0: පහපහ වෙලා විනාඩි 44යි දැන් වෙලාව. ස්කෝලයන පොඩ්ඩු හතර දෙනෙක්ට වගේම අම්ම කෙනෙක්ටත් අපි පුකට්මණි දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අපිත් එක්ක ඔන්න පුකට්මණි බෙදාගන්න ලෑස්ති වෙලා ඉන්නකොට ළඟින්ම ඉන්න කෙනෙක් ඉන්නවානේ. ඒ තමයි සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස්. ඔන්න මේ දවස්වල සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් එකට ගියොත් එහෙම අවුරුදු 5ක කාලෙකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් ජ්‍යෙෂ්ඨපුර වැසියන්ට දෙනවා හොඳම ඔෆර් එකක්. 15%ක පොලියක් දෙනවා 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත් වෙලා. අවුරුදු 5ක කාලයක් වෙනුවෙන් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඕනම ජ්‍යෙෂ්ඨපුර වැසියෙක්ට මේ ඔෆර් එක ගන්න පුළුවන්. නිකන්ද 15%ක පොලියක් කියලා කියන්නේ නේද? ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කොච්චර නම් තියනවාද, අනාගතේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සෑහෙන දේවල් කරන්න තියෙනවා. ඉතින් මේ හැමදේම කරන්න අපේ අතේ සල්ලි තියෙන්න ඕනේ. ඒකට හොඳ ආයෝජනයක් ඕනේ. ආයෝජනය කරන්න ගොඩක් අය බයයි. ඉතුරුම් වලට නම් කැමති, හැබැයි ආයෝජන වලට බයයි. ඒකට හේතුව තමයි අනේ ඔය නොදන්න දේවල් කරන්න ගිහිල්ලා තියෙන අතේ තියෙන ටිකක් නැති කරගන්න ඕනේද? හැබැයි ස්ථාවර තැන්පතුවල කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඔබට පොරොන්දු වෙච්ච පොලිය අන්තිම වෙනකම්ම හැමදාමත් ගෙවන්න. සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් වගේම ස්ථාවර තැන්පත් පටන් ගන්න ඕනම තැනක් ඒ ගැරන්ටි එක දෙනවා. ඉතින් මේ දවස්වල පොලිය වැඩිම තැනනේ සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස්. 13:19 කතා කරන්න, කතා කරලා විස්තර අහගන්න. අතේ තියෙන කීය වුණත් කමක් නෑ. ඔබට පුළුවන් ඒ මුදල 2-3 ගුණයකින් වැඩි කරගන්න ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරලා. සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් 13:19 හැම වෙලාවෙම ඔබේ ළඟින් ඔබේ හයියට ඉන්නවා.
1: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
2: සියත පොකට් මනි. අනුග්‍රහය.
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Data Pocket Money.
1: උදේ 5:51 දැන් වෙලාව. අපි යන්න හදන්නේ කොහෙටද? අපි යන්න හදන්නේ බෝවල වලාන පැත්තට. සිතුම් ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක කතා කරන්න ලෑස්ති වෙලා. Good morning සිතුම්.
2: Good morning.
1: ඉස්කෝලේ කී පන්තියද පුතා ඉන්නේ?
2: 6 වසරේ.
1: හරි. දැන් ඉස්කෝලේ නිවාඩු කාලෙනේ මේ යන්නේ. මේ දවස්වල මොනවද කළේ?
2: සරුංගල රැරින්නල්.
1: මොකද්ද හදපු සරුංගලේ જાතිය?
2: මොනරේ?
1: අනරෙක්ද? ඔයාටත් වඩා ලොකුයි නේද සරුංගලේ? හරි. ඔන්න එහෙනම් අද පොකට් මනි දිනන්න අපිත් එක්ක ලෑස්ති වෙලා ඉන්න සිතුම් 6 වසරේ ලෑස්ති දබියෝගේ බාර ගන්න. හරි. එහෙනම් බලමු ප්‍රශ්න හතරක් තියෙනවා පුතා. ලකුණු වලට අපි හරියට ප්‍රශ්න හතරටම උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට රුපියල් 250ක් දෙනවා හරි උත්තරේ දුන්නොත් එහෙම. ඊට පස්සේ හැම ප්‍රශ්නකදීම ඔයාගේ අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණකින් වැඩි වෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි වෙනවා. හැබැයි උත්තරේ දෙන්න බැරි වුණොත් එහෙම අතේ තියෙන පොකට් මනි ගාන භාගෙට භාගයක් අඩු වෙනවා. රයිට්. නෝකයි අපේ තරඟ කොන්දේසි. ලැස්ති දෙහනම් පොකට් මනි අභියෝගේ බාර ගන්න. සිතුම් හයට ලැබෙන පළවෙනි ප්‍රශ්නය 6 වසර විද්‍යාව පාඩමින් තමයි පළවෙනි ප්‍රශ්නය අපි හතලා තියෙන්නේ. පියවි ඇසට පේන්නේ නැති දේවල් බලන්න තමයි අන්වීක්ෂය තියෙන්නේ. ඉතින් අන්වීක්ෂ වලින් විතරක් බලන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ක්ෂුද්‍ර ජීවීන් කියලා අපි නම් කරනවා. ඒ විතරක් නෙමෙයි බැක්ටීරියා, වෛරස්, දිලීර මේ වගේ දේවලුත් අපිට අන්වීක්ෂයක් උපකාරී කරගෙන බලන්න පුළුවන්. සමහර ක්ෂුද්‍ර ජීවීන් මිනිස්සුන්ගේ ජීවිතයට හානි කරයි. සමහර අය උදව්ත් කරනවා. සමහර අය රෝගත් ඇති කරනවා. මෙන්න සිතුම් ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. ක්ෂුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑමක් වන්නේ මේ අතරින් එක ජීවීන්ට රෝග ඇති කිරීම, දෙක පොල්ලෙලි පල් කර කෙඳි වෙන් කර ගැනීම. හරි උත්තරේ විදිහට අපිට බාර ගන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් ගැන අපි ඇහුවේ. එතකොට පළවෙනි උත්තරේ ජීවීන්ට රෝග ඇති කරයි කියන උත්තරේ. හරි. ඔන්න රුපියල් 250ක් දිනා ගන්නවා සිතුම්. එහෙනම් ලැස්තිද දෙවනි ප්‍රශ්නෙට යන්න? මෙන්න දෙවෙනි ප්‍රශ්නේ. සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි අපි දෙවෙනි ප්‍රශ්නය අහන්නේ. වචන කීපයකින් කියවෙන දෙයක් තනි පදයකින් දැක්වීමට තනි පද සිංහල භාෂාවේ භාවිතා කරනවා. අපි අහන්නේ අනුන් ගැන සිතන්නා මේ පදයට ගැළපෙන තනි පදය මොකද්ද? 1. ආත්මාර්ථකාමී, 2. පරාර්ථකාමී.
2: 2.
1: ඔන්න සිතුම් හරියට දෙවෙනි ප්‍රශ්නටත් උත්තර දීලා අතේ තිබ්බ පොකට් මනි ගාන දෙගුණයක් කරගත්ත. දැන් අතේ රුපියල් 500ක් තියෙනවා. එහෙනම් අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයෙන් තමයි 3 වෙනි ප්‍රශ්නේ හදන්නේ සිතුම්. ශරීරයට ඔක්සිජන් ලබා ගන්න, කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන්න ප්‍රධාන අංගයේ විදිහට අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ ශ්වසන පද්ධතිය. නාසය, නාස ග්‍රසනිකාව, ශ්වසන නාලය. එතකොට ශ්වසන පද්ධතියට අයත් කොටස් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. නාසය හරහා ඇතුල්වන වාතයේ දූවිලි පෙරන්න වගේම වාතයේ උණුසුම් කරන්නත් මේ පද්ධතිය හරහා සිද්ධ කරනවා. මෙන්න ප්‍රශ්නය. ශ්වසන පද්ධතියේ ප්‍රධාන ඉන්ද්‍රිය මොකද්ද? 1. ආමාශය, 2. පෙනහළු. නියමයි සිතුම්. ප්‍රශ්න 3කට හරි උත්තර දීලා දැන් මේ වෙද්දි අතේ තියෙනවා රුපියල් 1000ක්. 500ක් තිබුණේ, ඒක දෙගුණකින් වැඩි වුණා. දැන් රුපියල් 1000ක් අතේ පොකට් මනි තියෙනවා. මොකද කියන්නේ සිතුම්? බෝනස් ප්‍රශ්නට යමුද? අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. හැබැයි වැරදුනොත් අතේ තියෙන ගාන භාගෙට භාගයක් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්නට යන්නේද?
2: හා.
1: මෙන්න සිතුම්ට ලැබෙන බෝනස් ප්‍රශ්නය. ශ්‍රීපාදස්ථානය සමනල කන්ද මුදුනේ පිහිටා ඇති බෞද්ධ ජනතාවගේ පූජනීය සිද්ධස්ථානයක්. මේ කන්දේ බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටවා තියෙනවා. මේ කන්ද මීටර 2243ක් උසයි. අපි අහන්නේ ශ්‍රීපාද කන්ද පිහිටා ඇති දිස්ත්‍රික්කය මොකක්ද? 1. රත්නපුර දිස්ත්‍රික්කය, 2. කෑගල්ල දිස්ත්‍රික්කය.
2: 1.
1: සිතුම් ප්‍රශ්න 4ටම හරි උත්තර දීලා රුපියල් 5000ක් ඔන්න අද දවසේ වින් කරනවා. මොකද සිතුම්ට දැන් මේ වෙලාවේ කියන්න තියෙන යාළුවන්ට තැහෙන්න.
2: හැමෝම සාපාරු වෙන්න මේ වගේ වැඩ සටහනක.
1: හරි, බොහොම ස්තුතියි. එහෙනම් ජය වේවා සිතුම්.
2: Thank you.
1: සිතුම් වගේම පොකට් මණි දිරන්න ඔන්න ඔබටත් හැකියාව තියෙනවා. ඊකටම අපිත් එක්ක රැඳිලා ඉන්න.
3: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මණි දිනා ගන්න.
0: සියතා පොකට් මණි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: පහයි විනාඩි 52යි දැන්. හද ගැස්මට සියත.
4: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ.
5: ඔය මම හිතුවද එහෙම ඒවා අහන එක කරන්නේ ඉගිල්ලන්න බැරිද නේද? ඔයා ඉස්කෝලේ ගිහින් තියනවා. සභාවෙන් ඒකත් අර ඉගිල්ලන්න පුළුවන්ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ
6: නැහැ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
8: සෙනසුරාදා උදේ 8ට.
9: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
10: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්න නැහැ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි.
9: ඈ
10: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
7: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7 450 11.
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

0: සියත දෙවයින පුරා
1: ගුඩ් මෝනින් තැන් වෙලාව හුදේ 6 විනාඩියකයි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න තොග සීමිතයි ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ තියන්න නැතිනම් අමතන්න 0112 939 03

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: විසිදකටෙහි පෙත්සම් සලකා පෙළේ මත වියලි කාලගුණෙන් 84,500කට පීඩා නේපාල ජලකැල්මෙන් මියගිය ගණන තවත් ඉහළට ක්‍රිකට් වෙනස් කරන අයුරු සංගක්කාර හෙළි කරයි
0: වැඩි විස්තර උදෑසන 6:00 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: උදැසන 6යි විනාඩි 6යි.
1: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: නඩු කීයක් තියනවද දන්නේ නැහැ. සාවි කියලා යන ගමන් රැස්වීම වලට.
3: ඉන්දියාවේ දේශපාලන රැලි වලටවත් එච්චර ලොකු කටවුඩ ගහන්නේ.
4: එතනම් මේ මොනෝහරි කරන්න කියලා හිතාගෙන ආපු මිනිස්සු.
3: ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: හෘදේ සාක්ෂියක් සහිත මාලිමාවේ අභ්‍යන්තර මතවාදයේ දෝංකාරය.
6: විපක්ෂ ඔක්කොම පාර්ලිමේන්තුවේ පොඩු ටිකට හේතු කළා සීල් ගහලා ඉවර.
7: කිසිදු ආකාරයක සෑහීමකටපත් වෙන්න බෑ.
8: කොහොමද සැපද දුන්නම බංගික මිටට.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
10: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
11: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
12: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
13: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
14: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: අවන්ස් ටිකෙන් ටික පේ.
16: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
17: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
18: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
19: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
19: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
19: හතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
19: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ එක සැරේ.
2: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: ඔය ඉන්නේ 10 ඔලමුලනේ. එයාගේ තාත්තා නම වී.
4: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
1: රාජ්‍යරුව ගොබ්බයා.
10: ඒ කට ගොබ්බයතෝ ගොබ්බයා කිව්වේ.
3: නිලබල කරේති ඔලමුල පුරේ.
4: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
9: 98.2 98.7

0: Yata Pocket Money.
1: ඒ විනාඩි 14යි දැන් වෙලාව මාෂි. ඔන්න මේ පැයි අපිත් එක්ක පොකට් මනී දෙනන්න මුලින්ම සම්බන්ධ වෙන පොඩ්ඩා දැන් දුරකථනේ සම්බන්ධ වෙලා ඉන්නවා. රොයිරු නේද? ගුඩ් මෝර්නින්. ඉස්කෝලේ 10 වසර ඉන්නේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ තමයි. රොයිරු ඉස්කෝලේ. අය 11 වසර දින්නේ. රයිට්. එතකොට රොයිරු දැන් මේ වෙනකොට ඉස්කෝලේ නිවාඩු කාලේ සෑහෙන ප්‍රමාණයක් කෙවිලා ඉවරයි. මොකද කළේ මේ දවස් ටිකේ? පාඩම් කරා. හරි. දැන් කවද විතර දෝලවල විභාගේ තියෙන්නේ?
2: දෙසැම්බර් 4.
1: හරි. දැන් ඔලෙවල් ඉවර වෙලා. ඒ ලෙවල් මොන වගේ විෂයකින්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා?
2: වාණිජය.
1: ආහ කොමස් කරන්න තමයි ඉන්නේ නේද? මොකද්ද ඔයාගේ අනාගත බලාපොරොත්තු? රයිට්. ඉතින් ඒ බලාපොරොත්තුවත් සාර්ථක වෙන්න ඕනේ, හැබැයි වෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපි ලෑස්ති. පොකට් මනී අභියෝගේ බාර දෙන්න ලෑස්තිද? බාර ගන්න අභියෝගේ ප්‍රශ්න හතරට හරි උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන් ඔයාට.
3: තප්පර 5ක් ඇතුළත දෙක ප්‍රශ්නයකට උත්තර තෝරන්න ඕනේ ඔයා. අපි එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ පාඩමින් තමයි පළවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. උඩරට රාජධානිය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කරගෙන පැවති ලංකාවේ අවසාන සිංහල රාජධානියයි. මේ රාජධානිය 1590 ඉඳලා 1815 වෙනකන් පැවතුණා. ඒ වගේම මේ රාජධානිය 1815 උඩරට ගිවිසුමෙන් අවසන් වුණා. මෙන්න ප්‍රශ්නය. උඩරට රාජධානි සමයේ දෙවන අධිකාරම් තනතුර යටතේ පාලනය වුණු ප්‍රදේශයක් වන්නේ 1. වෙල්ලස්ස, 2. තුම්පනේ.
3: රුවිරු හරි උත්තරේ වෙන්න ඕනි තුම්පනේ. එතකොට වෙල්ලස්ස පාලනය කරේ මහා අධිකාරම්. හරි, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න අපි දෙවෙනි ප්‍රශ්නය අහන්නේ රුවිරු ඔයාගෙන්. මෙන්න ප්‍රශ්නය. මහාචාර්ය ඒ.වී. සුරවීරයන් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය වේදිකේ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. සිංහල සාහිත්‍යයේ වැදගත් නාමයක් ලෙස ඔහු සටහන් කරන්නත් පුළුවන්. කෙටි කතා, විචාර, ශාස්ත්‍රීය කෘති ආදී අංශ ගණනාවකට ඒ.වී. සුරවීරයන්ගේ දායකත්වය ලැබිලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ඒ.වී. සුරවීර මහතා විසින් රචිත ග්‍රන්ථයක් නොවන්නේ 1. සදා මෙලෙස පුරදෙරණේ, 2. විජේබා කොල්ලේ.
3: රුපියල් 250ක් ඔන්න පොකට් මනී දිනා ගන්නවා දෙවෙනි ප්‍රශ්නෙට. ඔයා හරියට උත්තරේ තෝරලා අපි යමු රුවිරු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යා පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. රනිල බෝග ආහාරයට ගන්න වගා කරන රනිල කුලේ ශාකයක්. උදාහරණ විදිහට මුං, උදු, කව්පි, තෝර, පරිප්පු වගේ දේවල් රනිල කුරේ භෝග විදිහට අපිට හඳුන්වන්නත් පුළුවන් රොයිරු. අපි අහන්නේ රනිල භෝගවල වැඩිපුරම ඇති පෝෂ්‍ය පදාර්ථය වන්නේ 1. කාබෝහයිඩ්‍රේට්, 2. ප්‍රෝටීන්.
3: හරි උත්තරේ තෝරලා තිබු රුපියල් 250ක් කරගත්ත රුවිරු දැන් අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. බෝනස් වශයෙන් තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් වශයෙන් උත්තරේ දුන්නොත් ඔය අතේ තියෙන පොකට් මනී ගාන 5 ගුණයක් කරගන්න පුළුවන්. හැබැයි බෝනස් වශයෙන් වැරදුනොත් පොකට් මනී ගාන භාගයක් වෙනකන් අඩු වෙනවා. බෝනස් වශයෙන් තෝරගන්නවද?
1: මෙන්න බෝනස් ප්‍රශ්නය. මුදල් ලේඛකයක් කියන්නේ රටක් තුල හෝ ලෝක ගනුදෙනුවලදී භාවිතා කරන අගය තීරණය කිරීමට පිළිගත් මුදල් පද්ධතියේ එක් ඒකකයක්. භාණ්ඩ හා සේවා මිලදී ගන්න, ගෙවීම් කරන්න වගේම අගය ප්‍රකාශ කරන්නත් මුදල් ඒකක භාවිතා වෙනවා. අපි අහන්නේ මුදල් ඒකකයක් විදිහට ඩොලර් භාවිතා නොකරන රටක් වන්නේ 1. රුසියාව, 2. ඔස්ට්‍රේලියාව.
2: ඔස්ට්‍රේලියා.
1: පස්සේ හරි උත්තරේ දීපු නිසා අපි හරි උත්තරේ බාර ගමු නේද? තප්පර කීපයක් නිදී.
3: අතේ තිබ්බ රුපියල් 500ක් පොකට් මනී බෝනස් ප්‍රශ්නට උත්තරේ තෝරලා රුපියල් 500 ඔයා 2500ක් වෙනකම් වැඩි කරගෙන තියෙන රුවිරු.
1: රුවිරු ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් පොකට් මනී ගැන කියන්න ඕනේ. හරිද?
4: හරි.
3: රුවිරු ඒ විදිහට රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්නවා. ඉස්කෝලේ යන වයසේ නංගිලා මලිලා ඉන්නවා නම් මේ වෙලාවේ අපි වහගෙන එවන්න අපිට මැසේජ් එක 0714 151 151 අපේ WhatsApp නම් එක. අපි අහන්නේ ප්‍රශ්න හතරයි. අපිට එවන්න මැසේජ් එක.
5: දැනුමින් පොකට් මනි දිනා ගන්න දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 2984 ට දැන්ම WhatsApp කරන්න.
6: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Banker Rating Agency BBB- Stable Outlook.

0: බැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවාගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4ට දැන්ම WhatsApp කරන්න.
1: සියතා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: දැන් වෙලාව 6:25. අපි ලෑස්ති වෙන්න හදන්නේ තවත් කෙනෙකුට අවස්ථාව දෙන්න.
3: අද පුකට්මණි අභියෝගේ බාර ගන්න දැන් මේ වෙලාවේ අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා
2: ශමල්ක අනුහස්.
3: ගුඩ් මෝර්නින් ශමල්ක.
4: ගුඩ් මෝර්නින්.
3: හරි, ඉස්කෝලේ 6 වසර නේද පුතා ඉන්නේ? හරි, ඔන්න ප්‍රශ්න 4ක් තියෙනවා. හරි උත්තර දුන්නොත් එහෙම පොකට් මනි දිනා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නට හරි උත්තර දුන්නොත් රුපියල් 250ක් ලැබෙනවා. ඊට පස්සේ අතේ තියෙන පොකට් මනි ගන්න දෙගුණ වෙනවා හැම හරි උත්තරයකදීම. බෝනස් ප්‍රශ්නේදී ඔයාගේ අතේ තියෙන පොකට් මනි ගන්න 5 ගුණයකින් වැඩි වෙනවා හරියට උත්තර දුන්නොත්. හැබැයි උත්තරේ වැරදුනොත් භාගයට භාගයක් අඩු වෙනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නට ලෑස්තිද?
4: ලෑස්ති.
2: හරි, මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
3: ඉතිහාසයේ පාඩමින් තමයි අපි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. ශ්‍රී ලංකාවේ දේශපාලනය හා සමාජ ආර්ථිකයට විශාල බලපෑමක් කරපු වරායක්නේ ගෝකන්න වරාය. ගෝකන්න වරාය ලෝකේ තියෙන විශාලතම ස්වභාවික වරාය විදිහටත් හඳුන්වන්න පුළුවන් වරායල් වලින් එකක්. අපි අහන්නේ අතීතයේ ගෝකන්න ලෙස හැඳින්වූ මේ වරාය අද හඳුන්වන නම. 1. ත්‍රිකුණාමලයේ වරාය. 2. හම්බන්තොට වරාය.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ශමල්ක ඔයා දිනා ගන්න. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
3: මේ ප්‍රශ්නේ හදන්නේ පුතා විද්‍යාව පාඩමින්. හරිද? ඔන්න ප්‍රශ්නේ, දර්පණ කියන්නේ ආලෝකය පරාවර්තනය කළ රූප පෙන්වන උපදමපු මතුපිටක්. ප්‍රධාන වශයෙන් දර්පණ ජාති 3ක් තියෙනවා. ඒ තල දර්පණ, උත්තල දර්පණ වගේම අවතල දර්පණ. අපි අහන්නේ දන්ත රෝගීන්ගේ දත් නිරීක්ෂණය සඳහා යොදාගන්නේ මේ අතරින් කුමන දර්පණයද? 1. උත්තල දර්පණ. 2. අවතල දර්පණ.
4: අවතල දර්පණ.
2: ශමල්ක ප්‍රශ්න දෙකකට උත්තර තේරුවා. මේ වෙද්දී අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: පුරවැසි අධ්‍යාපන විෂයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ පුතේ. ශ්‍රී ලංකාවේ ලී කැටයම් කලාව පුරාණ රාජධානි යුගයේ ඉඳලාම පැවතගෙන එන දේශීය උරුමයක්. මෙමගින් හෙළ කලාකරුවන්ගේ නිර්මාණශීලීත්වය, ඉවසීම සහ දක්ෂතාවය මනාව පිළිබිඹු වෙනවා. අපි අහන්නේ කලාත්මක ලී කැටයම් නිර්මාණ දක්නට ලැබෙන ස්ථානයක් වන්නේ 1. ලංකාතිලක විහාරය. 2. ඇම්බැක්කේ දේවාලය.
2: තුන්වෙනි ප්‍රශ්නයටත් හරි උත්තරේ දුන්න. රුපියල් 1000ක් මේ වෙදි පොකට් මනි තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන අවස්ථාව තමයි තියෙන්නේ. බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් ඔය පොකට් මනි ගන්න ඔයාට 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
3: යුරෝපයේ පුනරුද කාලේ ක්‍රිස්තු වර්ෂ 14 වෙනි සියවසේ ඉඳලා 17 වෙනි සියවස වෙනකන් පැවතුනා කියලා කියනවා. යුරෝපයේ සංස්කෘතිය සහ දැනුම නව පිබිදීමක් මේ කාලය තුලත් ඇති වුණා. මෙන්න ප්‍රශ්නේ, යුරෝපයේ පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් කුමන රටකට අයත් ගත් කතුවරයෙක්ද? 1. ඉතාලිය. 2. එංගලන්තය.
4: එංගලන්තය.
2: ශමල්ක, ඔන්න අද දවසේ ප්‍රශ්න 4ටම ඔයා උත්තර තෝරලා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
3: දැන් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් කියනවාද මෙහෙම පොකට් මනි දෙන්න කියලා?
4: කියනවා.
3: හරි, එහෙනම් ඔන්න ඔයාගේ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනේ. ජය වේවා.
4: ගොඩක් ස්තුතියි.
3: ඉස්කෝලි පොඩ්ඩෝ හරි හරියට ලෑස්ති වෙලා ඉන්න ඉතින් අදත් ඔන්න පොඩ්ඩන්ට අපි අවස්ථාව දුන්න දැන් නිවස් බ්‍රේක් එකට යන්නේ ඊට පස්සේ මම ස්පොකට් මනි අභියෝග අද භාරගන්න කවුද කියලත් අපිට බලන්න වෙලාව තියෙනවා. ඉතින් සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් සිටිය හයියට හැමදාමත් වගේ 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඔන්න මේ කාලේ හරි වැදගත්. මොකද ශ්‍රේෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5කට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 15%ක පොලියක් ලැබෙනවා 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. වෙලාව බලමුද. දැන් වෙලාව උදෑසන 6:30.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පයාගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යයි. වරායෙන් මත්ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියට හතරක් අත්අඩංගුවට. 22ටෙහි පෙත්සම් සලකා බැලීම අද. එල්නිනෝව තවත් ප්‍රබල වන ලකුණෝ. ලියනෝල් මෙසි ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: පොයින්් එකක් RDB යුත් ප්ලස්සි දුරුන්ගිනුම
1: ලෝක පොල්තිනයට සමගාමීව සැප්තැම්බර් දෙවනතා රටපුරා තැබිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැබිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය.
2: පයාගල කොස්හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. යතුරුපෙදියකින් පැමිණි දෙදෙනෙකු විසින් 38 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ ඊයේ රාත්‍රියේ. බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා නාගොඩ රෝහලට තුලත් කිරීමෙන් පසු මිය ගියා. ඔහු දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර නිලංග නැමැත්තාගේ සමීප ඥාතියෙකු බවයි පොලිසිය පැවසුවේ. කොළඹ වරායේ කන්ටේනරයක තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තුගේ වටිනාකම රුපියල් කෝටි 800ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 470කට ආසන්න ප්‍රමාණයක් පමණ සොයාගනු ලැබුවේ ඊයේ පස්වරුවේ. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව අධිකරණ නියෝගයක් මත සිදු කළ පරීක්ෂාවකදී මත්ද්‍රව්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සඳහන් කළේ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වූ පාර්ශ්වය සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
3: මත්ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙකක් අපි පරීක්ෂාවට ලක් කරා. මෙම බහාලුම් දෙක තුල කිලෝ 463කට ආසන්න සංඛ්‍යාවක් මෙතැන් පිටමින් නැත්නම් අයිස් මත්ද්‍රව්‍ය එයයි සැකකරන මත්ද්‍රව්‍ය දැනට හොයාගෙන තියෙනවා. ලංකාවට කවුද මේක ගෙනාවේ, වෙන රටකට යවන්න තිබිච්ච එකක්ද නැත්නම් සහ මේක සම්බන්ධයෙන් ආධාර අනුබල දුන්නේ කවුද කියන විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් ඒත් එක්කම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයත් ඒකාබද්ධව සිද්ධ කිරීමට සියලු කටයුතු දැන් සූදානම් කරලා තියෙනවා. මත්ද්‍රව්‍යල වටිනාකම දල වශයෙන් 800කට වැඩි ප්‍රමාණයක් මේ වටිනාකම වශයෙන් අපිට දැනට සඳහන් කරන්න පුළුවන්. විමර්ශන වලින් ඉදිරියේදී කියන්නම් කොච්චර ප්‍රමාණයක් වටිනාකමක් තියෙනවද කියලා.
2: මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. අත්අඩංගුවටගත් අනෙක් 3 දෙනා පාකිස්තාන ජාතිකයන් බවයි පොලිසිය පැවසුවේ. පළාත් කිහිපයකට බලපා ඇති එල්නිනෝ තත්වය අද සිට තවත් ප්‍රබල වනු ඇති බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ දිස්ත්‍රික්ක කිහිපයකට පැවති වැසි තත්වයද අද සිට අඩුවනු ඇති බවයි. වියලි කාලගුණික තත්වය ඉදිරි මාස 2 තුළ අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.
4: මේ දිනවල පවතින එල්නිනෝ තත්ත්වය දැන් අපිට පේනවා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු මේ මොන මාසයේද වැස්ස තරමක් අඩු වේවි කියලා. කියන්නේ විශේෂයෙන් ගත්තොත් උතුරු නැගෙනහිර, උතුරු මැද ඒ වගේම හම්බන්තොට උන්ලාගල වගේ දිස්ත්‍රික්කවල වැසි තාමත් අපි අඩුවෙන් තමයි අපේක්ෂා කරන්නේ. මේ මාසයේ ලබන මාසයේ අවසානයේ වෙන විදිහ තමයි අපි බලාපොරොත්තු වෙන දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැස්ස ආරම්භ වේවි කියලා.
2: පරිසර අමාත්‍ය ධම්මික පඩබැඳි සඳහන් කළේ එල්නිනෝ තත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට උපරිම සහන ලබා දීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි.
5: සමහර ප්‍රදේශවල ජල හිඟයක්, පානීය ජලය පැත්වෙනුත්, වනසතුන්ට අවශ්‍ය කරන ජලය පැත්වෙනුත් හිඟයක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය ඇතිවීමට කලින් සිටම අපි මේ සඳහා සූදානම් වුණා. ඒ සියලු ආයතන වන්‍යජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජල සම්පාදන මණ්ඩලය, ඒ වගේම ජල කළමනාකරණ ආයතනයන්, බලශක්ති අමාත්‍යාංශය මේ කවුරුත් සාමූහිකව මැදිහත් වෙමින් ඒ ජලය හිඟ ප්‍රදේශවලට ජලය ලබා දීමත්, ඒ වගේම මේ තත්ත්වය තුළ බලශක්තිය අපේ රටට අඛණ්ඩව ලබා දීම සඳහාත් මැදිහත් වෙලා ඉන්නවා.
2: පවතින වියලි කාලගුණික තත්වය හමුවේ මඩකලපුව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක දෙකට ජල සම්පාදන මණ්ඩලය යටතේ පානීය ජලය සැපීම සීමා කර තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ ජල මූලාශ්‍රවල ධාරිතාවය අඩුවීම හේතුවෙන් පාලනයකින් යුතුව ජල සැපීම සිදු කරන බවයි. වියලි කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 84,545 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා සහන සේවා මධ්‍යස්ථානය පැවසුවේ ඔවුන් දිස්ත්‍රික්ක 7ක පවුල් 26,457කට අයත් බවයි. මෙවන විට

0: ඩොලර් මිලියන දසදහසක්ම වනු ලැබවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ ජනවාරි සිට ජූලි මාසය දක්වා ගත වූ මාස හත තුළ අපනයන ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 10437ක් වාර්තා වී ඇති බවයි. වෙළඳ භාණ්ඩ අපනයනයේ පහත යාමක් සිදුව ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසුවේ.
1: වෙළඳ භාණ්ඩ අපනයනයේදී යම්කිසි පසුබැසීමක් තියෙනවා. ඒකට හේතුව තමයි අපගේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ අපේ ඇපරල්. ඇපරල් කර්මාන්තයේ යම්කිසි අඩුවීමක් පෙන්වුම් කරනවා පසුගිය ජූලි මාසෙත් ඒ වගේම පසුගිය මාස කීපෙත්. ඒකට හේතු වෙලා තියෙන්නේ ගෝලීය වෙළඳ පොළ තුළ විශාල වශයෙන් අපගේ ඇපරල් කර්මාන්තය සඳහා ගෝලීය වෙළඳ පොළ ඉල්ලුමේ අඩුවීමක් තියෙනවා. අමත්ත තේ අපනයන වලින් 35%ක වැඩි ප්‍රමාණයක් යන්නේ මැද පෙරදිග කලාප වලට. මොකද මේ වෙනකොට අපි විශාල වශයෙන් මැද පෙරදිග එක්ස්පෝට් කරන ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 110කට ප්‍රමාණය අඩුවීමක් තියෙනවා ගිය වසරට වඩා.
0: වෙළඳ භාණ්ඩ අපනයනය අඛණ්ඩව පහත ගියහොත් අර්බුදයක් ඇති විය හැකි බවයි වයිම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මිත්සිල පැවසුවේ.
2: ඒ ඉල්ලුම ඉතින් ඇත්තරම දිගින් දිගටම පාලකයොත් එක විශාල අර්බුදයකට අපි යනවා. ඒක පිළිගන්න ඕනේ. අපි ඊට වඩා ප්‍රසං වෙන්න ඕනේ. දැන් අපි GSP සහනය ගැන මේ දවස්වල කතා කරනවා. ඉතින් මේ අලුත් එකඟතාවයන් නැත්නම් අලුත් කොන්දේසි යටතේ අපිට GSP සහනය ලබා ගන්න බැරි වුණොත් එතනින් වන බලපෑම තමයි අපි වේලාව වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. නැත්නම් මේ කෙටි කාලිනව සිදුවෙන උච්චාවචනයන් මම විශ්වාස කරන්නේ දිගටම පවතී කියලා. හැබැයි ඉතින් එම පැවතුනොත් ඔව් අපි අර්බුදයකට යනවා.
0: 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවීමට නියමිතයි. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීතිපද්මන සූරසේන විසින්. එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද අගවිනිසුරුවරයායි. අචල, වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහන් කොළතුංග යන විනිසුරුවරුන් එහි සැස සාමාජිකයන් වනවා. 22 ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67ක් දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් දක්වා ඉහළ නැංවීමටද සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා. අගවිනිසුරුවරයෙකුගේ විශ්‍රාම දිනය අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ දුරයට පත්වන දින සිට වසර 6ක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් කලින් එළඹෙන දිනය ලෙස සැලකීමටද සංශෝධනය මගින් යෝජිතයි. රට තුල දෛනිකව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සාකච්ඡාවකට එක් වෙමින්.
3: දිනපතාම 24/365 දවසේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන යුගයක් ඇවිල්ලා තියෙනවා. ඒක වඩාත් බරපතල වෙනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට මරුපහර එල්ල වෙනකොට, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසෙනකොට, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සහ මුලින්ම විනාශ වෙනකොට, නීති ආධිපත්‍ය නැති වෙනකොට, නිසා ඇත්ත වශයෙන්ම මේ මොහොතේ තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ රාමුව සංකෝචනය වෙනවා.
0: ආණ්ඩුව අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කරමින් සිටින බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ.
4: ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම අංශක 180ක් අනිත් පැත්තට ගිහිල්ලා කතා කරන්නේ. අපිට හිතා ගන්න බෑ. අපි දන්නේ නැහැ ඉතින් ඇයි එහෙම වෙන්නේ කියන එක. නමුත් කෙසේ වෙතත් අපිට එක දෙයක් තේරෙනවා. ආණ්ඩුව මේ සංශෝධනය හරහා අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කරගන්නවයි කියන එක පැහැදිලිව පේන්න තියෙනවා.
0: 22 ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධනය පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වුවහොත් එය පරාජයට පත්වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසුවේ.
5: නඩුකාරයෝන්ගේ කාලයේ දීර්ඝ කිරීම බැරි වෙලා ජනමත විචාරණයකට යන්න කිව්වොත් ආණ්ඩුව අකුල ගන්නවා. ජනමත විචාරණයකට යන්නේ නැහැ ආණ්ඩුව යන්නේ නැහැ. පුළුවන් නම් ආණ්ඩුව තියලා බලන්න ආසයි ජනමත විචාරණයක් අපිටත්. ආණ්ඩුවට 3/2 බලය දීලා තියෙනවා. ආණ්ඩුවට ශක්තිය තියෙනවා. ආණ්ඩුව පුළුවන් නම් ජනමත විචාරණයකට යන්න වැඩිම ඡන්දකින් පරදින්නේ මේ ගාල්ල දිස්ත්‍රික්කෙන් කියන එක මේ අවස්ථාවේ සපත කරලා කියනවා.
0: විපක්ෂය විවිධ චෝදනා නිර්මාණය කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල සඳහන් කළේ.
6: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ පොඩි කෑල්ල. ඒක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවද? මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා යම් යම් කණ්ඩායම් කීපයකට. මේ අධිකරණයේ නැමැති කුළුණේ සමහර අයිතිකාරයෝ ඉන්නවා. ඒ අයගේ බලපරාක්‍රමය විදවල. වැඩක් හරියට කරන කෙනාව ඉලක්ක කළා. දැන් මේ සුන්බුන් විපක්ෂයේ කට්ටිය දැන් විවිධ වර්ගයේ චෝදනාවන් නිර්මාණය කරගනිමින් චෝදනාවල් එල්ල කරනවා.

0: It is theater.
1: International news on theater.
2: නේපාලේ ත්‍රිශුලි ගංගාව ආශ්‍රිත උමං මාර්ගයේ කම්කරුවන් 600ක් පමණ සිර වී සිටින බවට අනාවරණ වී තිබෙනවා. ඔවුන් මුදා ගැනීම මේ වන විට අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බවයි සහන කණ්ඩායම් සඳහන් කළේ. පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් ත්‍රිශුලි 3A උමං මාර්ගයට ඉහළින් පිහිටි කඳු බෑවුම පුපුරවා හැරීමට ඊයේ සහන කණ්ඩායම් කටයුතු කරනු ලැබුවා. ඒ සමගම උමං මාර්ගයේ ප්‍රවේශ කවුළුව වැසියාමේ අවධානමක්ද හටගැනුණා. නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා සඳහන් කළේ ඔමං මාර්ගවල සිර වී සිටි පුද්ගලයන් අතරින් 279 දෙනෙකු මෙවන විට බේරාගෙන ඇති බවයි. ගලවා ගැනීමේ මෙහෙයුම් චීන සහ නේපාල හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් මෙහෙවන අතර ඉන්දියාව, කොරියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල විශේෂඥන්ද ඊට ඇතුළත්. පසුගිය 26 වැනිදා ඇති වූ නේපාල ජල් ගැලමෙන් මියගිය සංඛ්‍යාව මෙවන විට 919ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 4700කට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්. පාසල් සිසුන් 200ක්ද අතුරුදන් පිරිස අතරට අයත් බවයි නේපාල අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
0: ක්‍රීඩා සියතා. සියතා ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
2: ආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ලියනෝල් මෙසි ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගැනීම නිවේදනය කර තිබෙනවා. සමු ගැනීම ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කළේ මෙය තමාට වේදනාකාරී තීරණයක් බවයි. එහෙත් සමු ගැනීම සඳහා නිවැරදි කාලය එළමැති බව තමාට වැටහෙන බවද මෙසි සඳහන් කළා. වයස අවුරුදු 39ක් වන ලියනෝල් මෙසි ජාත්‍යන්තර පාපන්දු තරඟ 207කදී රැස් කරගෙන ඇති ගෝල සංඛ්‍යාව 125ක්. ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් සහ වැඩිම තරඟ සංඛ්‍යාවක් නියෝජනය කළ ක්‍රීඩකයා ලෙසද ඔහු ඉතිහාසගත වනු ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා මෙවන විට තීරණ කිහිපයක් ගෙන ඇති බව ක්‍රිකට් පරිවර්තන කමිටු සමාජික ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
3: මුළු ඩිපාර්ට්මන්ට් එක අලුතෙන් හදලා පෙළ ගස්ස ගන්න අපි නැෂනල් කියුරේටර්ස්ලා දැන් පත් කරලා තියෙනවා. හෙඩ් කියුරේටර් කෙනෙක් යටතේ ඔවුන්ගේ වේතන වැඩි කරලා හැම ග්‍රවුන්ඩ් එකක් ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩ් එකක් ගැන බලන්නත්, ඒ වගේම ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගැන බලන්නත්, පිච් එකක් කොහොමද තක්සේරු කරන්නේ, මොන මට්ටමේ තියෙන්න ඕනේද අපි ඩොමෙස්ටික් ක්‍රිකට් වලට, මොන මට්ටමේ තියෙන්න ඕනේද අපි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලට, ඒ සියලු දේම ගැන අපි දැන් බලන්න විධිවිධාන දාලා තියෙනවා.
2: පයාගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි. වරායෙන් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට 4ක් අත්අඩංගුවට. 22ට එරෙහි පෙත්සම් සලකා බැලීම අද. එල්නිනෝව තවත් ප්‍රබල වන ලකුණු. ලියනෝල් මෙසි ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදේ. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනේන්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැයෙන් පැය පුවත් සමග.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: එයා මුලින්ම රෙජිනට ඇන්දා.
2: ඊළඟට එයා ඇන්දේ බින්තැන්නේ නංගිට.
3: බින්තැන්නේ අයියා හඳුන් පතම දුයියා කඳපල්ලි වගේ අම්මී මායි අයියා.
1: අමන්දේ උත්පලීගේ අලුතෙන් රිලීස් වුණු බින්තැන්නේ අයියා මියුසික් වීඩියෝ එක ගැන එයා අපිට මෙහෙම කිව්වා.
4: මේ මියුසික් වීඩියෝ එක ඩිරෙක්ට් කරේ විශ්ව බාලසූරිය. එතකොට රවීන් වෙත්තසිංහයා තමයි මේකේ VFX and AI ආටිස්ට් වෙන්නේ. කොරියෝග්‍රාෆි කරේ අසංගදි සිල්වා අයියා.
2: අපි දැක්කා මොඩර්න් විදිහ වැදි කල්ච එක,
4: පොඩි ෆැන්ටසි වැදි ටයිප් එකක් තමයි කන්සෙප්ට් එක ඇතුලේ මවමු කියලා අපි කතා වුණේ. වැදි ජන සංස්කෘතිය ඇතුලේ රැජිනා කියන කන්සෙප්ට් එකක් අපි අහලා තිබුණේ. අපිට අන්න ඒක තමයි ගේන්න ඕනුනේ.
1: කොහොමද ලහිරුගෙන් හම්බුනේ සපෝට් එක?
4: එයාට ඕනනම් තිබ්බ සින්දුව කරලා එයාගේ ඔඩියෝ ඉන්ජිනියරින් පාර්ට් එක ඉවරුණාට පස්සේ සද්ද නැති වෙන්න. හැබැයි එහෙම නෙවෙයි. නංගි මේක වෙනවද විෂුවල් එක කොහොමද කරන්නේ කියලා
2: හරි සහෝදරත්වයකින් කරපු වැඩක්. ඔයාගේ කොන්සර්ට් එකත් ළඟ ළඟම එනවා නේද?
4: රජිනට ඇන්දා ලයිව් ඔන් ස්ටේජ් 4.0 කොන්සර්ට් එක තමයි මගේ ඊළඟ ජීවිතේ ලොකුම ටාගට් එක. සැප්තැම්බර් 12 වෙනිදා මියුසියස් කොලෙජ් ඔඩිටෝරියම් එකේ තියෙන්නේ සවස 7ට. මේ සැරේ මගේ අලුත් ගීත තුනක්ම එළි දක්වනවා මේ ප්‍රසංගය ඇතුළත.
0: Talk of the Town.
1: එකම තැනක එකම ස්ටේජ් එකක ෂෝස් 30ක්.
2: මේ වෙද්දි කිසිම ආටිස්ට් කෙනෙක් කරලා නැති මේ අමුතුම වැඩේ ප්ලෑන් කරලා තියන්නේ වර්ල්ඩ් ෆේමස් සිංගර් හැරි ස්ටයිල්ස්.
1: නිව්යෝක්වල ෆේමස් මැඩිසන් ගාඩන් එකේ තමයි හැරි මේ ෂෝස් 30ම ප්ලෑන් කරලා තියෙන්නේ.
2: වර්ල්ඩ් ටෝ එකක් කරනව වෙනුවට එකම අයිකොනික් වැනිව් එක තමන්ගේ හෝම් ස්ටේජ් එක කරගන්න හැරිගේ මේ මූව් එක ගැන මේ වෙද්දි මුළු මියුසික් ඉන්ඩස්ට්‍රි එකම කතා වෙනවා.
1: ඒ වගේම හැරි ස්ටයිල්ස් පටන් ගත්ත මේ අලුත් කන්සෙප්ට් එක ඉස්සරහට අලුත් කොන්සර්ට් කල්චර් එකක් වෙයි කියලා ගොඩක් ෆෑන්ස්ලා කියනවා.
0: Talk of the Town.

0: පිරෙන සියත
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: ජපාන් ස්ටිකෙන් ටික පේ.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. 98.2 98.7

0: Сијата. Сијата Покет Мани.
1: Good morning. අලුත් මාසෙක අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක අපි ලෑස්ති අදත් මමීස් පොකට් මනි සෙග්මන්ට් එක පටන් ගන්න.
2: මමීස් පොකට් මනි සෙග්මන්ට් එකේ අද දවසේ ප්‍රශ්න හතරේ අභියෝගේ බාර ගන්න ලෑස්ති වෙලා ඉන්නේ ඇමිලි පිටියේ මදාරා දිල්රුක්ෂි. Good morning Madara.
3: Good morning.
1: මදාරා කියන්නේ කවුද? අපිට පොඩ්ඩක් විස්තර කියන්නකෝ.
3: මම සුහණියක් විදියට හිතර තමයි ඉන්නේ. මම ඇමිලි පිටියේ කොළඹ තමයි ඉන්නේ.
2: මදාරා ප්‍රශ්න හතරක් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයා හරියට උත්තර දුන්නොත් ඔයාට රුපියල් 5000ක් හම්බ වෙනවා. පළවෙනි ප්‍රශ්නට හරියට උත්තර දෙන ඔයාට අපි දෙනවා රුපියල් 250ක් පොකට් මනි.
1: ඇඹිලි පිටියෙන් මදාරා දිල්රුක්ෂි. එහෙනම් ලෑස්තිද? මමීස් පොකට් මනි අභියෝගය දිනන්න.
3: ලෑස්ති.
4: මමීස් පොකට් මනි.
2: මෙන්න මදාර ඔයාට මේ ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: මදාරා, ලෝකේ තියෙන ලස්සනම දුම්රිය මාර්ග වලින් එකක් තමයි උඩරට දුම්රිය මාර්ගය. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ උඩරට දුම්රිය මාර්ගය. උඩරට දුම්රිය මාර්ගය මුලින්ම හැදුවේ කඳුකරේ කෝපි කොළඹට ගෙන්න. පස්සේ කෝපි නැති වුණත් තේ ගේන්න ඕන නිසා මේ මාර්ගය පුළුල් කළා. උඩරට දුම්රිය මාර්ගයේ යද්දී මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1897කට වඩා උසින් පිහිටි දුම්රිය ස්ථානයක් හමු වෙනවා. මෙන්න අපේ ප්‍රශ්නය. ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය මොකක්ද? 1. ඉදල්ගස්සින්න, 2. පට්ටිපොළ.
2: මදාරා හරි උත්තරේ වෙන්න ඕනි පට්ටිපොළ. හරි මදාරා, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඔලිම්පික් කියපු ගමන් අපිට මතක් වෙනවනේ වලලු පහක් තියෙන කොඩියක්. මේ කොඩිය මේ සංකේතය හැදුවේ පියරේ ද කෝබටන් 1913. මදාරාවේ වලලු පහ එකට බැඳලා තියෙන්නේ ලෝකේ පුරාම ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකමුතු බව පෙන්නන්න. නිල් පාට, කහ පාට, කළු පාට, කොළ පාට වගේම රතු පාටත් සුදු පාට පසුබිමකට එකතු වුණාම තමයි ඔය දජය ලෝකෙම දකින්නේ. ඔය පාට තෝරගන්න හේතුව තමයි ලෝකේ තියෙන හැම රටකම කොඩිවල තියෙන පාට නියෝජනය කරන්න. මෙන්න ප්‍රශ්නය. ඔලිම්පික් සලකුණට මේ වලලු පහ යොදා ගැනීමේ මූලිකම තේරුම 1. වසර 5කට වරක් ඔලිම්පික් කුලල පැවැත්වීම, 2. මහද්වීප 5ක එකතුව.
3: උත්තරේ 1. මහද්වීප 5ක එකතුව.
2: මදාරගේ උත්තරේ හරි රුපියල් 250කුත් මදාරා දිනා ගන්නවා. අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මදාරා, ගෙවල් ඇඹිලි පිටියේනේ නේද? අපිට හිතුණ ඇඹිලි පිටිය ගැන ප්‍රශ්නයක් මදාරාගෙන් අහන්න. අද ඇඹිලි පිටිය පැත්තේ ගොවිතැනට ලොකු වතුරක් අරන් එන විශාල ජලාශයක් තියෙනවා. හැබැයි මේ ජලාශය හැදෙන්න කලින් ගොවිතැන් කළේ වැස්ස බලාගෙන. 1950 වලවේ නිම්නේ තිබුණු ජල හිඟයට විසඳුමක් විදිහට අලුත් වාරි ව්‍යාපෘතියක් පටන් ගත්තා. වලවේ ගඟේ දකුණු යුරේ අතුගංගාවක් වෙන හුලන්දාඔය හල්මිල්ල කැටිය ප්‍රදේශයෙන් හරස් කරලා තමයි වේල්ලක් බැඳලා මේ ජලාශය හැදුවේ. මෙන්න ප්‍රශ්නය. හුලන්දා ඔය හරස් කරලා හදපු මේ ජලාශය මොකක්ද? 1. උඩවලව ජලාශය, 2. චන්ද්‍රිකා වැව.
2: මදාර ඔයාගේ උත්තරේ හරි. එතකොට චන්ද්‍රිකා වැවේ ප්‍රධාන වේල්ල දිග කිලෝමීටර් 2.5.
1: මේ ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නේ මදාරා 1957 ඔක්තෝබර 7 මුල් ගල් තියලා.
2: මදාරා, ප්‍රශ්න දෙකකට ඔයා හරි උත්තර තෝරලා මේ වෙද්දී අතේ රුපියල් 500ක් පොකට් මනි තියෙනවා. දැන් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් අතේ තියෙන පොකට් මනි ගාන 5 වෙනකම් වැඩි කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණොත් පොකට් මනි ගාන භාගයක් වෙනකම් අඩු වෙනවා. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: මදාරා, මේ දවස්වල මුළු ලෝකෙම කතා කරන අභ්‍යවකාශ විප්ලවයක් සිද්ධ වුණා. පහුගිය අගෝස්තු 30 වෙනිදා නැන්සි ග්‍රේස් රෝමන් ස්පේස් ටෙලිස්කෝප් එක, එහෙම නැත්නම් දුරදක්නය, ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් අභ්‍යවකාශ ගත වුණා. මේ දුරදක්නයේ ගමනාන්තය පෘථිවියෙන්දලා කිලෝමීටර් මිලියන 1.5ක් ඈතින් තියෙන L2 කියන ස්ථානය. මේ දුරදක්නෙන් අපිට මෙච්චර කාලෙකට බලාගන්න බැරි වෙච්ච විශ්වයේ අඳුරු තැන් බලන්න හැකියාව තියෙනවා. මේක NASA ආයතනයේ මෙහෙයුමක්. හැබැයි මේ දුරදක්නය අරගෙන ගියේ NASA ආයතනයේ රොකට්ටුවක් නෙවෙයි. මෙන්න ප්‍රශ්නය. මේ දැවැන්ත රෝමන් ස්පේස් ටෙලස්කෝප් එක අභ්‍යවකාශයට රැගෙන ගිය යානය අයත් සමාගම වන්නේ 1 Boeing 2 SpaceX.
2: මදාරා බෝනස් ප්‍රශ්නට ඔයා හරියට උත්තරේ තෝරලා අතේ තිබ පොකට් මනී ගන්න 5 ගුණයක් වෙනකම් වැඩි කරගෙන රුපියල් 2500ක් අද දවසේ පොකට් මනී දිනා ගන්නවා.
3: ගොඩක් සතුටුයි. ටික දවසක් ඉඳන් try කරා TTP පොකට් මනී සටහන් දෙක තේන මම කරගත්තට ගොඩක් ස්තුතියි.
2: බොහොම ස්තුතියි මදාරා. ජය වේවා.
3: ජය වේවා.
0: Seattle Pocket Money.
1: මාෂි, මේ අලුත් මාසයක්නේ. බලාපොරොත්තු ගොන්නක් තියාගෙන තමයි අපි හැමෝම වැඩ කරන්නේ.
2: බලාපොරොත්තු විතරක් තිබිලා හරියන්නේ නැහැනේ නිෂාන්. ඒ බලාපොරොත්තු ඇත්තක් කරගන්න අපි අපේ පැත්තේ මොනවාම හරි දෙයක් කරන්න ඕන.
1: ඔන්න ඔබට පුළුවන් සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ගෙවන අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව.
2: ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ගෙවල් දොරවල් හදාගන්න සනසිලදායක විශ්‍රාම දිවියකට මේ හැම දෙයකටම ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න එක.
1: මතකනේ නොම්බරේ 13-19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
2: එහෙනම් අදට ගිහින් එන්න. හැබැයි හෙටත් උදේ 5යි කාලට එනවා. මතකයිනේ නම්බර් එක? 0714-151-151 තමයි නම්බර් එක. එවන්න නමගම විස්තර ටික අපි දෙන්නම් හෙට දවසේ පොකට් මනි.
1: රටම දන්න රේඩියෝ ඩබල මගේනවා. දිගටම සියතහන්න. මම නිෂාන්.
2: මම ආශි.

0: Good morning. වෙලාව උදේ 7යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ තියන්න. නැතිනම් අමතන්න 0112 939 03.

මෝනින් අමුතු විදිරනේ මොයිසිකල් ගුඩ් මෝනින් මේ මට හම්බුනා ලස්සන මේ රුසියානු ලේඛකෙක් ලියපු පොතක ලස්සන පොඩි කෑල්ලක් හරිද එයා ලියලා තියෙනවා ලේ ගලන රෝගියෙකු සිටිනං වහා කැඳවන්න කවියෙකු කවියෙකුගේ රුධිරය ඕනෑම අයෙකුට ගැලපේ එහෙයින් කියලා හරිද ඒක නිවැරදි කරලා තියෙනවා ડોක්ටර් කෙනෙක් හරිද එයාගේ කැල්ල තමයි මරු ලේ ගලන රෝගියෙකු සිටිනම් වහා කැඳවන්න ඕ නෙගටිව් කවියෙකු ඕ නෙගටිව් කවියෙකුගේ රුධිරය ඕනෑම කෙනෙකුට ගැලපෙන්නේ නැහැ වචන කියවෙන්නේ නැහැ නේද තේරුණානේ වචන කියුන් නැතුණා ලේ ගලන රෝගියෙකු සිටිනම් වහා කැඳවන්න ඕ නෙගටිව් කවියෙකු ඕ නෙගටිව් කවියෙකුගේ රුධිරය ඕනෑම අයෙකුට ගැලපේ. 7:04 ගුඩ් මෝර්නින්.

0: ani.
1: ඔබට නොදන්න මෙඩිසින්.
2: ඔබට නොදන්න මෙඩිසින්.
3: ඔබටත් නිතර ඇතිවන කොන්ද වේදනාවක් තියෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
3: කොන්ද වේදනාව අපි අතර බොහෝ දෙනෙකුට තියෙන සුලභ රෝගී තත්ත්වයක්. මේ වේදනාව විවිධ පුද්ගලයන්ට විවිධාකාර විදිහට හැදෙන්න පුළුවන්. ඔබ විවේකයේ සිටින විට, එහෙම නැත්නම් ඔබ ඇවිදින විට, ඔබ යම්කිසි කාර්යයක් කරන විට, ඔබ යම්කිසි බරක් උසවන විට, එහෙම නැත්නම් ඔබ ව්‍යායාමයක් කරන විට ආදී වශයෙන් කොන්ද වේදනාව විවිධාකාර විදිහට හැදෙන්න පුළුවන්. සමහරුන්ට මෙම වේදනාව සති ගණන්, මාස ගණන්, එහෙම නැත්නම් වසර ගණන් තියෙන්න පුළුවන්. සමහර විට මේ කොන්ද වේදනාව ඔබට තියෙන යම්කිසි භයානක රෝගයක මූලික රෝග ලක්ෂණයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබගේ කොන්ද වේදනාව දිගු කලක් තියෙනවා නම්, ඒ වේදනාව ඔබගේ දෙපා දක්වා ගමන් කරනවා නම්, වේදනාව සමගම ඔබගේ දෙපාවල යම්කිසි හිරිගතියක් හෝ දුර්වලතාවයක් තියෙනවා නම්, ඔබගේ සිරුරේ බර අඩු වීමක් තියෙනවා නම්, ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ඒ වගේම කොන්ද වේදනාව සමගම ඔබට උණ, මුත්‍රා කිරීමේදී යම් යම් වෙනස්කම් ඇතිවීම හෝ මලපහ කිරීමේදී වෙනස්කම් ඇතිවීම තිබෙනවා නම්, ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මාංශ පේශිවල හෝ ලිගමන්ටල ඉරියාම් හෝ ඇලියාම්, ඔබගේ කොඳුවට පෙළී ඇති අස්ථිවල ඇතිවන රෝගී තත්ත්වයන් වගේම වෙනස්කම් නිසා ආතරයිටිස්, ඔස්ටියෝපොරොසිස් වගේම ඔබගේ කොඳුවට පෙළෙහිත්, ඒ වගේම ඔබගේ උකුල්ලස්සවලත් ඇතිවන ප්‍රදායක තත්ත්වයන් නිසාත් ඔබට කොන්දේ වේදනාව ඇතිවෙන්න පුළුවන්. ඔබට ඇතිවන කොන්දේ වේදනාව කිසිම විටකත් නොසලකා හරින්න එපා. බොහෝ දිනකට තිබෙන කොන්දේ වේදනාව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්. අපි හෙටත් උදෑසන හමු වෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: හිත පිරෙන්න සියත
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිත කරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික පේ.
5: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
6: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි.
7: නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝධ රථය.
9: ත්‍රිරෝධ රථ මහගෙදර වෙන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
11: අති විශ්වසනීය ගමනකට Chetak electric scooter. kilowatt පැය 3.5ක lithium ion battery. kilowatt 3.1ක motorය. liter 35ක storage පහසුකම. David Pierce e-mobility වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තික්, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක්. Majestica Lanka Tiles.
15: The Bank Sangrava ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකු ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
16: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
17: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
18: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
19: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
16: David Pierce Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011-7888-666 ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0770-133-1000 අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition. 98.2
20: 98.4

0: තමයි ශෝයක කටාට දැන් දැන් තමයි ශෝයි කටාන්න ආවි
1: ආවේ
0: මොකක්ද ශෝයකට වනේ
1: ඒ මොකක්ද ඔයාට වනේ කියන්නක ශෝයකට වුණ එක පැත්තකිතිය කෝලා
0: පොඩි කරදරයක් වුණා චෝයකට වෙච්ච කරදරේ මම කල්
1: චෝයකට වෙච්ච කරදරේ මෙච්චරයි නම් ඔයාට වෙච්ච කරදරේ
0: අහන්නකෝ
1: ලොකු එකක් නේද
0: මට පොඩි කරදරයක් නම් වුණා තමයි නමුත් ඒ මට වෙච්ච කරදරෙන් අන්තිමට කරකිලා චෝයකට වෙච්ච දේ බලවම මම උදේ කල්පනා කරා
1: හරි
0: අයියෝ මට මේ වෙච්ච දේ මොකද්ද
1: ඒකත්
0: අපි මෙහෙමයි මට ඊයේ කලාතුරකින් ලැබෙන අවස්ථාවකට දායක වෙන්න හම්බුණා.
1: ආ නියමයි.
0: ඔයා සෙල්ල කතරගම ගිහිල් තිනවා. සෙල්ල කතරගම හරියට කියන්න ගිහිලා තිනවද නැද්ද?
1: ගිහිලා තිනවා සෙල්ල කතරගම. යමු සෙල්ල කතරගම.
0: නෑ සින්දුවනේ මේ අහන්නේ සින්දුවනේ මේ අහන්නේ මං හිතුවා අනිවාර්යයෙන්ම ඔය ඕක කියයි.
1: ගිහිලා තිනවා.
0: සෙල්ල කතරගම ගිහිල්ලා මොනවද කරේ?
1: ඒ කියන්නේ මම වැඳුම් පිදුම් කටයුතු කරා.
0: කොහෙද?
1: යන්තම්
0: බේරුණා නේද? තමුන්ගේ හැසිරීමෙන්ම තේරෙනවා තමුන්ට මේ වගේ කිසිම අවබෝධයක් නැහැ කියලා.
1: අවබෝධයක් තියෙනවා මට. ඔයා
0: කොහොමද කියන්නේ නැහැ කියලා මල් කර ටිකයි රොටි කර ටිකයි දන්නවා
1: ඇති. තාමනන්ද
0: දොදොල් කර ටික. ඔය ඇත්තට තමයි දන්නේ සෙල්ල කතරගම ගැන. කතා කරන්න එපා.
1: හැම දොදොල් එකම
0: මාත් එක්ක කතා කරන්න එපා. මම පේ වෙලා භක්තියෙන් ඇවිල්ලා ඉන්නේ.
1: හරි.
0: මට ලැබුණා එතන මේ ඊයේ දවසේ.
1: හරි.
0: එතන මේ ගණදෙවි පිළිමයක් පූජා කළා. ඕනේ කටයුත්තට පොඩ්ඩක් ඉතින් සයිඩ් එකෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණා. මමත් ඉතින් මග ඇරියේ නෑ.
1: ඔව් වටිනා අවස්ථාවක් නේ.
0: මම ගණදෙවියන් කැමති.
1: ගණදෙවියෝ තමයි නුවණ දැන්.
0: ඔව් ඒකනේ ගණදෙවියෝ ඔයාලට කැමති
1: නෑ. මම ගණදෙවියන් කැමති.
0: ගණදෙවියෝ කියන්නේ ඔයා කැමති නෑ කියලා. ඔයා ඒකයි කෝ ඔයාට ඔහොම වෙලා තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බාරහාර වෙලා ඔයාට පිරිමි පුතෙක් පැතුණා. මට ඒ වෙලාව ඔලුවට වෙන කිසි දෙයක් ආවේ නැහැ.
1: අනේ මට හොඳ වාහනයක් හොඳ ගෙයක් මට මොකක් හරි ලොකු සල්ලි කන්දර ඒක නෙමෙයි. පිරිමි පුතෙක් පැතුවා.
0: Why not?
1: මොකක්ද මේ තියන්නේ? මෙච්චර මේ.
0: ඉතින් මම මට කල්පනා කරලා ඉතින් මම මේ මට වාගේ ලග්න හාගෙන යන්නත් බැරි වුණානේ.
1: තුලා.
0: අයියෝ වැඩ. වෙන මොකක්ද මං කියලා තියෙන්නේ?
1: ඒ
0: නිසා දැන් ඔන්න දැන් ඒක
1: පිරිමි පුතක්.
0: ඒක නේ ඩිරෙක්ෂන් එකක් නැහැනේ වාට.
1: ඒකනේ.
0: ඉතින් ඒකයි මට එන්න බැරි වුණේ.
1: ඉතින් මම කෝල් කරලා තියෙන්නේ පූජාව වෙලාවේ.
0: අයියෝ වැඩක් නැහැ.
1: අයියෝ.
0: හා. නැති මේ මොලෙත් කරන්දක් වාර තියෙන්න බෑ ඉතින්. මට පතන්න දෙන්නේ ඒක.
1: ඔව් අනේ මොලෙත් ඉල්ලන්න තිබ්බා.
0: සීරියස්ලි මට ඒක අමතක වුණානේ. ඔයා වෙනුවෙන් ඒක ඉල්ලන්න. ඒත් ඉතින් කොච්චර කියලා දෙන්නද මුලින් ඉඳලම දෙන්න එපා. නේද? දෙයියන්ගෙන් උනත් මේ ඉල්ලනකොට ඉල්ලන්න එක ප්‍රායෝගික දේවල් හරිද?
1: දෙවියෝ කියයි වෙන මොන හරි ඉල්ලන්න කියලා.
0: රයිට්.
1: හරි හොඳ වැඩක් කළා ඇවිල්ලා තියෙන්නේ.
0: දැන් අපි ප්‍රෝග්‍රෑම් එකට අද ඇවිල්ලා තියෙනවා මේ මොකද්ද ඔය ඕ නෙගටිව් කවියෙක් ගැන කිව්වා. මේ වචන 10ක් කියාගෙන බෑනේ හරෝ තනියෙන්. මොකද්ද මේ?
1: නිදිමර ඊයේ විශේෂ වැඩසටහනකට අපි සහභාගී වුණා අරවින්ද ඉතින් ඒ නිසා.
0: ඒක මේ නිදිමරන දෙයක් තිබුණේ
1: නෑ. මට ඒ ටිකක් කළා නිදිවත.
0: ටෙලිවිකේ 1000.
1: ඔව් 1000
0: එකට. ඉතින් හවස 6 වෙනකොට ඒක ලයිව් එක කිව්වනා. ඊට පස්සේ මොකද්ද කරේ?
1: ඊට පස්සේ ඒතර කතා කරගෙන හිටියානේ.
0: අනේ මේ අතරමැද කතා කරමින් ඉඳ තමන් වැඩක් බලා ගන්න තමන් ගෙදර ගිහින්.
1: මට නිදිමත ආවා මාර විදියට.
0: අර අම්මගේ කොට සායක් ඉල්ලගෙන එතන ඇඳගෙන
1: ඇවිල්ලා
0: හිට යනවා මෙහෙට යනවා.
1: ඒක ලස්සනයි.
0: අර මිනිහත් කතා කරනවා මේ මිනිහත් කතා කරනවා ෆොටෝ ගන්න කවුරු කොයි මිනිහත් කාත් එක්ක කතා කරාද කියලා දැන් එවුවාම දන්නේ
1: නැහැ. හරි හරි ඉතින්.
0: ඉතුරු ටිකත් කියවෙනවා දැන් මට. කොහොම ගියොත්.
1: ඉතින් අපි
0: චිකන් කන්නේ හොදි කනවා කියලා ආවේ. අන්තිමට අපිට හොදිත් නැහැ චිකනුත් නැහැ පාටි.
1: හැබැයි කෑවා. ඉති අපි ටෙලිවැකිය දාහට අපි සුභ පතනවා නෑ ඒකටත් අපි විශ් කරන ඇමකත් දැයි ති විශ් කරන ප
0: ටෙලිවැකිති අපේ අපි අපි නො විස් කරගෙන විස් කරන දන වන්න නෑ ආම මිනිස් විශ් කරල ගිය
1: මිස්ට මාවලගේ කිවෙන කියලකි ොත්ති තින්නේ
0: ඔයිති මම මේ අච්චර අරහිදලා මම කෙලිම උත්සවයට ආව
1: නැත්තම් බෑනි වසන්න බෑනි
0: මොකද ලාල් මාවලගේ මහත්මයාගේ කාර්යාලයේ පහු කරගන්නේ මේ මගේ මේ කාර්යාලයට යන්නේ
1: හරිනේ
0: ඔතනින් එන්න බැරි
1: මම කිව්වේ අද මෙන්න මේක මෙන්න මේක
0: ආ මේ ලේ ගලන රෝගියෙකු සිටිනම් වහා කැඳවන්න කවියෙක්
1: යස්
0: එයාගා බෙහෙත් තියනවා කියලා නේද
1: ඔව්
0: යාගාව තියනලු ඕන කෙනෙකුට හරියනලේ. හැබැයි කවිය ඕ නෙගටිව් වෙන්න ඕනේ. මතක තියාගන්න මට තියෙන ඕ නෙගටිව්. කාටද ඕනොත් කියන්න.
1: ඕ නෙගටිව්ද? ඕකේ.
0: කොහොම නෙගටිව්ලේ තියෙන මිනිහෙක් මෙතන ඉන්නේ.
1: මොකද? නෙගටිව් නෙගටිව්.
0: හරිද? මං ඕ පොසිටිව්. ඔයත් එක්ක ෂෝ එක කරන්න ආදා ඉඳලා නෙගටිව්.
1: ඔගේ නෙගටිව් වයිබ් එක වැඩි වෙලා කියලා මට හිතෙනවා අරින්ද අපි ඒකට දැන්ම සොලියුෂන් එකක් ගන්න ඕනේ
0: ගන්න ඕනේ
1: නැත්නම් ඔයා දුර්වල මිනිස්සෙක් බවට පත් වෙයි
0: ධර්ම දුර්වලයි කොයි වෙලාවෙද
1: ඒකට සොලියුෂන් එක මම කියනවා මේ සිද්ධියෙන් පස්සේ
0: කෑ ගහන මිනිහට මොකක් කරේ බනු කෑ ගහනවද කොයි
1: අපි යමු සෙල්ල
0: ගැටලුවා ඔයා මම කියන්න ඕන සින්දුව
1: ඒකනේ අනේ මට මාව එක්කගෙන යන්න තිබ්බා
0: සිදුව එක වහලාද යන්නේ
1: ඒක
0: සෞතුක රාකිවා මේ මේ තව දවසේ දවසක මේම කාවඩි නටන්න මට ආසාවක්
1: තියෙනවා නටන්න පුළුවන්
0: අන්නේ පොළොවේදයි

0: මාම අලුත් වාහනේ අරගෙන යන්න බැරුණානි කතරගම. යන්න මොණි.
1: ඒවා ඉතින් ඊළඟ වාහනේ ගන්න කිට්ටුව නෙමෙයි සාමාන්‍ය මිනිස්සු යන්නේ ගත්ත ගමන්නේ යන්නේ.
0: මට බැරි වුණානේ.
1: ඔය තාක්ෂණික ඔච්චර දියුණුවක් ඒ හිතේ විශ්වාසය කියන එක තාම තියෙනවා. විශේෂයෙන්ම අපි වගේ රටවල් වල තියෙනවා.
0: Yes.
1: මම නම් ඒකට පොඩි ආසාවක් තියෙනවා. කැමැත්තක් තියෙනවා. ඉතින් අපි එක කරනවා.
0: නෝ නේද?
1: කරන්නේ තියයි නෂෝ මොනාද ඔයගොල්ලෝ මිත්‍යා දෘෂ්ටි. It's okay, it's okay. තුට මිත්‍යා දෘෂ්ටි කරන කමන්නේ නැහැ. මට හිතලා තියෙනවා.
0: ඒ ඔබේ අදහස තව කෙනෙක්ගේ අදහස වෙනස් වෙන්න පුළුවන් නේ.
1: මට ඉතින් ඔබේ අදහසටම ඉතින් එකඟට මට අමාරුයි. ඔය මගේ අදහසට මේව ගන්න ඕනේ
0: නැහැ.
1: යා. කොටම ඉතින් අදහස් තියෙනවා නේද? අපිට ඉතින් අදහස් වැඩි වෙලා නේ. ආණ්ඩුව තරක නැහැ මේ දවස්වල. පාම් පිටි වැඩි කරන ගමම්ම පෙට්‍රල් මිල
0: අඩුයි.
1: කොල්ල මදින ගමන් හුලං.
0: අපි ඔය බැලන්ස්
1: වෙනවානේ. තන අපිට බයිනවද හොඳ කියනවානේ කියලා පොඩ්ඩක් හිතා ගන්න අමාරුයි. මේවන අපි කියන දහං ගැට්. නේද? මිස් මා පිටි වල මිල පෙට්‍රල් වලින් අඩු කළා වගේ.
0: ඕනේ. කමනේ.
1: අතන පිටි වලට වඩා පෙට්‍රල් ලෝ ගහනවනේ නේද?
0: ඒතර ඒක දැනනවා වැඩි නේ.
1: නේද? පිටිනම් කිලෝ එකක් විතර සාමාන්‍ය ගෙදිට ගේන්නේ.
0: ඔව් ඔව්.
1: නම් පෙට්‍රල් ගහනකොට ගහන ලීටරයක් ගහන්න නේ කවුරු ලීටරයක් ගහලා දුවනවා අතේ පිච්චෙන තුනම ගහනලා තියෙනවා. නරකද මේ ඉලෙක්ට්‍රික් වාහනයක් මේවා කරගත්තොත් නේද?
0: මේකයි නේ මේ වෙලාව ඒකට වටිනවා කියලා හිතනවා.
1: ඔව්. ඉන්නක මං කියන්න රටේ ලෝකේ තත්ත්ව කියන්න මේගොල්ලෝ ආම් පටන් අරන් නඩුව දැන් ආයිත් පාරන්නේ.
0: අයි ඩුබයි වලටත් මං ඊයේ අහගෙන
1: දැන් ඒ ජෝර්දාන් ඇතුළු ඔය තවත් රටවල් කීපයක තියෙන එයා බේසස් ඒ කියන්නේ ඔය ගුවන් යානා නතර කරලා තියෙන තැන්
0: හරි
1: ඇමරිකානු ගුවන් හමුදාවට අයිති ගුවන් යානා අංගන වෙත ප්‍රහාර එල්ල කරා කියලා කියනවා ඉරානය. ඇයි එහෙම කරේ? ඇමරිකාව ගැහුවනේ ඉරානයේ මිසයිල තියෙන තැන් කීපයකට.
0: හරි.
1: ඒකට ප්‍රතිචාර විදිහට ඉරානේ ඇමරිකාවට ඇමරිකාවට ගහගන්න විදිහක් නැහැ නේ ඉරානේ. ඉරානේ කරන්නේ වටේ පිටේ තියෙන අනිත් ඇමරිකානු හිතවාදී මැද පෙරදිග රටවල් වල තියෙන ඇමරිකානු
0: බේසස්
1: වලට මර්මස්ථාන මධ්‍යස්ථාන කියලා ඒගොල්ලෝ තීරණය කරන තැන් වලට ගහනගෙන මේ කරන්නේ. ඉතින් කොහොම හරි ආයිත් පාරක් කපාටම මේ බොරතෙල් මිල සෑහෙන ගානකට සර්ජ් වුණා කියලා කියනවා.
0: හරි.
1: 3%කින් විතර කපාටම වැඩිවෙච්ච කතාවක් තමයි අහන්න හම්බුනේ. ඔයාට හිතෙන්නේ නැද්ද මේ අනේ නේ ඔයාට මේ සිද්ධිය හිතෙන්නේ
0: නැහැ නේ? මට හිතෙනවා කියන්නේ.
1: මොනවද වැඩි තනියෙන්නේ? දැන් හිතන දේ කියන්නකෝ.
0: හා?
1: දැන් හිතන දේ කියන්නකෝ.
0: මොලේ හොයාගන්න මම.
1: හරි. ඉතින් මේ
0: හරි.
1: ඩීසල් පෙට්‍රෝල් ගැන කතාවේදී දැන් අපි හැමෝම දැන් කටපාඩම්ම වගේ දන්නව හොමුස් සම්ද්‍රිය සම්ද්‍රිය. මොකද මන්ද?
0: අපිට නිින්ද මදි කරගන්න එපා.
1: හොමුස් සමුද්‍ර සම්ද්‍රිය. හරිද?
0: හරි. හන්දිය කියනකො.
1: හොමුස් හන්දිය. ඒක නිකන් බඩේ බත් ටික වගේ වුණානේ.
0: ඔව් ඒකනේ දන්නවා.
1: අද ඉතින් ගමේ මිනිහක් දන්නවනේ ආ හොමුස් සමුද්‍ර සම්ද්‍රිය ප්‍රශ්නයක් වෙන්නේ නැති නේද? හොමුස් සමුද්‍ර සම්ද්‍රිය වලියක් ගිහිල්ලා නේද? එහෙම නිකන් පොඩ්ඩක් එහෙම කතා වෙනවත් ඇති.
0: හරි.
1: ඔතනින් ලෝකයේ තෙල් සැපයුමෙන් 20%ක් විතර ආගිය කතාවක්නේ අපි අහලා තිබුණේ. ඒ කියන්නේ ලෝකයේ තෙල් ගමනාගමනයේ සැපයුම් දාලා මේ ගත්තොත් එහෙම ඒකෙන් 5%ක් විතර ඔය හොමුසරහා තමයි සිද්ධ වුනේ.
0: හරි.
1: දැන් නිකන් මේක නැව් 5ක් විතර වගේ. නැව් 5ක් කියන අතිශයින්ම අඩු ගාන. නැව් 5ක්. ඒ වගේ ගානකට පල්ලෙහාට බැහැලා තියෙනවා.
0: හරි. ඔකේයි.
1: ඊට අමතරව ඔය අපිට කර ගියා ගන්න බැරුණා නම් අපිටත් කරන්න බැරි කමක් නැහැ. හරිද? මම මේ කියන කතාව. ඇමරිකාවේ තියෙනවා මේ හදිසි තෙල් සංචිතයක් කියලා. හරිද? මේකට කියනවා strategic petroleum reserve කියලා. strategic petroleum reserve. ඒ හදිසි තත්ත්වයක් ඇටතේ තෙල් සැපයුම අඩාල වුණොත් ලෝකයේ තෙල් මිල සීග්‍රෙන් ඉහළ යන තත්ත්වයක් යටතේදී තෙල් බිල පාලනය කරන්න ලෝක වෙළඳ පොළට තෙල් මුදා හරින වැඩසටහනක් මේක.
0: ආ ඕකේ.
1: ඒගොල්ලන්ට එහෙම මහා විශාල රිසර්ව් එකක් තියෙනවා. හිතන්නකෝ තෙල් ගබඩාවක්. අර අපි හදිස්සියට ගන්න කියලා අල්මාරියේ ලාච්චුවේ හොර ලාච්චුවේ සල්ලි අංගල තියෙනවා. ඔයගේ අල්මාරියේ හොර ලාච්චුවක් තියෙනවා. හොරලච්ච තියනවාගේ
0: සල්ලි නැහැ.
1: මට මේක පස්සේ මතක් වුණා. ඔයාම කියපේ හොඳයි.
0: හරි.
1: හදිස්සියට ගන්න පර්ස් එකේ 3ට 4ට නමලා දාපු රුපියල් 1000ක් තියෙනව නේද කොහෙ අමුත්තනක.
0: Yes.
1: නමලා කරලා නිකන්
0: හදිස්සියට
1: එන්නේ. ඔව් ඒ කියන්නේ හැඳිම ගෑවිච්ච ලාක පාවිච්චි කරන ගන්නේ. ඉතින් ඒ වගේ ඇමරිකාව තමන්ගේ තෙල් සංචිතයක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. හොඳේ. ඉතින් මේක එක කාලකදී 2009 කාලෙදී ඒගොල්ලන්ට තිබිලා තියෙනවා තෙල් බැරල් මිලියන 727ක් වගේ ගන්න හදාගන්න බෑ. ඒවත් තෙල් බැරල්.
0: හරි.
1: මිලියන 727ක්.
0: අතරි. හරි.
1: ඒක ඔබට ඔළුවෙන් මෙහෙම පින්තූරේ හදාගන්න අමාරුයි. මිලියන 727ක් ඒ මහා විශාල ප්‍රමාණයක්. නැත්නම් ලෝක වෙළඳපොලේ තෙල් සැපේම අඩාල වෙච්ච ලාට ඒකේ දන්නවනේ තෙල් මාකට් එකට එන්නේ නැති වුනහම කළු කඩකාරයෝ බිස්නස් එක බාර ගන්නවා. රුපියලේ තෙල් එක රුපියල් 5ට තමයි ගන්නෙ. එහෙමනේ. එහෙමනේ හැදෙන්නේ. ඒක නවත්තන්න අර හංගලා ගබඩා කරලා තිබිච්ච තෙල් වලින් කොටසක් මාකට් එකට එවනවා. එතකොට මාකට් එකේ ප්‍රශ්නයක් තිබුණා තෙල් වල ගානේම හෝස් කාලා උඩට යන්නේ
0: නෑ.
1: මේක පල්ලෙහාට බැහැලා තියෙනවා මීට අවුරුදු 44කට එහා තිබිච්ච තෙල් ප්‍රමාණයට සයිස් එකට. ආ ආ 727ක් තිබිච්ච එක 290කට බැහැලා තියෙනවා. ඒ කියන්නේ මේ ටෙන්ෂන් එක තේරුම් ගන්න. 727ක් බැරල් මිලියන තිබුණ රටක් වැටිච්ච තැනක් කියලා දැන මේක. දැන් තියෙන්නේ මිලියන 290යි. මේ සිග්නල් එක ඔබට දිරව ගන්න බැරි නම් ඔබ දවසක් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා තමයි ඔබට අහන්න වෙන්නේ. මොකක් නමුත් බරපතලව වේගන යනවා. නමුත් ඇමරිකාව කියනවා ඒගොල්ලන්ගේ මතක නේද වෙනසුවිලාවේ ජනාධිපතිව මදුරෝ අල්ලගෙන ඇවිල් මදුරට මොන වුණාද දන්නේ
0: නැහැ නේද?
1: අනේ මදුරෝ. මදුරේකට වෙච්ච මදුරෝ නෙමෙයි බං මදුරෝ මදුරෝ. මදුරෝ නම් දැන් ඔය ඉන්නේ. මදුරෝ.
0: මදුරෝටනේ.
1: ඔව්. ඇමරිකාව කියනවා ඒක ප්‍රශ්නයක් නැහැ. තෙල් බැරල් මිලියන 290ට ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට ඒ අර වෙනිසියුලාවෙන් තෙල් ටික අද ගන්න පුළුවන්. එහෙම ඒගොල්ලෝ කියනවා ඉතින්.
0: කියනවා කියන්නේ ඉතින් කාටවත් පුළුවන්නේ.
1: මොන දේවල් නම් කියනවා නේ. අතු ගාලා දානවා කියනවා, හැඳි ගාවල දානවා කියනවා, මිහි පිටින් තුරන් කරනවා කියනවා.
0: කෝ.
1: මං අනේ කෝ.
0: කෝ.
1: ඒකේ බරයි. හරි. ඉතින් මේ වගේ තත්වයකට ඇමරිකාවත් මූණ දෙමින් ඉන්නවා. ඉතින් අපිට බැරිද දවසක ඒ වගේ නිකන් ආරක්ෂිත තෙල් සංතිතිය අත්‍යත්තද?
0: හදනම්ම.
1: මට වෙන දිවක් දෙන්න බැරිද?
0: මම වැඩිය කතා කරන්න දෙන්නේ නෑ. පැටලෙනවා මම වැඩේ නේ.
1: මම නම් ඉන්න රවුමක් ගහලා එම කියන්නකෝ මේ මහන්සිය
0: පිටින්. ඔයා මොනවා කරේ? අරෙන්න මටත් මහන්සිය.
1: ඊයේ මේ ෂෝ එකේ මරු කියලාද වඩ මහන්සිය?
0: ඒක නෙමෙයි අර හවස රෑ වුණා.
1: මම මොනිෂෝ ගත්තා ඊස්සේ මං එන ගමන් ඔය එමේ ගාව. අයියෝ මරු කියවනවා.
0: අනේ බොරු කියන්නේ බානේ හැමෝම හොඳයි කියලා කියන ඔයාලා.
1: මේ ෂෝ එකේ මං ගැනම මම නෑ. මම නැත්තන් නෑ.
0: එක සැරේ කිව්වා.
1: ඉනාලි පහෙන් පහට එළාමෙක් ගහන්න ඕනද මම නෑ කියලා. අපිට බැරිද මේ වගේ ඉමර්ජන්සි ඔයිල් බැංක් එකක් හදන්න?
0: බෑ.
1: පුළුවන්.
0: ඕකේ.
1: අර තිරුකුණාමලේ තෙල් ටැංකිය හැමදාම ටීවීේ පෙන්වන්නේ.
0: යස්.
1: මෙව්වේ තමයි අපි තෙල් දාන්නේ. දාන්නකෝ අප්පා.
0: ඒක නෑනේ.
1: දාන්නකෝ. ගාලා සංජීතයක් හදලා අපිත් ඇමරිකාව වගේ අදිසි අවස්ථාවක තෙල් මුදා මේ මුදාහරිමු. ඉතින් ඉන්දියාව මේකට ඇහැගහගෙන ඉන්නේ.
0: හරි.
1: ඉන්දියාව ගැන අපි කැමති මේක මේ පැත්තේ තියෙන ලොකුම තෙල් සම්ති මට දිවක් ගෙනත් මේ දිවත් එක මේ
0: තෙල්
1: සංවිධානය.
0: ආ
1: හරි. නකරද සංජිතේ. තෙල් සංවිධානය හරි. ඔය කියන්නේ සංජිතේ ගැන තමයි.
0: හරි.
1: ඉතින් ඉන්දියාව කැමැත්තෙන් ඉන්න බට දාලා මේට අපේ ටැංකිය වල තෙල් දෙනවා. අර ස්ටෝ කරන්න. හදිසි අවස්ථාවකදී මෙව්ව කරන්න.
0: ඒක කාටද එතකොට?
1: ඒක නිකන් සහයෝගීතාවෙන් යනවා කියලා කියන්නේ.
0: ආ right.
1: එහෙම තමයි මුලදී කියන්නේ. මේ ඕලයක් එහෙම අපිට නම් තිකුචල වැඩක් කරමු. එහෙම තමයි ඕනෙක් කෙනෙක් මුලදී කියන්නේ.
0: ඒක ඇත්ත. අල්ජ්වස් එක්කෙනෙක් විතරයි කරන්නේ.
1: කියනකොට මම ඕගොල්ලන්ගේ පැත්තට ටිකක් ලොකු ඉලක්කවක් දාගෙන මොකද? ඕ සයින් කළා. මේ පොඩි පොඩි දේවල් ඉතින් අපි පුංචි රටක් වෙච්ච එකේ මේ ප්‍රෙෂර් එක තියෙනවා. ඒක ආණ්ඩු කරනකොට තමයි තේරෙන්නේ. පොඩි රටක් වීමේ පාඩුව. ඒකෙන් අපිට දේවල් අපිට දේවල් සම්බන්ධ ඍජු තීරණ ගන්න නිකන් ගෙදර ඉන්නකොට කියන්න පුළුවන්. මට උනත් කියන බැරෑ යන්න කියලා. ගෙදර ඉන්නකොට කියන්න පුළුවන් ඒ වගේ ඒවා. ආවහම කියන්න බෑ. රාජතාන්ත්‍රිකව අපි බැඳී සිටිනවා. ඇත්තටම රටක් දුවනවා කියන්නේ පිටට දෙනකොට වාතයට හොඳ නෑ. වාතර දෙනකොට සෙමට හොඳ නෑ.
0: සෙමට දෙනකොට
1: ආයි
0: පිටට හොඳ
1: නෑ. පිටට හොඳ නෑ. වා පිට වා
0: පිටසම්
1: පිටසම්
0: කෝප කරගන්න නැතුව මේ
1: වැඩේ. ඕක බැලන්ස් එකේ දුවන එක වගේ ඔබ වැඩක් තමයි. අපේ ශරීරයත් අපිට මේ මොකද මේ හෙම්බිරිස්සාවක් අරගම් එකක් කර හැදෙන්නේ. අපේ තුන්දොස් පොඩ පොඩ කීපිලා තියෙනවා. ඒ කියන්නේ හැමසම ආහාර බරයි
0: ඔලුවරගෙන
1: අපේ සිස්ටම් මවුල්. එහෙම තමයි. රටක් කරන්න ගියම ඕන් එකක් හදාගෙනට අන්න අරක අවුල් වෙගෙන යනවා. අනේ ගාල ඒක හදනකොට ආයි යන්න වෙනම එකක් අවුල් වෙගෙන යනවා. එහෙම තමයි යන්නේ. ඉතින් අපි ගිවිසුම් වලට එළඹීමේදී
0: හරි
1: අපිට තියෙන හොඳම සම්පතත් ඉන්දියාවම තමයි. එහෙන පරිස්සමෙන් කරන්න ජොබ් එකක්.
0: Yes, definitely.
1: ඒගොල්ල ගොඩාක් රට ලොකු නිසා.
0: හරි.
1: අපි ඊපෙර කතා කරගෙන හිටියා. අපේ රටේ ඉන්න ඉන්දියාවට යන්න යන කාලේ තියෙනව නේද ගුවන් යානේ. අද අපි ගුවන් යාන ගැන කතා කරන දවසක් අද. අද අපි වියට් ජෙට් ගැන කතා කරනවාට හද.
0: ඕ ඕ ඕ.
1: ඔය දෙන මාර ප්‍රයිසින් ටයක් දෙනවා හරි.
0: හරි ඔකේ.
1: ඇඬෙනවා. ඊට පස්සේ ඔකට ගුවන් ගමන් යන්න ආස හිතෙනවා. ඒ ගැන අපි කතා කරමු. මේ අපේ රටේ ඉඳලා ප්ලේන් එකක් අරන් ඉන්දියාවට යන්න යන වෙලාවට වඩා වෙලාව යනවා. ඉන්දියාවේ එක ප්‍රාන්තයක ඉඳලා තව ප්‍රාන්තයකට යන. ඒ තරම් ලොකුයි ඒවා. ඒ තරම් ජනගහනයක්. 1.4 billion people. ඒ කියන්නේ මිලියන 1400ක් මිනිස්සු ඉන්න රටක්. අපි මේ මිලියන ඉස්සත්ත්‍ය ආයන
0: මේ මොනවද මේ කතා කරන්න කියන්නේ?
1: يعني අපේ මාකට් එක කොච්චර පොඩිද බලන්න. අපේ බයින් පවර් එක මේතර කූඳු තරංගයක් අපිට තියෙන. ඒ නිසා ඔන්න තෙල් වලින් අපි ආපු දුර
0: අපි
1: සංජිතයක් හදා ගන්න ඕනේ. ඒ යටිතල පහසුකම් හදා ගන්න ඕනේ. අපේ මන්නාරම් ද්‍රෝණිය තෙල් තියනවා තියනවා කියන ඔය බයිලාව නම් මම ඉතින් ජීවිත කාලෙ මං හිතන්නේ මම මැරෙනකම්ම හයියෝ. තේරෙනවද?
0: ඉපදෙන කොටත් ඇහුවා
1: මැරෙනවා. ඉපදෙන කොට තෙල් තියනවා කියලා අහගෙන තමයි නෑ මං මේ මං හිතන්නේ මම ලෝකෙට. හරිද? මේ ලෝකෙට මං ආවේ.
0: හරි.
1: ඉතින් අපිට ඒත් වෙලා තියෙන්නේ. අපිට තෙල් පිරිපහදු කිරීමේ තාක්ෂණය තියනවද කොළඹ කොහේ හරි ගන්න කඩේක? අපි නෑ අපි ඒක කොහෙන් හරි ඒ තාක්ෂණය ආනයනය කරගන්න. ඒ තාක්ෂණය

0: வியட் ஜெட் மகேனோ கடாக நினைவா
1: මගේ ලේකෝපකරන්නේපා මේ මගේ ලේකෝපකරන්නේපා මේ ඇත්තට මේ දැන් අපේ වාපිත්සෙන් මනම් මනම් කෝප වෙනකොට අපි නම් අපිට පුරුද්දක් තියෙනවා පස්පංගුව බීලා නේ නැද්ද කියන්නකෝ අපේ රටටත් අපිට පොඩි පස්පංගුව කෑල්ලක් දෙන්න පුළුවන් නම් දැන් අපේ ලින්කන් නැචරල් ඒගොල්ලන්ගේ තියෙනවා සුවිශේෂී පස්පංගුව
0: ඔව්
1: දැන් ඒක
0: අපේ මිනිස්සු මේ මාර විදිහට මේ පස්පංගුව දන්නවා
1: යා ඩෙෆිනිට්ලි
0: හරිද දැන් ඔය ඩොක්ටර්ස්ලත් මොනවද බෙහෙත් ටිකක් ලියනවා පස්පංගුවක් එහෙම බොන්න ලියන ගමන් ලියන්නේ කියනවා පස්පංගුවක් එහෙම බොන්න ඉතින් ලිංක් පස්පංගෝ ගැන කියන්න ඕනේ ලිංක් පස්පංගෝ සුවිශේෂී එකක් අපි දන්නවා පස්පංගුවේ තියෙනවනේ පහයි කියලා නමුත් මේකේ තියෙනවා කියද්ද මිස්
1: මේකේ තියෙනවා
0: 8ක් තියෙනවා තව විශේෂිතම ඖෂධීය ස්වභාවික ඖෂධ තුනක් දාලා තියෙනවා පස්පංගුවේ ගුණය තව ටිකක් වැඩි කරන්න. අනිත් එක මේක පවුඩර් ෆෝමැට් එකෙන් එන්නේ. මේක පවුඩර් ෆෝමැට් එකෙන් එන්නේ.
1: ඒ කියන්නේ අපි පස්පංගුව දාන්න ඇර කෑලි නේ අපේ ඔළුවේ
0: තියෙන්නේ. මේක පවුඩර් පටන් ගන්න.
1: හරි.
0: ඇත්තටම මේ ඔය බෙහෙත් ජාතිත් එක්ක වැඩ කරනකොට ඒවා චූටි කෑලි වල කපන කොටනකොට අපි දන්නවා. දැන් කීයටකින් ඔයා පොඩි කාලේ ඉර නිකන් ලීයක් ඉරන try කළද?
1: තියෙනවා.
0: කීයට රත් වෙනවද?
1: රත් වෙනවා.
0: ඒ වගේ මේ පොඩි පොඩි කෑලි වලට කඩනකොට ඒව රත් වෙනවා. ඕනාවට වඩා රත් වුණොත් ඖෂධීය වටිනාකම නැති වෙනවා.
1: යස්.
0: ලින්ක් කොච්චර වේදම් කරලා තියෙනවද කියලා හිතාගන්නත් අමාරුයි මේ මැෂිනරි දැකපුවාම. රත් වෙන්නේ නැතුව ඒව කොඩා කොටස් වලට කඩන්නේ ගොල්ල මැෂින්ස් ගෙනාව. රත් වෙන්නේ නැතුව මේක කරන විදියට. හරි ස්ලෝ ඒක වැඩ කරන්නේ. අයියෝ නෑ ගාල වැඩ කරන්නේ. පවුඩර් පැත්තට පවුඩර් කරපුවාම වතුරට දාලා තම්මනෝන ඉක්මනට ඖෂධ ගුණය වතුරට උරා ගන්නවා. හරි පොඩි වෙලාවකින් පස්පංගුව බොන්න පුළුවන්. මේ
1: තෑගනම් තම්බන්න ඕනේ නැහැ.
0: හරි සාහනයක් ඉතින් එක බිව්වහම.
1: ඒක හරි.
0: ගොඩ එන්න ලින්ක් පස්පංගුවක් ගසලා දාන්න. ගොඩ එන්න. ඔළුව උස්ස ගන්න පුළුවන් එතකොට.
1: 7:41

0: එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කොහොමදයි?
2: කඩේ වහලට දාපු ෂී මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ.
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
5: මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: සිල්බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි. ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි. පෙප්සි ඉතිරි රුපියල් 110යි. සිග්නල් ස්ට්‍රොං ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි. කාගිල්ස්
8: වුඩ් පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ. ද බැංක සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් කමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට

0: විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333. IBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරු කුණා ඔබේ බිස්නස් මොඩල් එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0710-133-1000 අංකය අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM, where innovation earns recognition. ඉදිරිය වැඩි කරන ගමන පහසු කරන Bajaj Vigo electric 3 road රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. David Pierce e-mobility වෙති. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි. ගන්නවා ලයිසන් එක.
1: දැන් හරිනේ අමාරු.
0: බයික් එක හතක් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්ද නීති නේද?
2: ශ්‍රී ලංකා

0: ගීතා
1: හතයි විනාඩි 46යි දැන් වෙලාව. අපි වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ගැන කතා කරමු. ඒගොල්ල ගැන yes කියන අලුත් ආරංචිකුත් තියෙනවා. ඊට පස්සේ Hutch 15 පැකේජ් එක දාගත්තනම් හරිම ලේසි. රුපියල් 1199කට ඔයගලන්ට ඕන කරන වැඩ ටික කරගන්න පුළුවන් data සම්බන්ධයෙන්. හරිද? Pikmi app එක ගැන අපි කතා කරමු. Pikmi flash ගැන, අද අපි Pikmi truck ගැන කතා කරමු. හරිද? ඉතින් ඔයගලන්ට ලොකු දේවල් කොහෙට කොහෙට හරි යවන්න ඕනේ නම් ඒකට ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සාමාන්‍යයෙන් ට්‍රක් එකක් හොයන්න ගියාම හරි අමාරුයිනේ නේද? කාට හරි කියන්න ඕනි, කෝල් කරලා ගෙන්න ගන්න ඕනි, පාරට යනවා සමහරකට ට්‍රක් හොයන්නත් යනවා මිනිස්සුනේ. හැබැයි ඔයගලන්ට Pikmi වැතින් ට්‍රක් එකක් දාගන්න පුළුවන්. අඩි 16 අමාරු වෙනකම් ලොකු සයිස් එක වෙනකම් ට්‍රක්ස් තියනවා කියලා මතක තියාගන්න. පැල්වත් බටර් ගැන කතා කරන්න ඕනි. ඒ වගේම සුපර් මෙට් ගැනත් මතක් කරන්න ඕනි. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ගණනාවක් තියෙනවා. වහලට, සිවිලිමට, බිත්තිවලට, ගේට්ටුවලට, වැහිපිලි උපාංගමේ හැම එකක් මේකෙන් කවර් කරනවා. ඊළඟට අපි අදත් කතා කරනවා ඇලුමෙක්ස් ගැන. ඒගොල්ලන්ගේ මෙෂ් එක ගැන තමයි, මොස්කිටෝ මෙෂ් එක ගැන තමයි විශේෂයෙන් මතක් කරන්නේ. මදුරෝ එනවනම්, මදුරෝ එනවනම් ඒක හරි වටිනවා. ඊට පස්සේ අපි අබාන්ස් ඕඩියෝ ගැන කතා කරන්න ඕනි. උදේම තෙල් ප්‍රශ්න ගැන කිව්වනේ. ඉතින් සාමාන්‍යයෙන් තෙල් ප්‍රශ්නෙට හොඳ විසඳුමක් තමයි ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න එක. වාහනයකටම යන්න බැරි නම් ඔයගලට පුළුවන් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක් ගන්න. වීගෝ ත්‍රිවිල් එක තියෙනවා. ඒ ගැන විස්තර කියනනම්, ඒ වගේම මේ දවස්වල චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්නකොට අපේ රාජ්‍ය සේවකයන්ට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. අපි ඒ ගැනත් විස්තර ඔබත් එක්ක ෂෙයා කරගන්නම්. කමර්ෂල් බැංක් එකේ අපි අද ක්‍රෙඩිට් කාඩ්ස් ගැන කතා කරමුද? සල්ලි හැමතිස්සෙම ළඟ තියාගෙන ගනුදෙනු කරනවට වඩා ආරක්ෂාකාරී හොඳම ක්‍රමයක් තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන එක. ඉතින් කමර්ෂල් බැංකේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා කියලා කියන්නේ වාසි ගොඩක් තියෙනවා. වැඩි විස්තර කියන්නම්. ලංකා ටයිල්ස් ඒගොල්ලන්ගේ අලුත්ම ඉදිරිපත් කිරීම තමයි කූල් රූෆ් ටොප් ටයිල් එක. දැන් වෙලාව 7:48.

0: Midoli. සෑම මොහොතක්ම රසවත් කරයි. Midoli දවස පුරාම.
1: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
1: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
2: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770-455-11.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place He GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0111-7888-676.
7: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල්තිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක්. දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය, පොල් සංවර්ධන අධිකාරිය.
8: The Bank Sangrava, ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි. 98.2 98.4

0: ව්‍යාපාරිකයනි, අපි ඔගලන්ත එක්ක කතා කරන්න ලෑස්ති වෙනවා. දවසේ LOLC ෆයිනෑන්ස් ගැන, ඒගොල්ලන්ගේ ෆැක්ටරින් සර්විස් එකෙන් ඔයාගේ ව්‍යාපාරය දිගට කරගෙන යනකොට ලැබෙන වාසි ගැන අපි කතා කරගෙන යමු. ඒ කියන්නේ බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න වගේම පවත්වගෙන යනකොටත් තියෙනනේ ප්‍රශ්න ටිකක්. ඒවට හොඳ විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙනවා LOLC ෆයිනෑන්ස් ෆැක්ටරින් සර්විස් එක. ඊට පස්සේ අපි මේ දවස්වල GWM වාහන ගැන කතා කරනවා. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ඔබට ගෙනල්ලා දෙන, හඳුන්වලා දෙන GWM වාහන සීරීස් එකක් තියෙනවා. වැඩි විස්තර කියන්නම්. තවමනාද, අද අපි කතා කරන්න ඕනේ NSBM එක ගැනත් කතා කරන්න ඕනේ. ඉතින් මේ වීකෙන්ඩ් එක වෙන් කරලා තියාගන්න. මොකද මේ වීකෙන්ඩ් එකේ ඔගලන්ට ඔගලන්ගේ ලෙක්චරර්ව හම්බ වෙන්න, මීට් යෝ ලෙක්චරර් විශේෂ මාර්ගෝපදේශක වැඩසටහනක් මේ වීකෙන්ඩ් එකේ තියෙනවා. මම හිතනවා මේක හරිම වැදගත් වෙයි කියලා. ඉතින් ඒ ගැන අපි වැඩි විස්තර කතා කරනවා අදත්. තවමනාද, උදේම කතා කරා ලිංක් නැචුරල් ස්විශේෂී පස්පංගුව ගැන. ඊට පස්සේ NLB ගැන මතක් කරන්න ඕනි. ලොතරැයි ලොවේ රජරුව NLB, ඒගොල්ලෝ රජ වෙලා තියෙන ලේසි එන්නේ මේ මිනිස්සුගේ හිත දිනාගෙන තියෙන්නේ. කෝටිපතියෝ ලක්ෂපතියෝ දවස ගානේ බිහි කළ තමයි ඒ විදිහේ ඒ වගේ ටයිටල් එකක් ඒගොල්ලන්ට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් අපිත් ලොතරැයි ගත්තොත් අපිත් දිනයි, ගත්තේ නැත්තම් ඉතින් දිනන්න වෙන්නේ නැහැ. අන්න ඒකයි සීන් එක, හරිද? ඊට පස්සේ තවමනාද, අපිට කාගිල්ස් ෆුඩ් සිටි ගැන කතා කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ මෙගා ඩිස්කවුන්ට් එකක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ප්‍රයිම් ගෲප් එකේ කඩවත තියෙන ස්පෙෂල් ප්‍රොජෙක්ට් එක ගැනත් විස්තර කියන්න ඕනේ. ඊට පස්සේ තව අපි ගෙවල් දොරවල් හදනවා නම් ඒකට ඕන කරන සිමෙන්ති තියනා නේද? ඒකේ නම්බර් 1 සිමෙන්ති එක ගැන අද දවසේ අපි කතා කරනවා. දැන් අපිට වෙලාව පත්‍රේ බලන්න 7:54.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
3: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය, රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන.
4: Hi Pragit, good morning. අපි good news එකකින් පටන් ගමු
0: ඉන්නේ.
4: රත්තරන් ණය දින ඉස්සරම්ම තැන CDB run සහනේ. CDB එක run ගනුදෙනු කරන ඔයාට තමයි මේ සහනය ලැබෙන්නේ. දැන් CDB එක run ගනුදෙනු කරන වාගේ ජල, විදුලි, දුරකථන මේ আদি bill පත්වලට මේ run සහනය ලැබෙනවා කියන එක හොඳට මතක තියාගන්නකෝ. ජයග්‍රහක රැස්සක් බිහි කරන මේ දිනු මැදීමට ඇතුළත් වෙන්න ඔයාට කරන්න තියෙන ළඟම තියෙන CDB ශාඛාවට යන්න. එව නැත්නම් කෝල් එකක් දෙන්න 0111 7383 388 CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ඒ වටිනා මතක් කිරීමත් එක්ක ඉතින් එහෙනම් බලමු පත්‍රේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ලංකාදීපෙට මුලින්ම ඇහැ ගියා අද පත්‍ර කීපෙම ප්‍රධාන සිරස්සලේ තියෙන 22 ගැන. අලුත් මාසික පටන් ගැන්වීම 22 විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පෙත්සම් 60යි සලකා බැලීම අද මේ ලංකාදීප ප්‍රධාන සිරස්තලේ. ඊළඟ දිවයින පත්‍රයට යමු, මේ ගැනම බලන්න. දිවයින පත්‍රයේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට අද කැඳවන පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්. පක්ෂව විපක්ෂව පෙත්සම් 50ක්. 50ට බහිනවා දිවයින පත්‍රයට එනකොට. ඒ කවුද විනිසුරු මඩුල්ල කියලා සඳහන් කරනවා අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මෙහි සභාපතිත්වය දරනවා. අචල වෙංගප්පුලි, අර්ජුනෝ බේසේකර්, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග කියන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් තමයි මේ පෙත්සම් සලකා බැලීම සඳහා පත් කරලා තියෙන්නේ. දැන් ඉස්සල ලංකාදීපික අපෙත්සම් 60යි, දිවයිනෙක අපෙත්සම් 50යි කියලා නිකමට බලමු දිනමින. 22 ගැන පෙත්සම් විභාගයේ අද සිට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයි. පක්ෂව විපක්ෂව පෙත්සම් 30යි. ඕන දිවයිනේ ගාන. කොහොම වෙතත් සෑන අභියෝගාත්මක තැනකට පත් වෙලා තියෙනවා 22. අපි බලමු මේ සම්බන්ධව තීන්දුව කෙබඳු වේවිද කියලා. ඔය අතරේ දිවයින පත්‍රයට ආයි යොමුවෙමු. දිවයින පත්‍රයේ ඔය ගැනම තියෙනවා මෙහෙම, පූර්ණ විනිසුරු මඩුල්ලට 13 දෙනාම ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මස් රාත්තලම ඕනෑ වගේ එකක් තමයි ඔහු කියන්නේ. එහෙම බෑ, 13 දෙනාම මේ මණ්ඩලයට ඕනෑ කියලා. ඊළඟට ඔය ගැන අරුණ පත්‍රෙත් යම් යම් දේවල් සඳහන් වෙලා තිබුණා. ඒ අතරේ තියෙනවා 22ට එරෙහි පියවර ගැනීමට ඒකාබද්ධ ගිවිසුමක්. නීතිඥ සංගමය සහ වෘත්තීය සමිතිය අත්සන් තබයි. ඒ අරුණ ඒ ආසන්නයේම මෙහෙමත් තියෙනවා, ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් ජනමතය බැලිය යුතුයි. අධිනීතිඥ ලාල් විජේනායක. ලාල් විජේනායක මහත්තයා මේ වගේ සංකීර්ණ තැන්වල අපිට මීට පෙර මුණ ගැහිච්ච කෙනෙක්. එවැනි සුවිශේෂ අවස්ථාවල සහ තවත් විශේෂත්වයක් මෙතන තියෙනවා. මේ අධිනීතිඥ ලාල් විජේනායක කියලා කියන්නේ ජාතික ජනබලවේගය හි විධායක සභිකේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙකුද වෙනවා. එතන හරි විශේෂයි. හරි, ඊළඟට අපි දිවයින පත්තරේට යොමු වෙනවා. මේ කාගේ අවධානයේ යොමු වෙච්ච පුවත බලන්න. අල වගේ රැගෙන ආ කෝටි දහහක අයිස් කන්ටේනරයක් වරා එන්නල්ලයි. අල වගේද, ගෝවා කිව්වට ඒ වගේද මේවා ඈ. සකපිට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට පාකිස්තානයේ සිට ගෙනාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුගේ නමින් කන්ටේනරේ උඩින් තුවා අසුරා යටින් අයිස් හංගලා. දැන් අල වගේ පේනවා, තුවා වගේ පේනවා, අන්තිමේ එකක්වත් නෙමේ තිබිලා තියෙන්නේ අයිස්. මේ ගැන මේ අරුණ පත්තරයේ සටහනේ මන් දැක්ක තියෙනවා කෝටි 800ක් වටිනා අයිස් කන්ටේනරයක් වරායට ඇවිත් දෙමටකොට ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට. ඔයිට කලිනුත් එක එක කන්ටේනර් ආවනේ, අර 300 ගණන් එහෙම ආවා ගියා. ඊළඟට අපි ඊයේ වඩා තවත් කතාබහට ලක් වෙච්ච කාරණයක්, සිද්ධියක්, නිරූපණ ශිල්පිනී චූලා සැකලිස මිය ගිහින්. මේ ගැන අරුණ සටහනේ මෙහෙම තියෙනවා, ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර සැක කටයුතු ලෙස නිවසක ඇඳක් මත මිය ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවස. නිරූපණ ශිල්පිනිය මිය ගොස් සිටි පිළියන්දල වැවල ගංගාරාම පාරේ පිහිටි සුඛෝපභෝගී නිවස පසුගිය මහමැතිවරණයට ගෑස් සිලින්ඩරේ ලකුණින් තරග කළ ව්‍යාපාරිකයෙකුගේ බවටත් මේ පුවත්පත් සටහනේ අරුණ පත්‍රයේ තවදුරටත් සටහන් කරලා තියෙනවා. ඒ අතරේ කෙසේ වෙතත් සැක කටයුතු මරණයක් බවට දැන් පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධ පරීක්ෂණ දැන් ක්‍රියාත්මකයි. ඔය සමගම මේ දිවයින පත්තරේ දැක්ක ඉතාම සෝචනීය අනුවේදනීය සිද්ධියක්, සුන්දර කැදල් ලක්සුණු විසුණු කර මහසයුර වියරු වී මල්වැනි ජීවිත හතරක් බිලිගනි. මවක්, දියණියක් හා ඥාති දරු දෙදෙනෙක් පමුණුගම මුහුදේ ගිලි මරුට. ඇය ගුරුවරියක්. එක පැත්තකින් ගත්තොත් එහෙම මිසිඟිති ජීවිත කීපයක් ඒ අතර තියෙනවා. 99 තව දෙන්නේගේ ජීවිත මෙතනදී බේරෙනවා. මේ දවස්වල නිවාඩු තාම ඉස්කෝලේ, ඒ නිසා රැල්ල පා ගන්න යනවා, ට්‍රිප් යනවා, වතුර එහෙම බහිනවා. පොඩි පොඩි කාරණාවක් මෙතනදී විශේෂයෙන් කියන මේ මොහොතේ දිට්ටුවයි කාවා ගොඩාක් තැන් වෙනස් වුණා. ගංගාවල් ඇලවිලි වෙනස් වෙලා තියෙනවා. ෂුවර් තැනක කියලාවත් බහින්න යද්දී නැවත පරීක්ෂා කරලා බලන්න, දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න. දන්න අයත් දන්නේ නැති වෙන්න පුළුවන්, ඒ පැත්තෙම අයත් දන්නේ නැති වෙන්න පුළුවන්. ඒවත් තියෙනවා. ඒ අතරේ සරුංගල් අරින්නේ මතනවා. දැන් වෙරළේ ගිහිල්ලා සරුංගල් අරනකොට එහෙම නැත්නම් උස්තැන් වල සරුංගල් අරන සරුංගල් කාලෙනේ මේ අමතක වෙන්න පුළුවන් අපිට. ඒ ගැන හිත හිත ඉන්නකොට ඒ ගැන කල්පනා වෙන්නේ. ඒ අතරේ අපි දිනමින පත්‍රයේ ප්‍රධාන ඡායාරූපයට යන් දියබිඳක් සොයා යන සද්දන්තයෝ. දැන් මේ දවස්වල මේ තියෙන මේ පින්තූරේ තියෙන බුත්තල ප්‍රාදේශිකම් කොට්ටාසට ඇත් ඔක්කම්පිටිය මාලිගාවිල ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරවල වනාලි රංචුවක් වතුර හොයාගෙන යන ආකාරය තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ මෙයාලට ඉතින් වාසනාලට සුදු මැණිකලට තියෙන සැප නෑනේ, දෙව්මිනිලට තියෙන සැප නෑනේ. ඉතින් ඒ අතරේ තව බන්දක් පත්තරයක තියෙනවා මේ අරුණේ ප්‍රධාන සිරස්සල කිරිගවයොත් පිපාසයෙන් ඉන්නවා කියලා. මේ දවස්වල දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑම් ඉල්ලිනෝ බලපෑම් තියෙනවා. ඉනිසයි ප්‍රදේශවල ඉන්න මිනිස් ජීවිත වගේම සත්තුන්ගේ ජීවිත ගැනත් මේ වෙලාවේ සෑහෙන්න අවධානය දෙන්න ඕනේ කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. අපි ඒ සමග ඊළඟට අවධානය යොමු කරන්න ඕනේ තවත් පුවත් සටහන් කීපයක්ම අද දවසේ හම්බ වෙනවා. පාසල් ඇරඹුමට පෙර මදුරු තවාන් ඉවත් කරන්න ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කරලා තියෙනවා. රිලව් වඳුරෝ මිලියන 200ක් පොල් කාලා. ඉස්සරහ හරියට කෑවා, පහුගිය දවස්වල කෑවද නැද්ද කියලා, උන් ඉන්නවද නැද්ද කියලාවත් එකක් තිබුණේ නැහැ. දැන් ආයි මතුවෙලා තියෙනවා. ඊළඟට අපි දින මින පත්‍රයේ බලමු ජපාන ආයෝජකයෝ ශ්‍රී ලංකාවට එකපාර ඇවිල්ලා තියෙනවා. මේ සංචාරකයෝ ආයෝජකයෝ 250 කට වැඩි පිරිසක් ඉතිහාසයේ පළවෙනි පාරටයි එහෙම ආවේ කියලා තමයි දිනමින පත්‍රේ නම් කියන්නේ. ඊළඟට දිවයින පත්‍රේ රවීට ඇප රටගමන් තහනම් කියලත් අපට දකින්න පුළුවන්කම තියෙනවා. එතුමාර නුවරෙලි ගියා කිව්වා, දකුණේ ගියා කිව්වා, කොහොම හරි අන්තිමට අත්අඩංගුවටත් ගත්තා. ඇපත් හම්බුණ ඒ ගැන එහෙම සඳහන් වෙලා තියෙනවා. අපි ලංකාදීප පුවත්පත බලද්දී දකින්න පුළුවන් උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න තුනක් වැරදි ගුරුවරයෙකුගෙන් මානව හිමිකමට පැමිණිල්ලක් ඉදිරිපත් වීම පිළිබඳවත් සටහනක් දකින්න ලැබෙද්දී තව එකම එකක් මට කියන්න හිතුණා. අන්තිමට පොඩ්ඩක් අර මේ සතුටු හිතන එකකින් ඉවර කරන එක හොඳයිනේ නේද? සතුටුම යුගයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්මානයට බඳුන් වීමේ අවස්ථාව අපිට දකින්න පුළුවන් කම ලැබෙනද? එහෙම බැලුවම නේද ඉතින් බෝම්බත් ගහලා සතුටුම යුගයේ ජනාධිපතිනෝ යුද්ධ තිබ්බ කාලේ පට්ට සතුටුම යුගයේ ජනාධිපති කියලා දව කරන්න පුළුවන් ඕඩ් සෙන්න පුළුවන් නේ. ඒක හම්බ වෙනවා.
0: හරි එන සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
3: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: උදේ 8යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ජනතා ටොප් ස්ටෝරි.
1: අධි ධාරිතා යතුරුපැදි සමග තරුණයන් හතර දෙනෙකු අත්අඩංගුවට. අධි ධාරිතා යතුරුපැදි හතරක් සමග තරුණයන් හතර දෙනෙකු නිකවැරටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අධික වේගයෙන් සහ විවිධ ශබ්ද සහිත සයිලන්සර් සවිකර නගරයේ ධාවනය කිරීම හේතුවෙන් මෙම යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් අවුරුදු 18, 19, 20 සහ 22 වයස්වල පසුවන නිකවැරටිය, විතිකුලිය සහ කොබේගනේ ප්‍රදේශවල පදිංචිකරුවන්. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම යතුරුපැදි සියල්ල ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කර ඇති බවටයි. දැන් විදෙස් පුවතක්. ජෝර්දානයේ සිටින ඇමරිකානු සෙබළුන් ඉලක්ක කර ඉරානයේ එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානයට දැඩි ලෙස පහර දීමට සූදානම් බවයි. ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුව හෝමුස් සමුද්‍ර සන්ධියට ඉහළින් ගමන් කළ MQ-9 ඩ්‍රෝන් යානයක් තම ගුවන් ආරක්ෂක පද්ධති භාරයට පත් වූ බවයි ඉරාන විප්ලවී ආරක්ෂක බලකාය සඳහන් කළේ. ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානය ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ඇමරිකාව ඉරානයේ ලාක් දූපතට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසයි. මේ අතර ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් දර්ශකයානුව බොරතෙල් බැරලයක මිල අද $90.97 ලෙස සටහන් වී තිබෙනවා. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ $86.04 ලෙසයි.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: 미니, 아.
1: 미니사.
0: You are the man. 볼로 달래. You are the man. Man belongs to me.
1: මම
0: මගේ ට්‍රිප් එක ප්ලෑන් කරන ගමන් ඉන්නේ මිස් මට කරදර කරන්න
1: එපා. අනිවාර්යෙන්ම
0: please don't disturb me.
1: ආසනයක් වෙන් කරන්න මටත් ආසනයක් වෙන් කරන්න.
0: තම තමාගේ ආසන තම තමා විසින් වෙන් කර ගැනීම වටී.
1: ඇයි මම ඔයාගේ කීකරු බලුකක්.
0: කෙඳිරි ගාගෙන එන්නේ රටකට තරකට යනකොටම කෙඳිරියක් එහෙන්නේ මට එක දිගට.
1: අම්මෝ මම දාලා නම් යන්න බා. හරි.
0: ප්ලේන් ගැන මරු කතා තියෙනවා.
1: යා ඕකේ.
0: දෙවන ලෝක යුද්ධ කතාවක් කියලා ඉන්නේ ඉස්සෙල්ලම. දෙවන ලෝක යුද්ධ කාලේ බ්‍රිතාන්‍ය ගුවන් නියමෝ ඒගොල්ලෝ සෑහෙන සේවයක් කරපු අය.
1: හරි.
0: කමන්නද යුද්ධයේ දී එහෙම සේවයක් කරා කියලා.
1: නට වෙනුවෙන් මේ වෙලාවේ තමන්ගේනේ එහෙම තියනානේ.
0: හැබැයි ඉතින් ඒ වෙලාවේ රට වෙනුවෙන් ඒක තමයි කරන්න
1: ඕනේ.
0: වෙන මොකටද කරන්නේ?
1: ඒක යාගේ යුතුයකම වගකීම. ඒක ඒ පැත්තේ ඒගොල්ලන්ට සේවයක් ඒක.
0: ඔව් ඉතින් සාමය තේරෙන්නේ නැති මිනිස්සුත් එක්ක සාමය නිකන් කතා කරන්න ගියා කියලා වැඩක් නැහැ. මේ ලෝකේ ඔපරේට් වෙන්නේ මේ ක්‍රමයට නෙමෙයි නේද?
1: අන්න ඒකනේ කියන්නේ.
0: එහෙමයක් තියෙනවා. ඉතින් මේ බ්‍රිතාන්‍යට යුද්ධ ගුවන් නියමෝ.
1: හරි.
0: බොහොම නිර්භීතව ගිහිල්ලා සතුරු කලාප වලට ගිහිල්ලා පහර දීලා එනවා. හ්ම් හ්ම්. එකපාරක් ඔහොම ගිය මේ සාමාන්‍යයෙන් එහෙම යවනකොට ගුවන් යාන පහක් හයක් වගේ ෆ්ලීට් එකක් මේවන භාගවිට ඊටත් වඩා යවන්නේ.
1: හරි.
0: කොහොම හරි යුද්ධයේ එක තීව්‍රම තැනකදී මෙහෙම යවපු ගුවන් යාන ඇණියෙන් දෙකයි ආපහු ආවේ කියන්නකො. යවපු ෆ්ලීට් එකෙන් දෙකයි ආපහු ආවේ. ගොඩ බෑවා පෙනේරෙ වගේ. පෙනේර වෙනකම් වෙඩි තියලා එවට. ඒ දෙකට වැදිලා වැදිලා වැදිලා වැදිලා හැමතැනම හිල්.
1: හරි.
0: මේගොල්ලෝ ආවා. මේ ගුවන් යාන දෙක ආවට පස්සේ එතන හිටපු එක යුද නිලධාරිය මං හිතන්නේ දිව කොට වෙලා
1: මම නම් හිනා වෙන්නෙත් නෑ මොකද නෑ. ඉතින් මේ මොකක්ද දන්නද වෙලා තින්නේ අපිට නිින්ද මන්දි. ඒක තමයි මේ රීසන් එක.
0: ඒක තමයි
1: මට නම් ඒක. මට නම් ඒක. මට ඔයා දැන් කියනවනේ
0: මේ ජීවහාව අපේ හෙලවෙන්නේ නැත්te ඒකද හරියට?
1: ඒක වෙන්නේ නැති. දැන් ඔයා කියනේවා
0: අල් අකුරු වලට යන්නේ නැහැ අදාළ තැනට. දන්තජද තාලුජ ඒවා කියන්න බෑ. ඉතින් මෙතන හිටපු ජ්‍යෙෂ්ඨ ගුවන් නිලධාරියෙක් කිව්වා ඉංජිනේරුවන්ට කතා කළා දැන් මේ ගුවන් යානයක් හදනකොට ආකෘතියක් හදනවනේ ඉස්සෙල්ලම. ඒකට ප්ලෑන් එකක් තියෙනවා.
1: හරි.
0: ටෙක්නිකල් ඩයග්‍රෑම් එකක් තියෙනවනේ නේද? හ්ම් හ්ම්. එන්නේ ඉන්නේ කොතනටද? මේ වයර් එක වදින්නේ කොතනටද?
1: ලෑලි කෑලෙන්නේ කොතනටද? මා තහඩුව එන්නේ කොතනටද?
0: මේ මොරටුවේ මේ ලීරණ තැනක කතාවක් නෙවෙයිනේ මම කතා කරන්නේ පුතා.
1: නෑ නෑ නෑ ඒක හරියට ප්ලේස් එක.
0: ගුවන් යානා කතාවන්නේ මම කතා කරන්නේ. කරුණාකර මට බාධා කරන්න එපා.
1: ප්ලේස් එන්නේ කොහෙටද කියන එක හරිම වැදගත්.
0: ඒක කතා නැතුනේ මෙයා මට කරදර කරනවා.
1: විනාඩි දෙකක් දෙන්න. විනාඩි දෙකක්.
0: අහන්න නේද?
1: හරි.
0: එයා කිව්වා ගුවන් ඉංජිනේරුවන්ට එන්න කියලා. මේ ආපු ප්ලේන් දෙකේ වෙඩි වැදිච්ච හැම තැනක්ම මාක් කරන්න.
1: හරි.
0: ඒ තැන් වලට වෙඩි වදින් නැති විදියට මොනවා හරි කරන්න පුළුවන්ද කියලා බලන්න.
1: හා හා හා.
0: එහෙම කිව්වේ.
1: හරි.
0: එතන හිටපු මේ එච්චර ජේෂ්ඨ නැති තව නිලධාරියෙක් කිව්වා සමට පොඩි අදහසක් තියෙනවා. මට කතා කරන්න පුළුවන්ද සර්? අවසර ගන්න ඕනේ. හ්ම් හ්ම්. ඔව් පුළුවන්. කතා කරමු. මොකද? සර්. සපි මාක් කරගන්න ඕනේ සර් මේ වෙඩි වැදුණු තැන් ටික නෙමෙයි නේද සර්?
2: ඇයි? මොකද ඒ කතාවේ තේරුම?
1: ආ.
0: සපි මේ ආපු ගුවන් යානා දෙකේ වෙඩි වැදුණු නැති තැන් ටික මාක් කරමු සර්. කරලා මොකද දෙක මාක් කරන්න සර්? මේ ගුවන් යානා දෙක ආපහු ආවෙත් අනිත් ගුවන් යානා ආපහු ආවේ නැත්තෙත් ඒ වෙඩි වැදිච්ච නැති තැන් ටික නිසා නේ සර්. දැන් මේ ආපු ගුවන් යානා දෙක ආපහු ආවේ සර් ඔය වෙඩි වැදිච්ච නැති තැන් නිසා. ඒවට වෙඩි වැදුණා නම් මේ දෙකත් අරව වගේ මෙන්නේ නැහැ සර්. ඒක වෙඩි වැදිච්ච නැති තැන් ටික මාක් කළස එතනට වෙඩි නොවදින මොනවා හරි ටික මේවා කරොත් සර් එතකොට අපිට අනිත් තැන් වලට වෙඩි වැදුණට කමක් නැහැ නේ සර්. ඒවට කොච්චර වෙඩි වැදුණත් සර් මේ දෙක ආවනේ සර්.
1: මොලේ
0: මෙන්න දැන් කල්පනා කරන්න.
1: හරි.
0: වෙඩි වැදුණා. ඕනේ. ඕනේ ඕනේ ඕනේ පුතා ඕනේ. ඔච්චර වෙඩි වැදිරත් මේ දෙක ආවනේ. ඉතින් ඒ තැන් වලට වෙඩි වැදුනා කියලා කමන්නේ නේ පුතා. ඒකනේ. පුතා එක මගේ අදහසක් විදිහට තමයි ඉතින් මෙතන පුතා මේක වෙන්නේ.
2: එහෙම නේ සාමාන්‍ය වෙන්නේ.
1: කාගේ අදහසක් වුණත් ඒක හොඳ අදහසක්.
0: නේද? ඒගොල්ලෝ මාක් කරා වෙඩි වැදුන් නැති තැන්.
1: හරි.
0: ඒ තැන් වලට වෙඩි නොවැදුණු නිසා තමයි ඒ ගුවන් යානා දෙක ආපහු ආවේ.
1: රයිට්.
0: ඉතින් ඒගොල්ලෝ කල්පනා කරා ගණකම තහඩු පුළුවන් තරම් හොඳ ශක්තිමත් තහඩු දාලා වෙඩි නොවැදුණු තැන් මීට පස්සේ යවන ප්ලේන් වල ඒ ස්ථාන වැඩියෙන් ආරක්ෂාව සපයලා යවන්න. අනිත් තැන් වලට වෙදුනට කමන්නේ. කොහොම හරි ගෙදර එනවා.
1: හරි.
0: අනේ මේ හිතන පුරුදු දෙන්න ඕන මිස් එක ඇත්තටම.
1: ඒකන් මාරු මාරු මාරු.
0: ඒ අර ඒ යෝජනාව ගෙනාපු නිලධාරියා අපේ ඇත්තම නෑදෑ කෙනෙක්. ඒකනේ මේ කතා පරම්පරාවෙන් පරම්පරාව අපි දන්නේ.
1: එහෙමයි එහෙමයි එහෙමයි.
0: ඕගලෙන් කවුරු හරි ඉඳලා තමයි අපේ අයිඩියා ගුස්සලද
1: අපේ කවුරු
0: හැමදාම උනේ එහෙමනේ මෙතන මං කියලා යනවා නැති දවසර ඒකම කියනවා කියලා පොර වෙනවා
1: තව එක වචනයක් කොත් මං ගෙදර යනවා
0: පොර වෙන්න එපා දැන් අපි යන් වියර්ඩ් ජෙට් අපි කතා කරන වියර්ඩ් ජෙට් ගැන
1: ඕකේ
0: හරිද ඉතින් මේ බේසික් ඉන්ෆෝ ටිකක් මම නිකන් මුලදී දෙන්න
1: ඒක වටිනවා
0: සෑහෙන කාලයක් මේ ගැන කතා කරන්නත් එපා තේර මද හැලිය වගේ මෙතන තැල් දාපුවම ඔබට වියර්ඩ් ජෙට් ගැන මොනවද දැනගන්නද මන් දන්න ඔබට තියෙන ප්‍රශ්නේ. මාර ගණන් නේද යාසයාස්. රටකට යන්න හිතෙන්නේ නැහැ නේද ටිකට් වල ගණන් ඇහුවා.
1: Yes ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ.
0: Let me solve your problem.
1: Oh really?
0: Let me solve your
1: Thank
0: problem.
1: Thank you so much.
0: Right?
1: Yeah.
0: ඉතින් ඔන්න වියර්ඩ් ජෙට් එකලංගේ ගුවන් සැරිය පටන් අරන් තියෙනවා. ලංකාවෙන් හොචිමින් යනවා. හොචිමින් ඉඳලා ලංකාවට එනවා සතියේ දවස් තුනක්. අඟහරුවාද බ්‍රහස්පතින්ද සෙනසුරාදා. යනවා එනවා එදාට.
1: හරි.
0: යනවා එනවා. යන එක අඟහරුවාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා. ඔබට ට්‍රිප් එක ප්ලෑන් කරන්න පුළුවන්. අඟහරුවාදා ගියොත් ඔබට සෙනසුරාදා එන්න පුළුවන්. නැත්නම් ඉතින් ඊළඟ අඟහරුවාදා ආයෙත් එන්න පුළුවන් ලංකාවට. මං
1: ප්ලෑන් කරගත්තා.
0: හරි.
1: ඔකේ ඔකේ.
0: කෑ ගහන්න එපා කවුරුවත් ටික නිකන් දෙන්නේ
1: නැහැ. කවන්න කවන්න. මගේ ප්ලෑන් එක හරි.
0: මෙතන ස්පොන්සර්ෂිප් එක ආව කියලා කවුරුවත් ටික නිකන් දෙන්නේ නෑ.
1: අයි නකො මම නේ ඒක කරගන්නේ.
0: ඔව්. ඒක කරගන්න මම ඉඩ දෙන්නේ නෑ. මං කියන්නේ. ඉතින් මේ
1: හරි.
0: සමහර අයට ගොඩක් ලොකුවට ඇඳුම් ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. චූටි බෑග් එක ඇඳුම් දාගෙන ලොකුවට චෙක් ඉන් බෑග් ගන්න නැහැ. හෑන්ඩ් ලගේජ් එක විතරයි තියෙන්නේ.
1: හරි.
0: ඒක කිලෝ 7ක් දාගෙන විතරක් යන්න පුළුවන්. ඒක අපි කියනවා. ඒක ඒ ප්‍රයිසින් ක්ලාස් එක ඉකෝ ඉකොනොමි ක්ලාස් එකේ ඉකෝ කියලා කියලා තියෙනවා.
1: හරි.
0: එතකොට ඔබට කිලෝ 7ක් ගෙනියන්න පුළුවන් හෑන්ඩ් ලගේජ් එක.
1: හරි. ඕකේ.
0: හරි. තව තියෙන එකලගේ ඩිලක්ස් හෑන්ඩ් ලගේජ් එක කිලෝ 7යි චෙක් ඉන් බෑග් එක කිලෝ 20යි.
1: ආ.
0: එහෙමත් තියෙනවා.
1: හරි. නයිස්.
0: මෙන්න මේක තමයි ඉතින් මම නම් යන්නේ මේක නම් වාර හිතන්නවත් බැරි වෙයි.
1: මොකද්ද කියන්නකෝ බලන්න.
0: ඔව්. බොරු.
1: අපි දෙන්නම එකම පන්තියලු. හරි.
0: ඈ මොන පන්තියද?
1: එකම පන්තිය. third
0: class nah first class kiyanne kiyan sky bus eka mayan godak kala mata yawenne eka thamai mai yawenne front seat samme no okay
1: okay
0: kilo 10 ek hand luggage ekak samme no kilo 30 ek check in bag ekak
1: pulu wow nice
0: mod kiyan metanin ana ho chi minh city yanna
1: hari
0: vietnam wala
1: yes
0: එතනින් ලෝකෙ පුරා යන්න පුළුවන් වියට් ජෙට් වල නැගලා වුණා.
1: ආ. වව්.
0: දැනට වියට් ජෙට් පටන් ගන්න තියෙන්නේ කොලඹ ටු හෝ චි මින්.
1: හරි.
0: රයිට්. හෝ චි මින් ගියාට පස්සේ
1: හෂ්මින් 2 ලෝකේ වටේ
0: දිවයින පුරා යන්න පුළා රට
1: ලෝකේ පුරා
0: we are jet
1: නියමයි
0: is it good arrangements
1: yes definitely
0: is it a good arrangements it's a nice arrangements no
1: අපි ගණන් ගැන දැම්ම මෙතනදි කතා කරනවාද
0: උඩයි ඉන්නේ මම කොම කරා එහෙම කරන්නේ නැහැ
1: මේ හදා ගන්න බෑ
0: කුතුහලයෙන් මිනිස්සු සිහි නැතිලා වැටෙන්න ඕනේ ඒ වතුර ටික කියලා තමයි ගාන කියන්නේ ගාන කිව්වම ආයි සිහි නැති වෙන්නේ නැහැ බයින්නේ පාරයි
1: okay okay mama mage trip ekage ma okkoma lassana video ekak dannam etukota ogalanta bala ganna pulan kohomada wede wenne kiyala ne
0: nice ithin ara meka abilla budget airline system yak
1: hari
0: godak travel karana ayata tickets walata yana visala ganan adu karagena meka travel karanna puluwa mama kiyanne eth ekai
1: oh ne
0: eka ne business class yanna puluwan
1: hari
0: eka wenama kathawak salli thiyenona yanna ayyo yanna apiyot ekkan yanna api thiyena oya
1: ayyo
0: nam samahara innawa me ටිකට්ටකට අඩුවෙන් වියදම් කරලා ඒ රටවල් වලට ගිහලා අතට වියදම් කරලා ඩෙස්ටිනේෂන්ස් වලට ගිහලා බලලා කරලා ඉතින් විනෝද වෙලා ඒකට සල්ලි ටිකක් ඉතුරු කර ගන්න ඕනේ කියලා එහෙම හිතලා ඉන්නවා මාත් සමහරවිට එහෙම ඇත්තටම එහෙම හිතනවා බුරු කියන්න ඕනේ ප්ලේන් එකේ කොයි කැලලත් එකම රටට යන්නේ නේද
1: එහෙම
0: හිතලා මං එහෙම යනවා ගිහලා මම ඒක එන්ජොයි කරනවා ඉතින් වියජෙට් හොඳ ප්‍රයිසිං ස්ට්‍රක්චර්ස් ඔබට ඔෆර් කරලා තියෙනවා දැනට මේ වෙනකොටත් සර්විස් එක ආරම්භ කළා ඉවරයි
1: හරි ඔකේ
0: දැනන් හිටියේ නැද්ද වියට් ජෙට් පට අයියෝ දැන් වයස කීයක් වෙනවද
1: දැනගන්නකොට ආයස 21යි
0: කාට පුතාට වෙන්නේ 21
1: රයිට් අපි උදේ කතා කරානේ මේ තෙල් කතා කිව්වා ඔක්කොම කිව්වා දැන් මේවට සොලියුෂන් ගැන අපි කතා කරනවා කියලා කිව්වානේ ඒක සොලියුෂන්
0: අඩු කරා නේද පොඩ්ඩක් පෙට්‍රල් අඩු කරා
1: අඩු කරා
0: මම විදුලි බිල රෙඩි කරන්න වගේ එකක් තියෙනවා කියලා ප්‍රොඩක්ට් නිකන් එහෙම පොඩි සුලඟක් මඩ කුංචු කුරුල්ලෙක් කැවිලා සුලඟ දිගේ ඇවිල්ලා කියලා ගියා පත වෙන ගණන්තර කියන්නේ
1: right අපි බජාජ් වීකෝ 3 wheel එක ගැන කතා කරමුකෝ දැන් ඔන්න ඉතින් අගෝස්තු මාසේ දුන්න ලක්ෂයේ වාසිය දැන් අහන්න එපා මේ සෙප්තැම්බර් මාසේ අපි යන්නේ හරිද මේ අහන්න එපා ලක්ෂයේ වාසිය
0: අගෝස්තු වාසිය සෙප්තැම්බර් දෙනවා කියලා අහන්න එපා
1: එහෙමනේ ඉවරුණාම නේද
0: මාව ගෙදරට ගෙන්න ගන්න
1: right අපි බජාජ් වීකෝ 3 wheel එකක් ගත්තම තියෙන වාසිය ගැන මුලින්ම කතා කරමුකෝ අපි හැමදාම ඔබට මතක් කරනවා 1 කිලෝමීටරයකට යන්නේ රුපියල් 3යි දැන් ඔබ
0: කතා කරන්න
1: හිතනෝ හයර් දුවන
0: මිනිස්සු ලයිට් බිල වැඩි කරොත් අනාගතයේ පොඩි වෙනසක් වෙන්න
1: පුළුවන් පොඩි වෙනසක් වෙයි
0: ඒත් ලාභයි
1: ඒ කියන්නේ තෙල් වලට යන ගාන ඒත් යන්නේ නැහැ
0: නේ රුපියල් 5ක් ගියා ගන්නකො ලයිට් බිල දවසක වැඩි කරලා 5ක් නේ 10ක්ම ගියා
1: නේද හරි ඔකේ ලීටරේ
0: කිලෝමීටරයකට 10ක්ම වියදම් කියන්නකො ලයිට් බිල ආයි වැඩි කරලා මක් කරේලා කීයක් ගන්නවද කිලෝමීටරයට 3 wheel එකක හයර් එකක් යන්න රුපියල් 12යිද? ඇහුන්නේ.
1: 100 මට එදා එවල තිබ්බ යාළුවෙක් කවරේ.
0: 100. 100 තමයි නේද?
1: 100 ගණන් ගන්න.
0: 100 පැනලනේ කොහමදත්? නේද? 100 පැනල කියලා හිතන්නකෝ. වියදම 10යි. ආ. නරක නෑ බිස්නස් එක.
1: 120යි. 120යි කියලා.
0: No kidding.
1: Yeah.
0: Are you kidding me?
1: No. 120යි. මාත් එක සැල්ලම් කරන්නේ.
0: එහෙම හිතන්න ඕනේ.
1: හරි ඔකේ.
0: අනිත් එක ඉලෙක්ට්‍රික් වාහන වල තියෙන සුපිරිම වාසිය ඔබ දන්නවනේ රෙපෙයාස් අඩුයි සර්විස් කරන්න කියලා දෙයක් ඇත්තෙම නැති තරම් වාහනේ පොඩ අතුපතු ගාලා නේ
1: සුද්ධ කරලා
0: කොස්සක් අරන් අතු ගාලා නේ පොඩි දශයක් කරගෙන ලස්සනට තියාගන්නත් ඕනි මම හැමතිස්සෙම මේ කියනවා ලස්සන වාහනයක් ඔබට හොඳ ආදායමක් හදලා දෙන්න පුළුවන් වාහනයක් ගෙදර වැඩට ගන්න හිතාගෙන ඉන්නවනම් එහෙම
1: හරි
0: නේද කට්ටියත් එක්ක දාගෙන හොඳ උලම්පාරක් වැදලා ලස්සනට හිමීට පාර ලස්සනට යන්න ඕනේ. මේ වාහනේට බනින්න ඉඩ තියන්න එපා පාරේදී. එච්චර ලස්සන වාහනයක්. ඒක එක රෝදයක් අඩු රෝද තුනයි තියෙන කියලා මොකද්ද ප්‍රශ්නේ?
1: ඒකනේ
0: නේද? ඕන ගමනාන්තයකට ඔබ මේ කෙරවලේ ලංකාවේ යහ කෙරවලට උනත් යන මං එහෙම යන මිනිස්සු දැකලා
1: තියෙනවා.
0: එච්චර හොඳ වාහනයක් යන ලස්සනට යන්න ඕනේ.
1: හරි ඔකේ.
0: කාටවත් බාධාවක් නොවෙන්න. ඒ වාහනේ පොඩි ඉඩයි තමයි ඕනේ එහෙමම කියලා එහෙම යන එක අපි අඩු කරන්න ඕන.
1: ඕ අනිත් එක.
0: නේ හරිම ලක්ෂණට යන්න ඕන. හරිම ලක්ෂණයිනේ මම පුදුම වුණා කියන ගානට යන්න ඕන.
1: ඒකනේ වාහනේ දැන් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන දේ පාවිච්චි කරන පුද්ගලයා තේනි වගකීම තියෙන. දැන් ওই වාහනේ වගේම මට එනවා. දැන් අපි ඒක ඉවර කළිමු කතාව. බජාජ් වීගෝ එකක් ගන්න. ඕගලන්ට ලොකු වාසියක් තියෙනවා. ඒකත් මතකයි.
0: ව්‍යාපාරයේද පුද්ගලික මේකකටද පාවිච්චියටද හයර දුවන්නද? ගෙදර වැඩටයි ගන්න. ඉතින් ඉඳලා හයර එකකුත් දුවනවා. ආ යා යා why not?
1: It's okay යා.
0: එහෙම තමයි අපි කරන්නේ. බජාජ් ෂෝරූම් එකට ගිහලා ඒක ඉවර කරගන්න. ඔයා මොකක් හරි දඟලනවා දඟලනවා කියවෙන්නේ නැහැ කියන මොකද?
1: දැන් හිතන්නකෝ අපි ගන්නවා අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකක්. හරිද? දැන් ඒක අපි අරගෙන අපි දැනගන්න ඕනේ ඒක පාවිච්චි කරන විදිය. දැන් අපි දැන් මොකක් හරි
0: ඔය නැත්නම් ඔන් කරගන්න බෑනේ.
1: නැහැ.
0: ඒක නෙමෙයි කියන්නේ.
1: ඒක නෙමෙයි මං කියන්නේ සවුන්ඩ්ස්. දැන් මේ දවස්වල නීති රීති ගැන කතා කරනවානේ. සද්ද දාන්න පුළුවන් සීමා ගැන කතා කරනවා. ඉතින් ඒව අපි දැනගන්න ඕනේ නේද? අරින් තව කෙනෙකුට කරදරයක් වෙන්නේ නැතුව අපේ ගෙදරට ගන්න අපි අබාන්ස් ඔඩියෝ සිස්ටම් එක අපි පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. ඒ નિયમિત
0: හලගම් හතට මෙහෙම දාන්න ඕනේ කියලාද කියන්නේ?
1: නෑ ඕනේ නෑනේ.
0: අහලගම් හයට පහට
1: නෑ මං නම් කියන්නේ අහල අල්ලපු ගෙදරටවත් ඕනේ නෑ. ඒ සද්ද ලිමිට් එකක් තියාගෙන ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක පොඩි එකේ ඉඳන් ලොකු එකට එනකම්ම තියෙනවා. ඒකත් හරිනේ පොඩි පෝටබල් ස්පීකර් එකක් ගත්තා නා නේ තැන තැන අරගෙන යන්නත් පුළුවන්. අපිට පොඩි ලස්සන මියුසික්
0: එකක් පාටි එකේ පොඩි පෝටබල් ස්පීකර් එකක්
1: අරගෙන
0: මේ ළඟට ඇවිල්ලා හැමෝම වට වෙලා ගිනි තපිනා වගේ අර පොඩි එකෙන් අහන් ඉන්නවා. එහෙමද කතාව?
1: නෑ නෑ.
0: එහෙනම් මොකද කියන්නේ?
1: මොකද්ද කියන්නේ? එතකොට ඉතින් දානවා.
0: ඒක අන්තිමට දානවනේ ඉතින්. මොකද්ද කියන්නේ? ඒ මුළු නේබර්හුඩ් එකම ඔබට කාලයක් ඇද්දි එපා වෙන්න පටන් ගන්නවා.
1: හරියටම හරි.
0: ඉතින් අබාන්ස් ඔඩියෝ ඔබ ගියේ නැද්ද එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඔබට හරියන සද්දේ, ඔබට හරියන ක්ලැරිටි එක, ඔබට හරියන පෙනුම, සයිස් එක, උස්ස, මහ, තරක මේ ඒක බලන්න ඕනේ. එක්ස්පීරියන්ස් කරලායි මේ වගේ දේවල් ගන්න.
1: හරි.
0: සවුන්ඩ්ස් වගේ දේවල් ගන්නකොට අහලා බලන්නේ නැතුව එතන දාලා එක්ස්පීරියන්ස් නොකර ගෙදර ගෙනලා අහුවෙන්න එපා. එහෙම නොත් මට ආයි ගෙදර යන්න. මේක මට හැම ගෙදරටම යන්න බෑනේ. මරත් වෙලාවක්.
1: ඒකනේ.
0: අබාන්ස් ඔඩියෝ. හාලා බලන්න.
1: ආසිතේ.

0: මවයි අහන්න පහළ ස්වතාවක් එක දිගටම ස්ලිම් කැන්ටා ජනතා සම්මානය දිනාගෙන
1: හරි
0: අදටත් වෙළඳපලේ බැලුවොත් ඇත්තන් තියෙන අල්ලුත්ම සිමින්තිය මොකක්ද?
1: මන්දන උත්තරේ ඉන්සි සංස්ථා.
0: ඇති මංගා මේ කොලේ තියෙනන මේ මෙතන මේ පෝස්ටරය වගේ බැලුවා මන්
1: දන්නවා.
0: පොඩ නිහතමානය වෙන්න මිස්.
1: එක මම දන්න කාරණාව කරවිද නැවත නැවතත් කියන්නේ.
0: හැම දේම දන්නවා. දැනගන්න ඉන්සි සංස්ථාවලට ආඩම්බර වෙන්න පුළුවන්. ඉන්සි සංස්ථා සිමින්තුවලට ආඩම්බර වෙන්න පුළුවන් කාරණා කීපයක් මන් දැන් කියනවා. ඒගොල්ලන්ට ඉතින් දැනුනම එක තමයි පහළ ස්වතාවක් එක දිගට ස්ලිම් කැන්ටා ජනතා සම්මානය ලැබුණ එක. අවස්ථා ගණනාවේදීම මම මාව ඕන සාක්ෂිකාරයෙක් විදිහට මාව කුදලගෙන යන්න
1: පුළුවන්.
0: අනිවාර්යයෙන් මම සපත කරන ඔව් එහෙම මම දැක්කා. මං එතන හිටියා.
1: හරි.
0: සමහරවල් මම පොඩ්ඩක් ඉලිරත් ගිලිට වෙලා තිබුණා ඒකේ මේ.
1: ඒ වෙලාවේ මම හිටියා. මම දැක්කා.
0: දෙන්නාම ගෙනියන්න.
1: හරි.
0: එන්න ගියන්. ඕඩ සාක්කියට එන්න ගියන් අපි කියන අපි දැක්ක මේ 15 වතාවක්.
1: හරි.
0: ස්ලිම් කැන්ටා සම්මානේ දිනා ගන්න ඉන්සි සංස්ථා. ජනතාවගේ සිමින්ති සන්නාමේ විදිහට.
1: හරි. ඕකේ.
0: එහෙම නොවිය තියේද ලංකාවේ ගෙවල් 3ක් ගත්තොත් ඒකෙන් එකක් අනිවාර්යයෙන්ම ඉන්සි සංස්ථා වලින්මයි හදලා
1: තියෙන්නේ. ගෙවල් 3න් එකක්.
0: ඉතින් මේ මාකට් එකේ අඩුවට ගණන් අඩුවට සිමින්ති තියෙනවා. අපි නෑ කියන්නේ නෑනේ.
1: හරි.
0: ගණන් අඩුවට තියෙනවා. ඉන්සි සංස්ථා නියම මිලට දෙන්නේ. නියම මිලට දෙන්නේ. ඒගොල්ලෝ මේ සංස්ථා සිමින්ති එක නිකම් මාකට් එකට දාලා නෙවෙයි මේ. තාමෝකර සිමෙන්තියක් හදලා දාලා නෙමෙයි මේ. එදා ඉඳලම මේ සිමෙන්ට් ඉන්ඩස්ට්‍රි එකට අලුත් ටෙක්නොලොජි එකක් ආවනම් ඒක තාක්ෂණික වශයෙන් වෙන්න පුළුවන්, රසායනික වශයෙන් වෙන්න පුළුවන්.
1: හරි.
0: මොනම විදියෙන් හරි අලුත් අදහසක්, අලුත් ක්‍රමවේදයක් ආවනම් ආයේ ඒක ලංකාවට අඳුන්වා දීමේ පුරෝගාමි මෙහෙවර හැමදාම ඒක නිකන් අර කියන්නෙම නැතුව ඒගොල්ලන්ට පැවරිලා
1: තියෙනවා.
0: කවුරු සිමින්ති ගන්නවත් දැන් අපි බලමුකෝ මේ ඉන්සි සංස්ථා මොකද කරන්න කියලා.
1: ආ යස්.
0: ටෙක්නොලොජි කරලුත් මේක ඒගොල්ලෝ ගෙනේද කියලා ගේනවා. ගෙනහැල්ලා ඒක මිනිස්සුන්ට අඳුනලා දෙනවා. මම ඒගොල්ලන්ගේ සිමින්ති කියන ප්‍රොඩක්ට් එක ගැන පොඩි දේවල් දෙක තුනක් කියන්න තේරුම් ගන්න පුළුවන් විදියට. ඇයි මේ කොන්ක්‍රීට් එකටයි කපරාරුවටයි මේසා මේක හොඳයි කියලා කියන්නේ?
1: හරි.
0: ඇයි හොඳයි කියලා කියන්නේ? මේක තියෙන පාටිකල්ස්. සිමෙන්ති පාටිකල්ස් හරීම සියුම්. ඒගොල්ලන්ගේ තියෙනවා මේ ටෙක්නොලොජි එකේ ඉතින් මට ටෙක්නොලොජි එක නම ඉතින් අපි සිමෙන්ති හදන අය නෙමෙයි ඒ නිසා ටෙක්නොලොජි එක
1: නම. අපි අරගන්න ඕනේ
0: ඒක. පොඩ්ඩක් මතක නැහැ චුට්ටක් බලලා කියන්න. ආ ස්මාර්ට් ඇක්ට් තාක්ෂණය. ස්මාර්ට් ඇක්ට් තාක්ෂණය. එතකොට මේක ත්‍රිත්ව ප්‍රතික්‍රියාවකට භාජනය වෙන ඉතින් ලොකෝට ඒව ගැන හිතන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ සියුම් අංශු වලට පුළුවන් කමක් තියෙනවා. ඒවා ළඟ ඉතාම තදින් බැඳෙන
1: හින්දා
0: වතුරට ඔරොත්තු දීමේ විශේෂිත හැකියාවක් තියෙනවා.
1: ඕකේ.
0: තදින් බැඳිලා තියෙනවා.
1: හරි.
0: එතකොට මේ ත්‍රිත්ව ප්‍රතික්‍රියාව නිසා අංශු සමසේ කොන්ක්‍රීට් එක පුරාම කපරාරුව පුරාම ගාන්ට පැතිරෙනවා. ඒක තනක් හොඳට තියෙනවා අතන තන පොඩ්ඩක් දුර්වලයි ආයේ අතන පොඩ්ඩක් හොඳයි අතන ඉතින් හරිනෑ වගේ. තම තර අර කෙරවල හොඳටම තියෙන. එහෙම වැඩක් නැහැ නේ.
1: ඒක නේ.
0: මොකද වතුර වලට පුදුම හැකියාවක් තියෙන ඕනම සර්ෆස් එකක දුර්වලම තැන හොයාගන්න. දැන් වතුර හොයාගෙන යනවා මේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොන්ක්‍රීට් එක.
1: කොහෙද
0: යකෝ දුර්වල තැන කොහෙද තියෙන්නේ? කතා කර බලලා. වතුරට හොයාගන්න බෑ. ඇයි? මේ සියුම් මංෂු සමසේ පැතිරලා තියෙන මුළු සර්ෆස් එක පුරා.
1: හරි. ඕකේ.
0: වචන් සල්පයක් තැබීමට ඔබ හමුවේ දෙන්න මට අවසර.
1: හා?
0: විවාද කණ්ඩායම. විවාද කණ්ඩායම නායක. කිසි විවාදයක් නැහැ මම විතරනේ.
1: ඔව් ඒක
0: හරි. කතා කරන්න පුළුවන් මේක. කවුද නැහැ මෙතන?
1: හරි. පිළිගන්න.
0: පිළිගන්න එපැයි.
1: ඉතින්
0: මේ. ඉතින් ඒ තමයි ඉන්සි සංස්ථා සිමින්තිවනක පොඩි පම්පෝරිය ගැහවා කියලා දිස්තෙන්. නමුත් වචනයක් වචනයක් ගන්න ඇත්ත කිව්වේ.
1: හරි.
0: දැබර තේරෙනවා. සියුම් මංශු නිසා හැම තැනම කොන්ක්‍රීට් එකේ සමසේ පැතිරෙනවානේ. හැම තැනම තදින් බැඳිලා තියෙනවා.
1: හරි.
0: දැන් වතුර වලට පුළුවන්ද කොහෙන් අර දුර්වල තැනක් හොයාගන්න මේ කොන්ක්‍රීට් එකේ?
1: No chance.
0: මේ කපර
1: No chance.
0: අනේ වතුර වල නිකන් ඉන්න කියන්නේ. අදත් කරගන්න බෑ ඒක.
1: අනේකයි මිනිස්සු මෙච්චර
0: දීර්ඝ කාලීන පැවැත්ම තහවුරු කරන ඉන්සි සංස්ථා රහසයයි.
1: ඔකේ.
0: අංශු හදන විදිය නම් පුතා ඔයගලන්ට දැනගන්න ටිකක් කල්යයි. ඒකනේ ඔයගලන්ගේ ටෙක්නොලොජි එක.
1: හරි.
0: හරිද? ඉතින් එහෙම කරනවා. ඉතින් ඒක නෙමෙයි කියන්නේ අපි ඔබට අද ඉඳලා කරන්න වැඩක් බාර දෙනවා. මේකට අපි කියනවා සංස්ථා ස්ලැබ් වරම්.
1: ඒ මොකද?
0: සංස්ථා ස්ලැබ් වරම්. කාගෙන්වත් විශේෂයෙන් වරම් ගන්න අවශ්‍යතාවයක් නැහැ.
1: හරි.
0: මේ සංස්ථා ස්ලැබ් වරම් සිමෙන්ති කොට්ට 100ක් ඔබේ ප්‍රොජෙක්ට් එකට තෑග්ගක් හැටියට දෙන්න ඉන්සි සංස්ථා කැමති. ඇහුන්නේ කීයද?
1: සිමෙන්ති කොට්ට?
0: ඇහුන්නේ.
1: කීයද?
0: කීයද?
1: ඇහුන්නේ.
0: ඇහුන්නේ. ඇහුන්නේ නැත්තම් කොහොමද? 100ක්.
1: 100. හා
0: හා. 100 සිමෙන්ති කොට්ටස්.
1: Wow, good news.
0: හරිද?
1: හරි.
0: ඉතින් මොකද්ද කරන්න ඕනේ මේක කරන්? ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. අද ඉඳන් පටන් අරන් තියෙන මේක සිමෙන්ති කොට්ට පහක් ගත්ත බිලක් ෆොටෝ එකක් ගහලා ඒ බිල තියාගන්න ළඟ ඔබේ නම ලිපිනේ ID නම්බර් එක ඒ ඔක්කොම නම ලිපිනේ නම් ගොඩක් වෙලාවට අරගෙන ඇතිනේ නේද? එතකොට ID නම්බර් එකක් දාලා
1: 0.779යි
0: 67767ට යොමු කරන්න. දිනුම් ඇදලා තෑගි දෙන්න පටන් ගන්නවා සැප්තැම්බර් 14, ඒ කියන්නේ මේ මාසේ 14 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 23 වෙනකම්. බලන්නකො පොඩි කාලයක්. අද පටන් ගත්තා තෑගි දෙනවනේ සැප්තැම්බර් මාසේ මේ මාසේ 14 ඉඳලා ලබන මාසේ 23 වෙනකම් දිගටම වැඩේ දෙන්න යන්නේ. සිමෙන්ති කොට 100 ව යන්නේ. 100 ව තෑගිට 100 ව යන්නේ. ඒ තරම් තෑගක් අපි කවුරුත් කාටවත් කිසිම දවසක දීලා නැහැ නේ. සිමෙන්ති කොට 100ක් එනවා ඉතන ඔන්න කාමරේ විතර ගේම් යන්නේ.
1: එච්චර ලොකු තෑගක්
0: සුපිරි තැග දෙන්නේ. ඒ ගණන් කියලා මතක් කරන 0.779 67767 පුතා.
1: ඕකේ. මම උදේ නැගිට්ට ගමන් මම මුලින්ම කරන්නේ ස්තුති කරනවා විශ්වයට. අද දවසේ මට දුන්නට ස්තුතියි.
0: ඉතින් මට ස්තුති කරන්න. රස්තාව තාම තියෙනවා.
1: ඊට පස්සේ
0: බලන්න විශ්වයට ස්තුති.
1: හොඳ වතුර වීදුරුවක් බොනවා. ඒක තමයි මගේ පළවෙනි වැඩේ. හොඳ ලොකු වතුර වීදුරුවක් බොනවා.
0: වීදුරුව ඩ්‍රා.
1: ඊට පස්සේ කෙලින්ම මගේ ෆෝන් එක අතර ගන්නවා, WhatsApp යනවා, චෙක් කරලා බලනවා මොනවාද ආරයිට් ආ බොස්ලා මෙහෙම දාලා, මෙහෙම දාලා, මෙහෙම දාලා, රයිකේ කරටල් ප්‍රෙසිඩන්ට් ලයිවලා මෙහෙම මැසේජස්.

0: මේ මෝර්නින් ෂෝ කතා කොහොමද මම මගේ මේ මේ සහයෝගය දක්වන්නේ මගේ පාර්ට්නර්ට කොහොමද තැනකට යන්න මම මගේ තියෙන මගේ මේ මේ
1: පාර්ට්නර්ට පොඩ තැනකට යන්න මම සහයෝගය දක්වන්නේ
0: නැත්නම් මොකටද මෙතන එන්නේ
1: මම මට තැනකට යන්න සහයෝගය මටම දක්ව ගන්න
0: අනේ අනේ ගෙදර ඉන්න
1: මම මෙයාට මේ සහයෝගය දක්වන්න
0: තමුන්ට මේ තැනකට යන්නද මේ කතාවද නැත්නම්
1: අදරි දැනගත්තේ
0: මෙන්න තනකට යන්න ඇවිල්ලා නිකන් මෙතන වාඩිගෙන බිත්තර තම්බ තම්බෙන්
1: ඊට පස්සේ කැලිම මම බලනවා මොනවද මම අද ෂෝ එකේදී මම පාවිච්චි කරන දේවල් මොනවද
0: මොන පාවිච්චි එකක් පාවිච්චි කරලා පෙන්නනවා වචන පහක් කිය ගන්න බෑ උදේ ඉඳන්
1: ඇයි අර
0: තව ටිකක් ලේ දෙන්න වෙනවා මට මෙයාට උදේ
1: ඇයි ලේ කතාව
0: ඔව් නෙගටිව් පොසිටිව් වෙලා මේක කැඳහැලියක් කළා ගියා අන්තිමට
1: ටක් ගාලා ඒක ඔක්කොම චෙක් කළා ඔක්කොම ඇබ්සෝබ් කරගන්නවා මගේ මොළය ඇබ්සෝබ් කරගන්න හැම දෙයක්ම මේ ඔක්කොම සෝෂල් ප්ලට්ෆෝම් වල තිබ හැබැයි ඒ එකම තමයි මම වොෂ් එකක් දැලා ඔක්කොම ගලව වැටික් කරගෙන මම ඔෆිස් එකට එන්නේ.
0: තාමත් මේ මෝනි ෂෝ එක කිසිමයක් අදාරේ
1: නෑ. නෑ මම ඒක කරා. ඒවත් කරනවා. ඒවත් බලනවා. මේවා ඇබ්සෝබ් කරගන්නවා කිව්වේ ඒකට තමයි. ඒ තියෙන
0: නෑ නෑ ඔයා ඔයා මේ ඔයා මේ TikTok වලට එක කලහලම නහදාගන්න මෙහෙ එන්න එපා.
1: නෑ චූටි මැනිකර්ස්.
0: හරිද මම වාඩ කියන්න.
1: සුදු මැනික. අර ඇතාගේ නම කියන්න. සුදු මැනික. මොකද වෙලා තියෙන්නේ? Control yourself. මේ අපි ප්‍රසිද්ධ මාධ්‍යක අපි මේ කතා
0: කරන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය බලන්නේ මම මේවා කරා ගත්තා.
1: ඉතින් මම හැරිලා බැලුවොත් මම කොච්චර මම ඉන්ටර්නෙට් යූස් කරනවා
0: ඔක්කොම මම මේ පුදු මමත්වයක් නේ මේක පුදුමාකාර මමත්වයක් නේ මම කොරයි මම නැත්තම්
1: අපි මේ ඇත්තට මට ඒ
0: මම
1: මේ අරවින්ද මිනිස්සුන්ට මම මේ කතා කිව්වම ඒගොල්ලෝ කියනවා
0: ඔයාගේ මමත්වේ වැඩි කියලා.
1: නෑ ඒගොල්ලෝ කියනවා ඔයාට කොච්චර බී ඩේටා වලට කොච්චර සල්ලි ආයිද කියලා නම් අයියේ ඩාලින් how much ගාලේ ඒගොල්ලෝ අවුල් යනවා. හරිද? ඒ ඔක්කොට මම කියන්නම්.
0: අනේ එමනම් කවුරුත් මට හම්බෙලා නෑ ඔයා වගේ ඩේටා ගැන හිතලා අවුල්.
1: රුපියල් 1199 can't believe කියලා මම දන්නවා. රුපියල් 1199 ට තමයි මේ ඔක්කොම මම කරන්නේ. H15 දාගන්න යූස් කරන්න අපි පස්සේ කතා කරමු විස්තරේ
0: මෙතන TikTok කරන්න නම් එන්න එපා හරිද මට වැඩක් නැහැ 1199 කියද කියලා
1: අනේ
0: උදේම නැගිටලා ඔක්කොම මේව චෙක් කරනවලු TikTok වලට මොනවද රීච් එක බලනවලු
1: නම් පුරි
0: ඈ මේ කොහේ හරි ඉඳලා මේක ගෙනලා යන්තම් රස්තාව දිහා මේ ගොඩ දාපු තමන්ගේ ෂෝ එකට මොනවද කරන්න කියලා බලාගන්නේ
1: ඒකනේ මේ උදේ නැගිටලා එන්නේ කොච්චර වුණත්
0: ඔක්කොම පවුටි කේ හේදලා මේ උදේ නැගලා මෙතනල්ල මං එනකොට ඉඳගෙන හිටිපාව.
1: හරි හරි මේ තව දෙයක් මට කියන්න බැරි වුණා. ඇප්ස් 15කට unlimited data හම්බ වෙනවා වගේම තව 35GB හම්බ වෙනවා. ඔයගලගේ අමතර වැඩ ටික කරගන්න. හරි? H15 package එක ගැන තමයි මේ මතක් කරේ. අරවින්ද රාජසේවකයන්ට මට ආරංචියක් හම්බුණා චෙතක් එකක් ගන්නකොට රුපියල් 160,000ක discount එකක් තියෙනවා කියලා. තිබ් පවුල් ක්‍රියාංශය අපිට මොනවාද?
0: පෞද්ගලිකංශයේ අපිට තාම මොකුත් එහෙම යෝජනා කරලා නැහැ. හරිද?
1: මං කිව්වේ කියන්න ඕනි කියලා මොනාරි. දැනට තියෙන
0: රාජ්‍ය සේවකයන්ට.
1: ඔබ විශේෂයි. දැක්කනේ ඔබ විශේෂයි. ඔබට ප්‍රණාම දක්වන්න තමයි DPMC එක මේ විශේ෷ වැඩසටහන කරලා තියෙන්නේ.
0: පෞද්ගලිකංශේ ඉන්නාට යම් කිසි සැලකේතු සැලරි එකක් තියෙනවා කියලා පොඩි
1: කවුද එහෙම ඒ බොරුව
0: සමාජයේ මතයක් තියෙනවා මම තහන්නේ කවුද ඒක හදපු මිනිහා මට කියන්න පෞද්ගලිකංශය ආර හොඳ සැලේනවා කවුද ඒක
1: මාත නමන ගමන් කතා
0: කරා කවුද ඒ මිනිහා කවුද අපි මාලා වේසල පාර්ට් කමක් නැහැ
1: හරි
0: අපිට ඉරිසියවන්නේ හරිද
1: ඉරිසියවක්
0: නැහැ පොඩි වඳුරු ගතියක් ආව නේද වට
1: මේ මේ වාසිය නම් මාරයි නේ රාජසේවකයන්ට දැන් හිතන්නකෝ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්න ගියාම රුපියල් 160,000ක ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් ඊට පස්සේ මෝටර් බයික් වලට නැද්ද නෑ තියෙනවා මෝටර් බයික්ස් ගන්න ගියාම රුපියල් 85,000ක discount එක ගැන දක්වා එක තියෙන එක එක එක જાති බයික්ස් තියෙනවානේ එතකොට ඒක දක්වා
0: රාජ්‍ය සේවකෙක් එක යාළු වෙන්න ඕනේ මම
1: අනේ මටත් ඕනේ රාජ්‍ය සේවකෙක් එක්ක යාළු වෙන්න කියන්නේ මේ යාළු වෙන්න
0: එතක යාළුනේ යාළුනේ මිනිහා මරුවා කණ්ණන් කියන්නේ එපා
1: ඊට පස්සේ අපි බජාජ් පෙට්‍රල් 3 wheel එකක් ගන්නකොට රුපියල් 25,000ක discount එකක් Vigo electric 3 wheel එකක් ගන්නකොට රුපියල් 125,000ක discount එකක් කාටද රාජ්‍ය සේවකයන්ට
0: මොකද කරන්නේ 160,000 අඩුවෙන්

0: චෙතක් ස්කූටර එකක් ගන්නවද? ගන්නවද? ටූවීල් එකක් ගන්නවද?
1: ගන්නවද?
0: ලස්සන පාට ටිකක් එහෙම තියෙනවා. ලස්සන බ්ලූ එකක් තියෙනවා. ලස්සන මැට් ෆිනිෂ් එකක් තියෙන ග්‍රේ එකක් තියෙනවා. වයිට් එකක් තියෙනවා. වයිට් එකක් තියෙනවා. බ්ලැක් එකක්
1: තියෙනවා.
0: ඒක තමයි නිකල හරිම අර කොහොමද ඒකට හරිම මොන කලර්ස් දේවට කියන්නේ?
1: ඒකට අපිට අර කලර්
0: අර කලස්ද කියන්නේ
1: අර රමුතු කලස්.
0: ඔව් අර කලස්. සිමද මොකටද
1: අපිට පැස්ටල් කලර්ස් කියන්න බෑනේ.
0: පැස්ටල් කලර්ස්ද මේ?
1: ඒක තමයි මම කියන්නේ. හරිම
0: හරිම මිනිමලිස්ටික් කලර්ස්.
1: වව්.
0: හරිද? ඒව ලස්සනයි. ලස්සනයි. ඔබ හිතන දේ කඩාගෙන යන පාට නෑ. මේ බයික් එකට කඩාගෙන යන පාට වලට මේ ටික මාර හොඳයි කියලා මට හිතලා තියෙනවා. ඒක නෙමෙයි මෙතන වැඩ 1,60,000 කෝලන් ඩිස්කවුන්ට් එකෙන් දෙනක අපිට දෙන්න තියෙන අපිට තියෙන හිතේ අමාරු නේද 1,00,000 කියක් දෙනවද මේ වීගෝ වේකට
1: 3 වීල් එකට 25,000
0: 1,25,000 මේකක් දෙනවා අපිට හම්බෙන්නේ නැහැ වීගෝ 3 වීල් එකක් අපි ගත්තොත් කියලා අන්න ඒ හිතේ අමාරුවෙන් තමයි මේවා කියන්නේ අපි
1: සෑඩ් ඉති මොනක් කරන්නේ
0: මපෝ කැඩෙනවා නමුත් කියනවා
1: රයිට් මං ඉපදෙනකොට පළවෙනියට අඩිය තියලා තියෙන්නේ ලංකා ටයිල්ස් ටයිල් එකක් උඩ තමයි මගේ ෆස්ට් ස්ටෙප් එක තියලා තියෙන්නේ එදා ඉඳන්
0: නේද බිමට වැටලාද
1: ඉපදෙනකොට පළවෙනියට අඩිය තියන් පොළවේ අඩිය තියෙන දවසට
0: ඉපදෙනකොටම කොහොමද අඩිය තියන්නේ
1: ඉපදෙනකොට නෙමෙයි ඉපදිලා
0: දැන් කිව්වේ මොනවද
1: ආ එහෙම වැරදි සෝරි
0: සිහි
1: සිහිය නේ
0: කරුණා කරලා මේ ෂෝ එකේ සිහිය පිටවගන්න
1: රයිට් දැන් ඉඳන් ඉන්නකො සිහියෙන් කරන්න
0: හරි
1: හරි
0: කලින් කළාම සිහියෙන් කළාම නැද්ද මේ ෂෝ එක
1: ලේසිද එහෙම කරන්න එක අමාරුද බලමු ට්‍රයි එකක් දෙන්න හරි
0: අවසියෙන් වගේ
1: මං ඇවිදින කාලේ පළවෙනි ස්ටෙප් එක තියලා තියෙන්නේ ලංකා ටයිල්ස් ටයිල් එකක් උඩ තමයි ෆස්ට් ස්ටෙප් එක තියලා තියෙන්නේ දායි නම් අද වෙනකන් අපි ඉතින් ලංකා ටයිල්ස් එක තමයි අපේ රටේ ටයිල්ස් හඳුන්වලා දීමේ ඉඳන් ට්‍රෙන්ඩ්ස් හඳුන්වලා දීම මේ හැමදේම කරන්නේ ලංකා ටයිල්ස් ඒක අපි කවුරුත් දන්න කාරණාවක් අනිත් එක තමයි ක්වොලිටි ටයිල් එකක් දාන්න ඕනි කියන එකත් දැන් ඔන්න චුට්ට චුට්ට අපේ ඔළුවලට ඇවිල්ලා තියෙන්නේ හේතුව තමයි අපි එක එක තැන් වලින් ටයිල්ස් අරගෙන ගිහිලා ඕන තරම් ප්‍රශ්න වලට මූණ පාලා තියෙනවා
0: අපි බලමු දැන් මෙහෙම
1: හරි
0: මිනිස්සු ඇයි තාමත් සමහර සුළු පිරිසක් හරි ඇයි ඔය වෙන වෙන වෙන වෙන ටයිල් જાති හොය හොය වෙන වෙන ඒවට යන්නේ
1: ගානද
0: ගාන
1: ආ රයිට්
0: ගාන ගොඩක් අඩුවෙන් ඉතින් ඔබ කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා ඔය ගාන අඩුවෙන් දෙන ටයිල් වල ඔය ලංකා ටයිල්ස් කතා කරන ඒගොල්ලන්ට තියෙනවයි කියලා කියන
1: හරි
0: එකම සහතික කිරීමක්වත් නැහැ
1: ආ ඒකනේ කියන්නේ
0: නේද ඔබ දන්නවා විභාගයක් ලියන්න ගියත් විභාග ගාස්තු තියෙනවා ගෙවන්නනේ තියෙනවනේ පොඩි ගාණක්
1: කියලා අනිවාර්ය නෝ
0: සහතික ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි අවංකවම එතකොට මොකද කරන්නේ එතකොට සහතික නොගෙන ඉන්නද ඔබ කියන්නේ සහතික ඕනේ නැත් ඔබට ඔබට තහවුරු කිරීමක් අවශ්‍ය නැද්ද
1: අවශ්‍යයි
0: මේ ටයිල් එකේ નિયમિત ප්‍රමිතිය තියෙනවා මේ ටයිල් එකේ මේ කියන අමුද්‍රව්‍ය මේ විදිහටම තියෙනවා નિયમિત නිෂ්පාදන ප්‍රමිතීන් ක්‍රමවේද පමණක්ම පාවිච්චි කරනවා සේවකයෝ ගැනත් බලන සමහරට ඔබේ මහත්තයා ඔබේ නෝනා මහත්තයා වැඩ කරන්නේ ලංකා ටයිල් එකෙත් වෙන්න ඇති නේද ඒගොල්ලන්ට හොඳට සලකනට ඔබ කැමති මගේ මහත්මයා හොඳට බලා ගන්නවා ලංකා ටයිල් එකකින් එම ආසයිනේ.
1: Yes, අනිවාර්යයෙන්.
0: මේ හැම දෙයක්ම කරනවා. ඒවට පොඩියට පොඩියට කොස්ට් එක ඇඩ් වෙනවා. හ්ම්. ඒ ටික ටයිල් එකට ඇඩ් කරන්න එපා. ව්‍යාපාරයක් නෙමෙයි.
1: අන්න ඒකනේ.
0: ඔ මේක සත්‍යතාවය තේරුම් ගන්න. සත්‍ය බොහොම කටුක.
1: නමුත් ඒ කටුක සත්‍ය අපි තේරුම් ගත.
0: තේරුම් ගත යුතුයි. දැන්තර අනිත් ආදිය මොකද කරන්නේ? උන්දලට කිසිම සහතිකයක් ඕනේ. ගන්න තියෙන අර මිනිමම්ම සහතිකේවත් අරන් නැහැ. ඒ කියන්නේ ඕන විදියට හදන්න පුළුවන්. gedare ඉන්න ගමන් මඩ තලලා මේ වඩ දාලා පෝරු ගාලා හර මේ කල්ලගෙන හර පූත්තලගෙන හර නෝ තල්ලු කළා දාන්න කියලා. ඉතින් ඔබ කියලා ගන්නවද? හොඳයි. අනේ හොඳයි. කවදාද ඔබ හැදේ ඕවම අරන් තමයි ඔබ දවස ගතන්නේ. ප්‍රමිතියක් කියන එක නඩත්තු කරන එක ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. රටේ ලෝකෙ පිළිගත් ප්‍රමිතියකට දෙයක් හදනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි.
1: ඔව් ඇත්ත ඇත්ත.
0: ඔබ චුට්ටක් කල්පනා කරන්න. ඔය දෙක පහල ටයිල් එකන කිසිම මිනිහෙක් කොහෙවත් සහතිකයක් ගැන කතා කරනවා. කතා කරන්න බෑ. එක සහතිකයක්වත් ඒකට ගන්න බෑ. එහෙම ගන්න පුළුවන් විදිහට නෙමෙයි ඔක හදලා තියෙන්නේ.
1: ඒ
0: සහතික මොනවටද එතකොට? ඒ සහතික තියෙන්නේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව උදෙසා අදපු සහතික ක්‍රමවේදයක් ඒක. අපි වෙනුවෙන් හදලා තියෙන සහතික කරන ක්‍රමවේදය ඒක aran තියෙනවා ලංකා ටයිල්. ඔබ කියලා මෙලෝ සහතිකයක් නැතිව ටයිල් එකක් ගන්න වෙන කොහෙන්ද වන්දන්නේ?
1: නේ මන්ද
0: I don't know. මං කියන්නේ

0: සියත අපසුස ස්පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
1: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 011544700 2500ක අඩුම මාසික වාරිකයකට ඕඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික පේ
0: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ල ම විනාඩි කීපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
3: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි විහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක හැම ගමනක්ම ලාභය ඒවිත් පීරිස් ඊ මොබිලිටි
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011747388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
9: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011447500 අමතන්න
10: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ ද බැංක සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු දහස අතරින් කමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි
12: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011 7888 666

0: හිත පිරෙන්න සියත
1: රත්තරන් නැදෙන ස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්න එක
2: Light, Water, Phone
1: බිලට සහනය මෙන්න
3: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
0: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000
5: මොකෝ මේ තරහින්
6: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්සර් කරන්නේ ආගියතක් නෑ
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
8: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්
9: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
8: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝඩි අයිවා ෂාප් LMG ආ තේක්ක බඩුවල ලස්සන
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
8: යාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
11: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
0: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

සියත කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333. අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111-544-5000. පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්ප.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: රසවත් කරයි. මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. එවැගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
8: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
9: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
11: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atarim, Commercial Banku, Sri Lankavi, Anka Eki Banku Elisa, Sreni Katakar Atar. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි. 98.2 98.4 දෙවන

0: උදේනාවයි විනාඩි 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකා වෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.
2: Top story.
3: ඉන්ධන සංචිත ගැන සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්. මෙම මාසයට අවශ්‍ය ඉන්ධන සංචිත මෙරට තුල පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ඉදිරි මාස 3 සඳහාද ඉන්ධන තුග ඇනවම් කර ඇති බවයි.
4: සංචිතවල ප්‍රමාණාත්මක නම් කිසිදු ගැටලුවක් නැහැ. ඒකට අවශ්‍ය කරන උපාය මාර්ග සැලසුම් සියල්ලම තියෙනවා. කොයි වෙලාවත් අත ලංකාවේ මිටදී අමාරු වෙලාවට තෙල් නැති වුණේ නැහැ. තෙල් තිබුණා. ඉස්සරහටත් එහෙම තමයි. ඒවට අවශ්‍ය පියවර අරන් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මාසයකට විතර ආසන්න ප්‍රමාණයක තෙල් සංචිත තියෙනවා. ඊට අමතරව අපි ඉදිරි මාස 3ට වගේ අපි ස්ථිර වශයෙන් ඇනවම් සකස් කරනවා. ඒ ඇනවම් ගත්තාම මේ අවුරුද්දේ තෙල් ලබා ගැනීමේ කිසිදු ගැටලුවක් මේකට පේන්නේ නැහැ.
3: ලෝක වෙළඳපොලේ ඩීසල් මිල තවදුරටත් ඉහළ අගයක පවතින බැවින් ඩීසල් මිල අඩු කිරීමට නොහැකි බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළා. දැන් විදෙස් පොතක්. ජල ගැලීම් හේතුවෙන් නේපාල ටිබෙට් දේශ සීමාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 939ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කළේ අතුරුදනු සංඛ්‍යාව 3925ක් ලෙස තහවුරු කරගෙන ඇති බවයි. ඒ අතරින් 592 දෙනෙකු විදේශිකයින්. නේපාලයේ ත්‍රිශූලි ගංගාව ආශ්‍රිත උමංග මාර්ගයේ තවදුරටත් කම්කරුවන් 400ක් පමණ සිරවී සිටින බවට අනාවරණ වුණා. උමංග මාර්ගවල සිරවී සිටින පුද්ගලයන් අතරින් 279 දෙනෙකු මෙවර විට බේරාගෙන ඇති බවයි නේපාල අග්‍රමාත්‍ය බලේන්ද්‍ර ශා සඳහන් කළේ.
2: අනුග්‍රහය
1: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: සෑම මොහොතක්ම රසවත් කර

0: සමහර වෙලාවට ඔයා කල්පනා කරනවා මම දැකලා තියෙනවා.
1: හරි.
0: ඔයාට මොකද වුනේ මේ කියලා.
1: Yes.
0: පව් විදි.
1: මට මොකද වුනේ මට තාම එතන මොකද වුනේ කියලාවත් හොඩ හොයාගන්න බෑ.
0: මොකද වුනේ නේ මොකද්ද කියලාත් හොයාගන්න ඕනේ. වුනේ මොකද්ද කියලාත් හොයාගන්න. ඉතින් මොකද වුනේ? ඒතර ඉතන ඇති වා මන්දියා වන්දන මන් සමහර වෙලාවට මන් දැකලා තියෙනවා ඔයා හොරහින් මාදිසා.
1: මම බලලා මේ මීහරත්
0: හොරහින් මාදිහා බලා යනවානම් අනේ මං අරන් යනවානම් යන්න රත්තරන්.
1: පොඩ්ඩක් ඔයාට මොකද වුනේ කියලාත් මම බලනවා සමහරක් වෙලාවට.
0: අන්න රයිට්. ආ බලන ඔයාට ඔහොම වෙලා මට මෙහෙම වුනේ ඇයි?
1: කොහොමද? යා.
0: Let me explain.
1: Please.
0: වාට නැති එක දෙයක් මා සතෝ තිබෙනවා.
1: මේ මොකද්ද?
0: මා සතෝ තිබෙනවා නංගියේ. හනේ නංගියේ මා සතෝ තිබෙනවා මේ දේ.
1: මොකද්ද?
0: ඒක අපි කියනවා K-Sam.
1: K-Sam?
0: පොය වෙනවද?
1: K-Sam.
0: ඔව්. K-Sam. අහලවත් නැහැ. K අකුරෙන් නංගියේ knowledge කියන එක පෙන්නුම් කරනවා.
1: Nice.
0: Knowledge දැනුම. යම්කිසි විෂයක් සම්බන්ධව තියෙන විෂය කරුණු ආශ්‍රය තියෙන දැනුම right එතන පොතින් පතින් සංග්‍රහ වලින් ඉන්ටර්නෙට් එකෙන් අපිට මේක ඉගෙන ගන්න පුළුවන්
1: yeah okay
0: ඊළඟට s අකුරෙන් අපි කියනවා skill නිපුණතාවය පොතේ තිබ්බට වැඩක් නැහැ හිතේ තිබ්බට වැඩක් නැහැ ඔළුවේ තිබ්බට වැඩක් නැහැ
1: ඇඟේ තියෙන්නේ
0: ඒක ඇඟේ මොනවාද මේක පච්ච කොටන වැඩක් නෙමෙයි
1: ස්කිල් එක
0: ඇඟේ ඒක ස්කිල් එක ඒක මේ ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව දන්නවා අපි දන්නවා හයිඩ්‍රජන් ඔක්සිජන් මිශ්‍ර වුණාම H2O හදන්න පුළුවන් කියලා ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන එක අපි තේරුම්
1: ගන්නවා
0: අනේ එතන තියෙනවා S අකුර K-Sam
1: ඒ
0: අකුරෙන් මොනවද කියන්නේ අරවින්ද අරවින්ද නෙමෙයි
1: ඇටිටියුඩ්
0: වෙනවද මේවා මම මේ
1: ඔයයි ගණ ගත්තේ පොඩි කා
0: මේවා බහන්න ඕනේ මන්තරම් බහන්න ඕනේ මේව
1: හරි
0: තරාද මේවා මම කියන්න ගත්තා මේක ඉගෙන ගත්තොත් මාර වැඩක් වෙනවා
1: හරි
0: මේක දැනගත්තට පස්සේ කෙනෙකුට ගමනක් යන්න පුළුවන් කිස් අපරාද මම ඔයාලට කියන්නේ මේක
1: කියන්න අරවින්ද ඔවා අපි දැනගෙන හිටියේ
0: එන එම් කියන්නේ මොකද්ද කියන්නකො
1: එම් කියන්නේ මම නෑ මනි
0: හැමදේටම මම නෙමෙයි පුදුම මමත්වයක් නේ මේ යෝධිට තියෙන්නේ පුදුම මමත්වයක්
1: එම් කියන්නේ මනීද
0: එම් කියන්නේ මංකි වාර තමයි කියන්නේ ඒ අකුරෙන් කියන්නේ ඇටිටියුඩ් එක
1: හරි
0: දැන් හරි දැනුම තියෙනවා
1: ස්කිල් එක
0: ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන් මිනිස්සෙක් තමන් ඒ දැනුමයි හැකියාවයි අරගෙන තැනකට ගියාම ඒ මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන එක තීරණ ගන්න එක
1: හරි.
0: ඔක අමාරුම කැලේ තමයි තීරණය ගන්න එක.
1: මැනේජර් නේ
0: මේ ඇටිටියුඩ් ගැන කියන්නේ
1: ස්ථාන. ආ ඔකේ.
0: පොඩක් පයින් නැතෝ ඉන්න. හරි. තමන්ගේ ආයතනයේ සහෝදර සේවක මණ්ඩලයත් එක්ක වැඩ කරන මිනිස්සු අපි හැමෝම එක වගේ නෙමෙයි. අපි හැමෝම එකම දැනුමෙන් ආපු එකම විදිහට හිතන අය නෙමෙයි. ආ ඒ සේවයේ තියෙන ගරුත්වය රැකගන්න එක ආයතනයේ තියෙන වටිනාකම් ආරක්ෂා කරගන්න එක. කොච්චර ඇතුළු ගහගත්තත් එළියට ලස්සනට ඉන්න එක තමන්ගේ ආයතනය. ඒ ඇටිටියුඩ් එක. ඒ සාරධර්ම කෑල්ල, ඒ වෘත්තීය භාවය. ඔන්න ඒක තමයි ඒ ඇටිටියුඩ් කියන කෑල්ලෙන් අපි පෙන්වන්නේ කරා.
1: හරි, okay.
0: එම්ම කුරෙන්. යාකෝවා මංකි කිව්වා, මම කිව්වා, මනී කිව්වා, ඒවනේ ඔළුවේ තියෙන්නේ.
1: මැනේජ්මන්ට්.
0: ඕක තමයි ඔළුවේ තියෙන්නේ. දැන් මැනේජ්මන්ට් ඉගෙනගෙන මේ ඇවිල්ලා තියෙන්නේ. මේකට අපි කියනවා මයින්ඩ්සෙට්. මේ වෙනස් වෙන ලෝකේ, වෙනස් වෙන තාක්ෂණෙත් එක්ක කොච්චර ලෝකේ වෙනස් වුණත් right okay challenges ඇවිල්ලා තියෙනවා අපි එතනින් මේක ඉදිරියට ගන්නවා අපි ඉස්සරහට යනවා අන්න ඔන්න ඔය කියන මයින්ඩ්සෙට් එක අනුවර්තනය වීමේ හැකියාව බාගට තාක්ෂණයට සමාජයට වටපිටාවට කාර්යාලයේ පරිසරයට මේ තමයි K-Sam ඔය ටික නැතුව දරුවෙක්ට උගන්නලා වැඩක් නැහැ knowledge පටන් ගන්න එන්න අකුරෙන් නෙමෙයිනේ
1: මේ
0: මිසිතන් ඉන්නේ knowledge ඉතින් එන්න අකුරෙන් නෙමෙයිනේ මට ඉන්නේ කියනවා මට
1: එන්න
0: අකුරෙන් acknowledge මේ K කියන්නේ knowledge කේ අකුරෙන් පටන් ගන්න
1: yes K silent
0: කටපිය අනින්න silent නෑ ඔයා කටපිය අනින්න දරගන්න ඉතින් මම කියන්නේ දරුවෙක්ව හදන්න ඕනේ K-Sam ක්‍රමයට ඔබේ දරුවා K-Sam කෙනෙක්ද බයන්නේපා තාත්තේ අම්මේ ළමයා A level කළාද කළාද?
1: කළාද?
0: කළාද නොකළාද?
1: කළානම්.
0: කළානම්.
1: හරි.
0: ඒ කේසෑම් ක්‍රමයකට දරුවෙකුට මහා විශාල අඩිතාලමක් බය නැතුව දානවා කියලා ඔබට ඉන් තේරුවෙන් සහතික වෙන්න පුළුවන් තැනක් ගැන වචනයක් පවසන්න දෙන්න මට අවසර.
1: යා ඕකේ.
0: විවාද කණ්ඩායම නායකයින්ද කතා කරනද? ඒ මේ පාල් කැන්නේ.
1: ඔබට අවසර. ගණියු අවසර.
0: ගණියු ගණියු අවසර.
1: විවාද කණ්ඩායමේ මම
0: සමාව ගණියු. සමාව ගණියු.
1: ගණියු.
0: සමාව. මේ තමයි. Right.
1: හරි ඕකේ.
0: අපි කතා කරන්නේ NSBM ගැන. NSBM හරිත සරසවිය ගැන අපි කතා කරා.
1: අපේ ගෙවල් ළඟ තියෙන්නේ.
0: මේ ගිහිල්ලා.
1: Yes.
0: වාහල් තියෙනවා ඉඳ ඉඳ එක වෙහෙර.
1: ඉඳ
0: බින්ද දහම් මනහර. හරි. සිඳ බින්ද මොක් දුක් සසර අහෝ දෙව්දත් නොදිට මොක් පුර ගෙවල් ගාව NSBM තිබුණා කියලා ඔයා හැදෙන්නේ
1: නැහැ. හරි හරි. එකඟයි
0: එකඟයි.
1: එකඟයි.
0: එකඟයි නම් මට දෙන්න මට අවසර.
1: හරි.
0: NSBM හරිත සරසවිය ගැන කතා කරන්න. කතා කරන්න මට මේ හරිත සරසවිය හැදෙන තැනදල කතා කරන හරි ලස්සන ස්ටෝරිස් තියෙනවා.
1: ආසයි අහන්න.
0: දවසට දෙකට තුනට ආපු ගමනක් නෙමෙයි දුෂ්කරතා ගොඩාක් පැද්දේ.
1: හා
0: අද ඔයාගේ හෝමාගම පිටිපන්න කියන පැත්ත ලංකාවේ තියෙන සද්දන්තම කුලේ. මම කියන්නේ මේ සද්දන්ත කුලේ නොලෙජ් හබ් එකක් වෙලා
1: තියෙනවා.
0: NSBM සරසවිය විතරක් නෙමෙයි තව නොලෙජ් එක සම්බන්ධව තව ආයතන ගණනාවක් මේක වටේ හැදෙනවා. මම රටවලට ගියාම මම දකිනවා ඒවා এডুকেෂන් සිටිස් තියෙනවා. ඇයි අපිට එපාද?
1: අපිට ඕනි.
0: ඔන්න එකම ගිහලා කොළමෙතුනේ ඔබන්න ඕනේද? පුදුම කරදරයක් නෙමෙයි ඔක්කොම කොළමෙතුලේ තියෙන එක.
1: ඒකනේ.
0: නිදහසේ ගිහිල්ලා නිදහස් පරිසරයක කියන්නේ හොලිස්ටික් එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕන නැද්ද? පරිපූර්ණ අත්දැකීමක් ළමයට දෙන්න ඕන නැද්ද? අර ඉස්සර අපි පේරාදෙනී සරසවියේ එක්සිබිෂන් වලට ගියාම මොකද?
1: යා කියන්න. අහගෙන ඉන්න.
0: අහගෙන ඉන්න විතරයි දැකලා නැහැ. පේරාදෙනී සරසවියේ ගේට්ටුව දැකලා තියෙනවා.
1: ලස්සන දැක්කම ආසිතනවා නේ.
0: පේරාදෙනී සරසවියේ තියෙන්නේ කොහෙද?
1: පේරාදෙනී සරසවියේ තියෙන්නේ. ජවතරපුර.
0: ජවතරපුර තමයි. මේ වරන් ඇත්තටම පොල්පිටිත් ලොකු වැඩි මේවා කපන්. 10 12 කැපෙන් එක පිට.
1: හරි.
0: ඉතින් මේ
1: ගිලස්
0: දෙකෙන් දැක්කම මට හිතුණා අට මට මෙතන ඉගෙන ගන්න තිබ්බා කියලා. තේරෙනවද?
1: හරි.
0: විශ්වවිද්‍යාලයක් හදන්නෙම අපිට පේරාදෙනිය සරසවිය තමයි අපිට තිබිච්ච මේ අර කොහොමද අපි කියන්නේ බෙන්ච්මාක් එක. කැම්පස් එකක් කඩේ තියෙනවනේ මෙන්න මේ ලයින් එකේ තමයි කියලා. එහෙම ඉක සිහිනයක් ඉතින්.
1: Yes yes.
0: ඉතින් අතන කොළඹ කැම්පස් එකේ මේ මෙහෙම නැතුව නෙමෙයි. ඉතින් පේරා තමයි මාරා. පේරා මාරායි වඩ. Right. එහෙම දැකලා ඒ එක්ස්පීරියන්ස් දැකලා ඉස්සර එක්සිබිෂන් වලට පොඩි කාලයන් මෙතනට නම් එන්න ඕනේ පුතා කියලා එහෙම හිතා ඉන්න.
1: හරි.
0: ඇත්තටම ඒ වුණාට ඉතින් අපේ තියෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ රාජ්‍ය මට්ටමින් හදන්න පුළුවන් හදාරන්න පුළුවන් හරිය අතලොස්සකටනේ. ඒව හදාගන්න බැර වුණා නේද? කමක නැහි. NSBM තියෙනවා.
1: හරි.
0: NSBM එකට කියන්නේ ලංකාවේ තියෙන මොනවද කොහොමද දේශීයව තියෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය. ඇයි එහෙම කියන්නේ? ඔබ දන්නවද NSBM එක පටන් ගන්නෙ UK වල.
1: හරි.
0: එක්සත් රාජධානිය තියෙන ප්ලිමත් යුනිවර්සිටි එකත් එක්ක.
1: ආ ඕකේ.
0: ඒ ප්ලිමත් යුනිවර්සිටි එකේ උගන්වන විදියටම උගන්නලා ඒ දෙන සහතිකෙමත් දෙනවා. ඒගොල්ලන්ගේ ලෙක්චරර්ස් එක්ක ඇවිල්ලා මේ උගන්වනවා.
1: ආ ඕකේ.
0: NSBM එකේ එංගලන්තින් ඇවිල්ලා මේ උගන්වනවා. ඉතින් හරිනේ.
1: ඔව් නේ.
0: ඉතින් හැම දරුවටම ඉගෙන ගන්න සල්ලිය නෙමෙයි රටකට යනවා කියන එක. ඒකට වීසා ගහගන්න එක ඉඳලා ජීවත් වෙන එක ඉඳලා එහෙ ඔලූස ගන්න එහෙ වැඩ කරන්නත් ඕනේ. ඔයා කියන්නේ හොඳයි පුළුවන් නම් ඉගෙන ගන්න අවශ්‍ය දිවා රෑ නැතුව මැච් එකක් ගහලා වැඩ කරනවා කියන හරිම ටයරින් ජොබ් එකක් පුතා. අපි දන්නවා මේ ගේම් එකේ හැටි හොඳේ. ඉතින් එහෙම කරන්න ඕනේ. දැන් මේ දරුවෙක් තෝරගන්න උපාධි වැඩසටහන අවිතම එක්සත් රාජධානී ප්ලිමත් එකෙන් දෙන උපාධි වැඩසටහන තෝරගන්න NSBM එකේ කරන්න
1: කියලා. හරි ඕකේ.
0: ඒ අවුරුදු ගානම ලංකාවෙන් ඉඳන් කරන්න පුළුවන්.
1: කොච්චර වටිනාද නේ?
0: පොඩි තැනකවත් ගහලා නැහැ මේ අරගොල්ලෝ කියපු හින්දා දීපු සර්ටිෆිකේට් එකක් නෑ. ප්ලිමත් යුනිවර්සිටි එකේම ඉගෙන ගත්ත ළමයෙක්ගේ සර්ටිෆිකේට් එකක් අරන් බාන්න. ඒකමයි දෙන්නේ.
1: ආ ඕකේ.
0: එකමයි එමමයි දෙන්නේ.
1: පිළිගැනීම හිතන්නකෝ.
0: ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ තියෙන සදන් ක්‍රොස් යුනිවර්සිටි එක.
1: හරි.
0: ඔස්ට්‍රේලියාවේ තියෙන වික්ටෝරියා යුනිවර්සිටි එක, ඇමරිකාවේ ඇමරිකන් යුනිවර්සිටි එක, මේ විශ්වවිද්‍යාලත් එක්කත් තදින් බැඳුණු ආයතනයක් තමයි අපේ NSBM හරිත සරසවි. ඒක නෙමෙයි මිස් මට කියන්න ඕන කම තියෙන. ඊට වඩා පොඩි හදිසි වැඩක් තියෙනවා කරන්න. දරුවා ඒ ලෙවල් කරලා නැගෙන තාත්තේ අම්මේ මෙලට ගොඩක් කරලා අම්මා තමයි අහගෙන තිය අම්මා. තාම මේ කඩේ මුඩිය කරන්න ඕන වැඩක් තියෙනවා. දැන් අද පළවෙනි. හරිද? 5-6 يعني මේ මාසේ සෙනසුරාදා සහ ඊරිදා පළවෙනි සතිය right? අනිවාර්යෙන්ම එන්න ඕනේ හෝමගම තියෙන NSBM හරිත සරසවියට. මේක අපි කියනවා meet your lecturer. meet your lecturer.
1: Yeah, okay.
0: දරුවා එතනට එන්න ඕනේ. දැන් ගොඩක් වෙලා අපි දන්නවනේ BMI switch කරේ කොහේ කොහේ හරි තමයි අපි ගොඩක් වෙලාට ඒවා තියන්නේ. ඇවිල්ලා ඉතින් එතනට ඇවිල්ලා ඉතින් අර ලස්සන stalls ගහලා එක ක්‍රමයක්.
1: හරි.
0: නමුත් මට හිතෙනවා මේක මාරයි. ළමයා දකිනවා අටේ අප්පා අම්මේ මම මෙතනට දැන් මේ එන්නේ. අම්මේ මේ තරම් විශාල යුනිවර්සිටි එකකට දැන් මම එන්නේ. ඔව් පුතා. මේ ගහකොළ හරිත කියන එක හරිත කියන එකේ නම එහෙමම තියෙනවා.
1: මම තේනානේ
0: නේද? මට පේරමයි මතක්. පේරමයි මතක් වෙන්නේ.
1: හරිම ලස්සනයි.
0: මම පොඩි සීතලකුත් තියනවාද කියලා තමලාට හිතෙනවා මම්මයා. ඇයි ගහකොළනේ? මා ලස්සනයි. ඉතින් අර ළමයින්ගේ නිදහස ඉගෙන ගන්නවට ඉගෙන ගන්න. ක්‍රීඩා කරනවට ක්‍රීඩා කරන්න. බාහිර ක්‍රියාකාරකම් කරන්න. අර කේ සෑම් එක එහෙම් පිටින්ම දෙන්න ඕනකොට සියලුම දේ හදලා
1: තියෙනවා.
0: ඉතින් එතනටම ගිහලා තමයි බලන්න ඕනේ. ආ මෙතනට තමයි මම එන්නේ කියන ඒ ෆීල් එක දරුවට දෙන්න ඕනේ. හරිද? ඇමරිකන් යුනිවර්සිටි ගන්න බලා කොටසක් මෙහෙක අවුරුදු දෙකක් මෙහෙ කරලා අවුරුදු දෙකක් එහෙ යන්නම ඕනේ. යන්නම ඕනේ. ඇමරිකන් යුනිවර්සිටි එක කරනවා. නමුත් ප්ලිමත් එක මෙහෙම කරන්න
1: පුළුවන්. ආ රයිට් ඕකේ.
0: රයිට්? එහෙම අවස්ථා ගොඩක් තියෙනවා. සල්ලි තියෙන දින මැච් එක ගහගන්න පුළුවන් අම්මා.
1: ඔව් නේ.
0: දරුවට හම්බෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ උපාධි සහතිකයක් හම්බෙන්නේ. උපාධියක් තියෙන කෙනෙකුට උනත් ඒ කියන්නේ ප්‍රෝස් අපි කියන පෝස්ට් ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම්ස් කියලා. ඒ කියන්නේ පශ්චාත් උපාධි මට්ටමේ ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් මේවා 80කට වැඩිය මේ වෙනකොට තියෙනවා.
1: වාව් සුපිරි.
0: ව්‍යාපාර පරිගණක ඉංජිනේරු විද්‍යා නීති නිර්මාණ ඒ කියන්නේ සම්ප්‍රදායිකව පිරිනමන උපාධි තියෙනවා. මේ මොඩර්න් වර්ල්ඩ් එකේ ආපු අලුත් විෂයන් තියෙනවා. ඒවටත් පිරිනමන. හිතන්න NSBM එක කොච්චර ඉස්සරහද ඉන්නේ කියලා. වැඩි සද්දේ දාන්න ඕනේ නැහැ. අදටත් ළමයි 10 ගණක් ඉගෙන ගන්නවා. මගනම් එක අවුරුදු 15,000ක් විතර ඉගෙන ගන්නවා එකේ. සල්ලි ලක්කමක් මේක.
1: ඒකනේ නේද?
0: පුතාව දාව මේක.
1: ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ යන්න ගිහිල්ලා කතා කරගන්න නේ?
0: 5-6 දවස් දෙක. 5-6 දවස් දෙක උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් හෝමගම NSBM හරිත සරසවිය. මම දන්නවා නම්බර ඇත්තටම හොඳයි කියලා මම හිත කියනවා.
1: හිත
0: කියනවා. මේ මිනිස්සු නම්බරයක්වත් කියන්නේ අනේ අපි කොහොමද හොයාගන්නේ? එහෙම කරන්නේ අපි මෙන්න නම්බරේ ලියා ගන්න. 0115 44 5000 0115 44 5000 සමහර අයට ඕනේ එහෙම නෙමෙයි මේ મેસેජ් එකක්වත් දාන්න විදිහත් ඔව් අනිවාර්යෙන් મેસેජ් එකක් දාන්න උඹරක් දෙනවා
1: හරි
0: 0712 44 5000 ඒකම ගන්නනේ 0712 44 5000
1: දැන් මට හිතා ඊමේල් කරන්න මොකක් හරි එකක් තිබුණා නම් හොඳයි
0: කියලා ඊමේල් එක මට එවන්නකො මං ඊට පස්සේ කතා කරා
1: දැන් අම්මලා තාත්තලාට මේත් එක්කම දෙන්න තවත් ආරංචියක් තියෙනවා. ඒ තමයි දැන් ওই වගේ අධ්‍යාපන වැඩසටහනකට මොකක්ද උසස් අධ්‍යාපන වැඩකට යනකොට සල්ලි ටිකක් ඉතින් ඕනේනේ. දැන් අපි අම්මලා තාත්තලා A levels කරලා ඉවර වෙනකොට ළමයිගේ තීන ටික ඔක්කොම සමහරක් විතර වියදම් කරලා ඒ වැඩට කටයුතු ටික කරලා ඉවර කරනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් අපේ ලංකාවේ යන සිස්ටම් එක. ඊට පස්සේ උසස් අධ්‍යාපන එනකොට පුතේ කොහොමද සල්ලි මේකට කියලා ඔබ දුකෙන් නම් ඉන්නේ, අවුලෙන් නම් ඉන්නේ ඔබට හොඳ ආරංචියක් තියෙනවා අපේ commercial bank එකෙන් අධ්‍යාපනික ණය ඒගොල්ලෝ දෙනවා. මේ ණය දෙන සිස්ටම් එක ඒ කියන්නේ සමහර ණය තියෙනවනේ ගන්න බැරි ඒ කියන්නේ ගන්න මාර පෙරලියක් කරන්න ඕනේ. හැබැයි මේ සිස්ටම් එක ඒ ගන්න කෙනාට පහසු විදිහට තමයි හදලා දීලා තියෙන්නේ. හරිම නම්‍යශීලී සර්විස් එකක් දෙන්න කමර්ෂල් බැංක් එක බැඳිලා ඉන්නවා. ඔබ දැන් හිතනකො පාඨමාලා ගාස්තුව තියෙනවනේ. ඒ ගාස්තුවෙන් 75% දක්වා ඔබට ණය පහසුකම් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මිලියන 10 දක්වා ණය ගන්න පුළුවන් කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අවුරුදු දෙකක් දෙනවා. ඒ වගේ දීර්ඝ කාලයක් දෙනවා සහන කාලයක් විදිහට. ඉතින් අපි ඔයගලන්ට මතක් කරනවා කමර්ෂල් බැංක් එකට ගිහිල්ලා පොඩක් අම්මා තාත්තා මේ ගැන කතා කරගත්තොත් හොඳයි. දරුවෝ උසස් අධ්‍යාපනයට යන ලෑස්තිලා ඉන්නවා නම් A-levels කරලා ඉවර නම් මම හිතනවා මේ දවස්වල අහන ඔබ තවත් හොඳම ආරංචියක් තමයි මේක. අනික ගොඩක් කට්ටිය මගෙන් පර්සනල් කතා කරලත් ඇහුවා අරවින්ද මේක පොඩක් කන්ටැක්ට් කරලා දෙන්න කියලා. එහෙම ඕනේ නැහැ විශේෂයෙන්ම කවුරුරි කතා කරලා කියන්න ඕනේ නැහැ කමර්ෂල් බැංක් එකට ගිහිල්ලා ඔයාට මේ ගැන විස්තර දැනගන්න පුළුවන්.
0: ඔයාට කතා කරලා කිව්වා මේ කවරි කන්ටැක්ට් කරලා දෙන්න කියලා මේ කමර්ෂල් බැංකුවේ.
1: කමර්ෂල් බැංක් මේ
0: අනේ මිස් බොරුත් තියනවා කියන්න ඕන පද මේවා.
1: හරිද?
0: කොරේ මම නේ
1: මට ඔඩ මැසේජස් පෙන්නන්න
0: බොරු උනත් තේන මේ අහනවා මිස් මොන දිහා බලලා තාරන
1: මොකද
0: ඇස් දෙක දිහා බලලා තාරන බොරු තියෙනවා කිව්වහම වැඩි අහුවෙන්නේ නැති ඒවා
1: අනේ
0: මේ මිනිහගොඩ කොමර්ෂල් බැංකුවට ගිහිල්ලා කතා කරගන්න තියෙන කම ඔයාට කතා කළ මොනවහන්නද? කවුද කියන්නේ? කවුද මල්ලි මේ?
1: අපේ ඔෆිස් එකේ ළමකුත් ඇහුවා.
0: කවුද මල්ලි මේ?
1: ඔෆිස් එකේ නිවුස් එකේ ළමකුත්.
0: හරි ලොකුවට හිතාගෙන ඉන්නේ.
1: කිව්වා.
0: ඔයගෙන් කතා කරලා ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා කතා කරගන්න.
1: හරිනේ කොමර්ෂල් බැංකුවට.
0: මහත් එක්ක විහිළුණා.
1: කිව්වා
0: සීමාවක් තියාගන්න. හරිද? මාත් එක්ක සෙල්ලම් කරලා ඇච්චෙන්න එපා.
1: ඔයා මොන වුණත් මාත් එක්ක ලෑස්ති වෙන්න ඕනේ. තව වැඩකට යන්න.
0: සෙල්ලම් කරන්න.
1: BMI CH එකට යන්න මාත් එක්ක ලෑස්ති වෙන්න ඕනේ. හරි? ආරගෙන නම් BMI CH එකට. සැප්තැම්බර් 4
0: මම
1: 5. හරිද? එක දවසක් මම වෙනුවෙන් තියාගන්න අරවින්ද. ඒ කියන්නේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියන දවස් තුනෙන් එකක අපි යන්න ඕනි කැදැල්ල එක්සිබිෂන් එක බලන්න. Because එතන තියෙනවා
0: මොකද මාම එක්කන් ගිහිල්ලා මේ කරන්න දන්නේ කැදැල් එක්සිබිෂන් එක.
1: එතන තියෙනවා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්.
0: PM ලගල කැදලි හදන්න දන්නේ නැහැ. සෙල්ලම් නම් කරන්න හදන්න එපා මගෝරිසා සීසි බසාරේ සෙල්ලම්.
1: මගර හීනකින්වත් එහෙම අදහසක් නැහැ. හීනකින්වත් එහෙම අදහසක්
0: නැහැ. දැන් ලේටියක් කිනුයි. මේවා කාගේරි ගමන් නැහැ කරේලේ. කැදෙන්. කැදල්ලා හදන්නකො දැන්.
1: ඉතින් අරවින්ද එතනට ගියා.
0: කොයි වෙලාවෙද නැහැ.
1: හරි එතෙන්ට ගියාම ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඔබ දන්නවා වැලන්ටිනෝ ඉටලි මේට්‍රස් ඒගොල්ලන්ගේ තියෙනවා ස්ටෝල්ස් ගණනාවක් තියෙනවා හෝල්
0: ස්ටෝල් ඉඳ ගන්නද
1: ස්ටෝල් නෙමෙයි ස්ටෝල්ස්
0: ආ ස්ටෝල් ස්ටෝල්
1: හරිද හෝල් ඒකේ තියෙනවා තුන
0: හරියට කියන්නේ ස්ටෝල් ස්ටෝල් තියෙනවලු හෝල් තියෙනවලු
1: ඒ කියන්නේ හෝල් තියෙනවනේ ඒ හෝල් එක තුන ස්ටෝල් තියෙන හරි
0: ඒවෙ ස්ටෝලුත් තියෙනවද
1: ඒවල ස්ටෝල් ඇති
0: තියෙනවා ස්ටෝල් ඇති
1: ඒ ඒගොල්ලන්ට මාර මේ ස්ටෝල්ස් ගොඩක් තියෙනවා නේ 3 4 5 ඊට පස්සේ 69 70 71 86 87 88 ඒගොල්ලන්ගේ ස්ටෝල්ස් ගිහිල්ලා බලන්න වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එතන ඕගලන්ට එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන් ස්ටෝල්ස් තමයි හදලා දීලා තියෙන්නේ.
0: සමහර වෙලාවට කොලඹ 7 වල ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් තියෙනවා කියලා ගොඩ මේ මාත බූත වෙනවා නේද? ආ කොහෙද දන්නේ කොලඹ 7 කොහොමද තියෙන්නේ ඒරියා එකක් නේද? සමහර වෙලාවට එහෙම හොයාගන්න බැරි තියෙන. ටගලෝ වගේ එකක් ටගලා ඉන්ටර්නෙට් එක කට කට කටස් කාලා ගැහුවා. වැලන්ටිනෝ ඉටලි හැරි මොනවා හරි ගැහුවා. උඩ බලගත්තාද වටක් ආ කියලා ගැහුවා.
1: හරි.
0: බැලුවා තැන බැලුවා ගියා.
1: ගියා.
0: හරි. එහෙම බැරි වුණා නම් අර එක්සිබිෂන් සයිකේකෙන් නම් මේක ඔබට නිකන් එහෙමනම් කරන්න ඕනේ ස්ටිල් ඔබට පුළුවන් යන්න එක්ස්පීරියන්ස් කරන්න වැලන්ටිනෝ ඉටලි වලට ඕනේ හරි ලස්සන දෙයක් කරන්න ඔබත් එක්ක. ඒ කියන්නේ නිදා ගැනීම කියන දේව දායාදය දෙවියන් දීපු තෑග්ග.
1: හරි.
0: ඔබට තාමත් ඇරලා සන්තෝෂ වෙන්න බැරි වුණා නම් සමහර අදිනවා අදිනවා ගැට වැටෙනවා සමහර තියෙන අර තෑගි ගලවන්න ගියාම ගැට 50ක් වටන ගැට 62ක් විතර වටන ගලවනවා.
1: ගලවන්න බැරි වෙනවා
0: අන්තිමට. අදින කතුරෙන් කපන්නත් බලන්න.
1: Right.
0: නින්ද පිළිබඳව ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට වැටුණු දන ගැවුණු දන හේතුණු දන පවා නින්ද යනවා නම් ඇත්තට ඔබට මෙට්ට ඕනේ නැහැ. ඔබට මෙට්ටයක් නෙමෙයි ඕනේ ඔබට ඕනේ කවුරු හරි ඇහැරවන්න කෙනෙක් හැමලා නින්ද.
1: ඉලාම් එකක් ඔබට ඕනේ.
0: මේකට මෙට්ටයක් ගන්න යන්න එපා.
1: හරි.
0: තව ඉතුරු ටිකක් දාගන්න. මෙට්ටකුත් ගෙනෙන්න. ඒක කරන්න යන්න එපා.
1: හරි.
0: ඔබට නින්ද යනවා අඩු නම් ඔබ පැය 8 නිදා ගන්නෙම නැත්තම් අපි කැමති නැව බසනේ පේනවාට. ඇයි දන්නවද? ඔබ අපේ ලොකු හිතවත්කමක් තියෙනවා අපිට හරි ආදරේ හිතන. එහෙම පැත්තක තියෙන එක බොරුත් කියන්න පුළුවන් ඒව ගැන නะ. ඔබ දන්නවද මේ රටකට මිනිස්සු කොච්චර වටනවද කියලා?
1: ඔව් අනේකනේ.
0: හා? අපේ උපත් අනුපාතික 1.3යි. උපත් අනුපාතිකේ. ඔබ ජීවත් වෙන්න ඕනේ සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕනේ. බලන්න අපි දරුවෝ හදලත් නැහැ. සාමාන්‍ය රටක් පවතින 2.1 උපත් අනුපාතිකයක් තියෙනවා. ඒකත් නැහැ. 1.3යි. මොකද්ද කරන්නේ? අසනීප වෙන්න එපා. නින්ද කියන්නේ මිනිස්සුන්ව ලෙඩ කරන මේ තරුණ ජීවිත.
1: නින්ද නැතිවීම.
0: නින්ද නැතිවීම. වේලපහින් ලෙඩ කරන වේලපහින් වයසට යවනවා.
1: යා.
0: අනේ වයස 45යි 50යි. අම්මෝ ඇවිද ගන්න බෑ. ස්ට්‍රෙස් වැඩි වෙලා. ඒක කල්පනාව නෑ. හිත හදා ගන්න එකඟ කර ගන්න බෑ. වැඩකට යොද වෙන්න බෑ. 1000ක් අසනීප. නින්ද නොයනකින් එන අසනීප වලට මං හිතන්නේ ඇල්ෆබෙට් එකේ අකුරු 26ම එක එක ලෙඩ හැදෙන්න පුළුවන්. නින්ද නොයාම කියන හේතුව කරන කොටගෙන
1: හරි ඕකේ
0: අන්න එහෙමනම් ඔබට පෑට කොහොම හරි නින්ද දෙන්න තමයි අපේ මේ ව්‍යායාමයේ වැලන්ටිනෝ ඉටලිත් එක්ක එකතු වෙලා යන්න ඔය කියන දවස් ටිකේ BMI CH එකට
1: 4 5 6
0: ගිහිල්ලා
1: හරි
0: ඒගොල්ලන්ගේ ස්ටෝල්ස් ගොඩාක් දාලා තියෙනවා ඔබට කොහොමත් එක ස්ටෝල් එකක් දැම්මම නම් මග ඇරනවනේ අනිත් එක ඇඳක් අර පොඩි ස්ටෝල් එකක දාන්න බෑ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක් දානවා නම් ආයි සාගරේ වාගේ දාන්න
1: හරි
0: එහෙම වැඩේ කරලා තියෙන එක්ස්පීරියන්ස් එක ගන්න ඔබ මෙදා සැරේ නම් වැලන්ටිනෝ ඉටලි මොකක් මරි මෙට්‍රස් එකක් ගන්නවා ඔබට හරියටම හරියන්නේ එතන විකුණන්නේ මෙට්ට නෙමෙයි එතන ඔබට නිින්ද එක්ස්පීරියන්ස් කරන්න දෙන තැන
1: හරි

0: ගෙදර හිතනවා දැක්කම නනනනානේ නන්නයි.
1: අපි මේ දවස් ටිකේ කාගීල්ස් ෆුඩ් සිටි යන්න ඕනි කියන්න මට. සැප්තැම්බර් මාසේ 3 වෙනකන් අපි වැඩි
2: වැඩි බඩමුට්ටු ඉවරයි.
1: බඩමුට්ටු ඉවරයි. සහ මෙගා ඩිස්කවුන්ට් තියෙනවා කාගීල්ස් ෆුඩ් සිටි වල සැප්තැම්බර් මාසේ 3 වෙනිදා වෙනකල්. දැන් මේගොල්ලන්ගේ මේ අපි අහලා තියෙනවා නේ ඩිස්කවුන්ට් කියන කෑල්ල. ඩිස්කවුන්ට් කියනකොට අපිට හිතෙනවා නෙමෙයි පොඩි පොඩි ගණන් වෙන. හැබැයි මෙගා ඩිස්කවුන්ට් දෙනකොට අරවින්ද ඔයාලා කියන්නේ.
2: අනේ මම ඔයාලට දෙන්න මගේ නම් ලොකු කන්නේ.
1: හරි.
2: හොඳ දෙයකට ඩිස්කවුන්ට් එකක් අනිවාර්යෙන් හම්බෙනවා නම් මම
1: වා ගන්නවා. මමත් එහෙමයි.
2: මම නම් ඒක එන්ජොයි කරනවා. මොකද මොකටද මේ ලොකුකම?
1: මගේ ලොකුකම මම පැත්තකින් තියලා මම අනිවාර්යයෙන්
2: මේක පැත්තකින් තියන්න ඕනේ නැහැ. ඒක අතන මෙතන තියලා නෙමෙයි කවුරුරි අරන් යයි. වාගේ ලොකුකම.
1: මට ලොකුකමක් නැති වුණාම මට මුකුත් නැහැ. Thank you අරවින්ද ඔයා මට ඒක මේව කරාට. ලොකුකමක් නැතුනම හිතන්නකෝ.
2: ලොකුකමක් නැතුණා කියනවා මොනවද වැඩි ඉතුරු වෙන්නේ?
1: ඕ බැරිකමයි නැතිකමයි.
2: ඕ.
1: ලෙඩකමයි.
2: ගොඩාක්ම බැරිකම තමයි ඒක.
1: දැන් පොල්තෙල් ලීටරේ ගන්නකොට රුපියල් 490ක ඉතිරියක් ඔයගලන්ට හම්බෙනවා කාගීල්ස් ෆුඩ් සිටි වෙති. සොසේජස් ග්‍රෑම් 450 පැක් එකකට රුපියල් 250ක ඉතිරියක්. හිතන්න තව තියෙනවා. සෝයා වලට රුපියල් 45ක. පෙප්සි ගන්නකොට රුපියල් 110ක. තේ කොළ වලට රුපියල් 190ක. ටූත් පේස්ට් වලට රුපියල් 105ක. රෙදි සෝදන කුඩු වලට රුපියල් 115ක. ඩිස්කවුන්ට් එකේ ලොකු. හරි ඊට පස්සේ චීස් දෝ තව තියෙනවා පැස්ටා වර්ග බිස්කට් අර රොටි පරාටා එක ඒකටත් ඩිස්කවුන්ට් එකක් යනවා
2: මං ඒකට දැන් කොච්චරවත් ආසයි
1: ගන්න හොඳේ
2: රොටි පරාටා
1: මං තව ආසයි කොමාරිකා පානේ ඒකටත් ඩිස්කවුන්ට් එකක් තියෙනවා ඒකට
2: කොමාරි ජපානේ කියන්නේ
1: කොමාරිකා පානේ
2: ආ කොමාරිකා පානේ කොමාරි ජපානේ වගේ නේද කොහොමද ජපානයේ නේද වගේ ලබන දේ වටා
1: ජම්බෝ පීනට්ස් තියෙනවා මයනිස් තියෙනවා ජෙලි තියෙනවා
2: මේ සුන්දර ඇති වෙලාද ජපානේ ගැන පොඩ අහලා
1: ජපානේ නම් තින් නේද
2: මේ ජපානේ අනේ කරවත්ත තමයි
1: ගියාට කමන්නේ අර ගොඩක් අය කියන්නේ කියවන කොටමයි අමාරු කියලා ගියාට කමන්නේ නෑලු රට රොල්ලල උනතර කියවන
2: ජපානේ ගැනයි මං කියවන්නේ මම ජපානේ ගියේක ගැන නෙමෙයි මං කියවන්නේ
1: නෑ මිනිස්සු කියනේ වාර
2: මිනිස්සු නෙමෙයි ඔයා තමයි මේ වගේව කරන්නේ අර වාගෙන් අහන්නේ කමර්ෂල් බැංකෝ ගැන මිනිස්සු කවුද මල්ලි මේ කමසල් බැංකුවට යන්නේ මෙයාගේ කාරණා කවුද මල්ලි මේ
1: හරිනේ එහෙනම් සැප්තැම්බර් මාසේ 3 වෙනිදා වෙනකල් ඔබ රිවෝට් සමාජිකයෙක් නම් ඔයගලන්ට මේ විදිය ලොකු ඩිස්කවුන්ට් හම්බ වෙනවා කොහෙන්ද කාගීල්ස් ෆුඩ් සිටි
2: ෆුඩ් සිටි නෙමෙයි ෆුඩ් සිටි
1: කාගීල්ස් ෆුඩ් සිටි
2: වචනයක් උච්චාරණය කරගන්න බෑ නිවේදන කලාවට පායපු හෙනහුරා ආව මෙතන දෙ පාන්දර දෙනිම් කලිසම් ඔළුවෙන් යනවා
1: නේ මේ ලස්සනයි කිට් එක
2: හරිම ලස්සන මිනිත්තු ඉතින් ඉන්න හරිම ලස්සනයි
1: දැන් මේ අයියෝ අදන්නේ අපි අලුත් සෝෆා සෙට් එකකුයි එක එක බඩු ටිකකුයි ඉතින් අපි ගත්තා ගෙදරට ඉතින් ක දැන් ගත්ත වෙලේ ඉඳන් අපේ තාත්තේ එක ගෙදරට ගෙන යනවා නේ ඉතින් ඊට පස්සේ ඉතින් තාත්ති කින පුතා පුඩ කින මම ට්‍රක් එකක්
2: සෙකන්ඩ් හෑන්ඩ්
1: නෙමෙයි මං ඊතෝක කියයි කිය
2: සකන් බඩු
1: එක හෙට ඔයගලන්ට ඩිලිවර් කරලා දෙන්නම් කියලා අපිට බෑ හෙට වෙනකන් ඉන්න අපිට බෑ ඊට පස්සේ තාති ගියා මට කියනවා පුතා මම යන්න ට්‍රක් එකක් හොයන්න මං කිව්වා අයියෝ තාති කම ඔන් කියලා මම ටග් ගාලා පික් මී ඇප් එක ගත්තා පික් මී ට්‍රක් එකක් දැම්මා සුරුස් ගාලා ආවා බඩු ටික දැම්මා අපිත් නැග ගත්තා කෙලින්ම ගෙදර දැක්කනි ටෙක්නොලොජියා දැන් ට්‍රක්ස් හොයන්න ඉස්සර අපි ත්‍රී වීල් වල යනවා ට්‍රක් එකක් හොයාගෙන එන්න
2: දැන් ලොරි කොහේ තිබුණා තා එක තැන නවත්තන් ඉන්න ඕනේ සමානට ඔබ බෝඩරේ දාන මොහොතින් ලොරිය සෙට්
1: අනිවාර්යයෙන්
2: අඩි 7 ඉඳලා අඩි 16 මාර වෙනකන් මේ සයිසස් වෙනස් වෙනවා. වහලේ තියෙන එක වහලේ නැති එක නිකන් තට්ටුව විතරක් තියෙන එක මොකද්ද ඔබේ අවශ්‍යතාවය?
1: මිනිස්සුත් ඕනේද? බඩු ටිකක්
2: පටව ගන්න ගොඩාක් දේවල් පටවන්න තියෙනවා නම් ආනේ මේ.

0: සමහර
1: ඔච්චර බඩ මේවා ලොකු වෙලා තියෙන මදුරෝ කාලාද පළු දාලාද කිරි දාලා
0: අලි
1: අලි ගහලා
0: ඔකනේ හේතුව තමයි අරවින්ද මෝගලයන් ගෙදර ආපෙලාවේ දැක්කා
1: බයිද මේ ඔයාගේ ඊ ඇඳුම ලස්සනයි
0: which one
1: අර අම්මගෙන් ඉල්ලන් ආපු සායයි
0: ආය
1: හැටේ හොඳයි
0: ලස්සනයි ගොඩක් කටියක thank you so
1: very
0: much
1: nice, huh?
0: thank you so
1: much පොඩක් පිළිවෙලට එහෙම ඒ පරණ පාට තමයි ක්‍රමේ තමයි වට හරියන්නේ
0: වට
1: අලුත් අර මොඩර්න් ස්ටයිල්ස් හරියන්නේ ඔය මූණට ඔය මූණට හරියන්නේ නිකන්
0: හොඳයි කිව්වනේ
1: ට්‍රැඩිෂනල් ඒව තමයි හරියන්නේ ඒක ඒක හොඳයි
0: මේක
1: පොඩ්ඩක් කැත යට යනවා
0: ඔක්කොම ප්‍රජාසාලාව ගොඩනගේ ඔක්කොමනේ
1: පිංගලින්ද
0: පිංගලින්ද බාත්රූම්ස් ඒව ඔක්කොම යාකන ලොකු ස්ලයිඩින් ඩෝ එකක් ඔයගොල්ලෝ දාලා තියෙනවා
1: ඉතින්
0: දැන් මම දන්නවා මේකවා දැම්මම
1: ලස්සනයිනේ
0: හරිම ලස්සන හරිම බියුටිෆුල්
1: මගේ ප්ලෑන් එක ගොඩක් මම මගෙන් මේ වුනේ ගොඩක් මම ආකිටෙක්ට් බව මම ඉන්ෆ්ලුවන්ස් කළා
0: ඉතින් මේ දැන් අපි කතාව වෙනගන්නේ අපි මදුරෝ කාපු එකනේ අපි යන්නේ
1: හැබැයි
0: මේව මොනවද
1: ඇසේ මදුරු දෙන්නකුත් කනවා ඉතින් අපි
0: ඉතින් අරවින්ද මේව දාලා තින්නේ ලස්සන්ට ඇරලා විවෘත කරලා ලස්සන්ට තියන්න හැබැයි ඔයාට තියෙන ප්‍රොබ්ලම් එක තමයි ඒ ඔක්කොම විවෘත කරලා තිබම ගිය අතට මදුරෝ එනවා
1: එනවා 3-4 වගේ එනවට එනවා
0: yes තේ ඔයා කැමතිත් නෑ ඒව වහලා තියන්න
1: වැඩක් නෑනේ වහලා තිබ්බොත්
0: ඒකේ view එක
1: ඒ බියුටි එක මට මේව වෙනවා
0: ඒ හුලඟ ඒ ලස්සන
1: මම සියලු මදුරු දෂ්ටන ඉවසගෙන
0: හරි
1: කෑ ගහගෙන කියන්නේ අපි අර මේව විවෘත කරගෙන අරගෙන ඉන්නවා
0: මමට සොලියුෂන් එකක් දෙන්න ඇත්තටම මම නෙමෙයි මේ සොලියුෂන් එක ඔයාලට අරගෙන එන්නේ ඇලුමැක්ස් ඒගොල්ලන්ගේ තියෙනවා මොස්කිටෝ මෙෂ් එකක් ඒක දාගත්තට පස්සේ මට ඔයාලට ෆොටෝස් පෙන්වන්න පුළුවන් මෙන්න මේ
1: ෆොටෝ නැ විස්තර කියන්න
0: හරි ඒ මෙෂ් එක දැම්මම අරවින්ද මදුරුවන්ට එන්න
1: බෑ ඔකට තාක්ෂණ එන වෙන කතා කරන්න ෆොටෝ පෙන්න normal කියන්නේ මොකක්ද
0: කියන්නේ
1: ගොඩක් busy මිනිහෙක් නිසා මම කියන්නේ
0: ඉක්මනට කියන්න ඉක්මනට කියන්න
1: ඒක
0: දැම්මට පස්සේ මදුරුවන්ට එන්න බෑ සහ ආඩ ඔක්කොම වාගේ windows sliding doors ඔක්කොම ඇරලා තියන්න පුළුවන්. දැන් ඔකලන්ට කුතුහලයක් එනවනේ කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා.
1: අන්නෝ.
0: ඒකට ඔබ යන්න ඕනේ ඇලුමැක්ස් එකට. ඒගොල්ලන්ගේ තියෙන experience center එකක් එතනට ගියත් ප්‍රශ්නයක් නෑ. නැත්තම් showroom සුත් තියෙනවා.
1: ඉතල product එක බලා ගන්න ඕනේ නේ.
0: හරියට හරි product එක බලා ගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට එක කතා කරගන්න. අපේ මෙහෙමයි මෙන්න මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියයි අපි මෙහෙම measurements ගන්නම් මෙහෙමයි. ඔයාට මෙන්න මේ විදියට ඔයාට customize
1: කරන්න. ඔක්කොම measurements අවිලා ගනි නැත්තම් අපිට measurements ගිහින් දෙන්න වෙනු මොකක්
0: හරි. වැඩසටහනක් ඇතිනේ. Yes, එතනදී කතා කරගන්න.
1: ඒ මිසු දන්නේ අපේ ගෙදර තියෙන sliding door එක මොන විශාල sliding door එකක්ද
0: කියන්නේ. ඒක අපේ තියෙන sliding door එක.
1: පොඩි එකක් නේ. ඒක ඇඟිල්ලොත් අල්ල කරේ නේ
0: අනේ ලොකුයිලු හරි හරි එහෙනම් ඇලුමැක්ස් එකේ ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට යන්න මේ වගේ තව අලුත් ප්‍රොඩක්ට්ස් ගොඩක් ගැන ඔයගොල්ලන්ට විස්තර දැනගන්න පුළුවන් අද හෙටෝනි වෙන්නේ නැති වෙයි හැබැයි කවදා හරි දවසක
1: මොකද්ද
0: මම කියන්නේ මොස්කිටෝ මෙෂ් එක නෙමෙයි ඒගොල්ලන්ගේ අනිත් ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලෝ අහගෙන ඉන්න මම කතා කරන එක
1: කියනවා තේරෙන්නේ නැහැ කයි මම හොඳට අවධානයෙන් අහන් ඉන්නේ
0: කියන්නා කෙසේ කිව්වත් අසන්නා සීබුද්දියෙන් ඇසියු
1: කියන මිනිහ කාට සීහිය නැත්තම් ඉතින් අසන්න මිනිහ කොහොම හුවම් මොනවා
0: ඒක අදාල නැහැ මට මම වැඩ කරන්නේ සාහිත්‍යයත් එක්ක මම එක දිගට කියාගෙන යනවා මොනවා කියනවාද
1: සාහිත්‍යයත් එක්ක හෙට ඉඳන් වැඩ කරන්න පටන් ගන්න මෙහෙ එන්න එපා
0: හරි සීබුද්දිය
1: හෙට ඉඳන් සාහිත්‍යයත් එක්ක වැඩ කරන්න මෙහෙ බත් කන්න එන්න එපා
0: මෙහෙත් බත් කනවා මට ඒව නවත්තන්න කාටවත්
1: බැහැ ඒ මම බලා ගන්නම්
0: දැන් වලියක්
1: ඉතින්
0: ඒගොල්ලන්ගේ මේ මේ මේ මේ මොනවාද මෙෂ් එක ඇතුළු සියලුම ප්‍රොඩක්ට් ඔයගලන්ට ඇලුමැක්ස් එකේ තියෙන එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගියොත් බලා ගන්න පුළුවන් පොඩි නිකන් චේන්ජ් එකකට වගේ යන්නනේ කොහොම පිරිමිලමයි ආසයි නේ වගේ අලුත් අලුත් දේවල් බලන්න
1: ඔව් ඒගොල්ලෝ ඉතින් හරි ටෙක්නිකල් වැඩවල් තියෙන පොඩක්
0: ආසාවක් තියෙනවා නාවල පාටි තියෙන්නේ
1: එතකොට
0: හරි
1: දැන් මේ වගේ ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා අපි ඔබට දැන් හොඳටම කුරු ඇති මේ සුපර් මෙට් කියන නම නේද මේ සින්ක් ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස්
0: yes
1: හොඳ සින්ක් ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් මං හිතන්නේ අර හයිවේ එකේ මැද්දාවේ දාලා තියෙන අර මේ මේ වැට වගේ තියෙන එක තියෙනවනේ
0: හරි
1: ඒකත් මං හිතන්නේ හොඳ සින්ක් ඇලුමිනියම් ආයි මෙහෙම බඩුනේ අන්න ඒ වගේ ශක්තිය තියෙන හොඳ සින්ක් ඇලුමිනියම්
0: වලට ඒකට අර નિયમિત AZ අගේ කියන
1: එක ගන්න හරියට ඒ කම්බිනේෂන් එක ආවේ නැත්නම් ඒකේ ඒ ශක්තිය එන්නේ නැහැ හරිද ගොඩක් අය බොරු කරනවා එක එක නිකන් ඔය ස්ට්‍රැප් මෙටල් දාලා ඔවා කරනවා අහුවෙනවා ඉස්සෙල්ලාම ඔබයි මමයි කරන්න ඕනේ දැන් මේ අහුවෙන එක නවත්තන්න ඕනේ හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් ඇතුලේ අපිට හම්බ වෙනවානේ පොඩි සහතිකයක් මොකද්ද ප්‍රඩක්ට් එක හොඳයි කියන එක. මහන්සියලා හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන මිනිස්සේ කවදාවත් තමන්ගේ ප්‍රඩක්ට් එක විනාශ කරගන්න නම විනාශ කරගන්න යන්නේ නැහැ.
0: හරියට

0: හැම වෙලාම හරි ප්‍රඩක්් එක දෙන්න යනවා. මොකද ඒගොල්ලන්ට පාරි භෝගීගත් එක ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ ලොන් ටර්ම් රිලේෂන්ෂිප් එක. දැන් සුපර්මෙන් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ පාරි භෝගීකොත් එක්ක නිතර රැඳී ඉන්න, ඒගොල්ලොත් එක ළඟින් වැඩ කරන්න,
1: හරි
0: ඒගොල්ලන්ගේ කස්ටමර් රිපීට් වෙනවා බලන්න කැමති. ඕනම බිස්නස් එක සාර්ථකත්වයේ තියෙන්නේ රිපිටිෂන් එක උඩ. කස්ටමර් කී වතාවක් තමන්ගේ තැනට එනවද? අලුත් කස්ටමර්ස් 2000ක් හොයන වේදම් කරන සල්ලි ඉන්න කස්ටමර්ස්ලා 500ක් රිටේන් කරගන්න නතර කරගන්න නැතර නිතර නිතර එන්න හදාගන්න එක තමයි අද ලෝකෙ දුවන බිස්නස් මොඩල් එක. අලුතෙන් කස්ටමර්ස්ලා හොයනවට වඩා රයිට්. ඉතින් මේ සුපර් මෙට් වගේ කම්පනිස් කරන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් දෙනවා, හොඳ සර්විස් එකක් දෙනවා, මිනිස්සුන්ට සොලූෂන් දෙනවා. බඩු විකුණන්න බෑ, මිනිස්සු ප්‍රශ්න වලට උත්තරයි අරන් යන්නේ. දැන් බලන්න ඔබේ වහලේ ප්‍රශ්නයක් ඇති, මම මෙදාසරේ මං හිත හදාගත්තා මගේ කවදාවත් හදන්න නැති වහලයක් තියෙන හැමදාම වහිනකොට හදන. මමත් අර වඳුර කූඩු හදන වහිනකොට අඩේ හදන්න ඕනේ වහලේ, මේක හරියන්නේ පායනකොට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසිම වතුර
1: බේ වඳුර වගේ ඇත්තට වඳුර වගේ
0: වැඳිරියත් එක වැඩ කරන්නේ වඳුරෙක් වගේ තමයි මලත් නිකම් මේ කතාවක් කරගෙන යන මිනිහෙකුට කොහෙන් අරවෙලා වඳුරා වඳුරා කියලා ගල්පාරක් ගහන එක ඕන දුර්වල මිනිහෙකුට කරන්න පුළුවන් වැඩක්. ඔමිස් දුර්වල මිනිස්සුන් වැඩ, වචන නැහැ කතා කරන්න. අතන්දලා පුඩි ගහනවා, හැයි හැයි ගන්න කරන්න දෙයක්. ඔබ තමුන්නාසයා තේරෙන ඇති කරන්න කියලා කිසිම දෙයක් නැහැ. කරන්න අත ගහපු ගහපු වැඩේ වණ කරගත්තා. අපි කතා කරන්නේ රයිට්. සුපර්මෙන්ට් එක මොනවද තියෙන ප්‍රොඩක්ට්ස්? මම දැන් ගහන්නේ අපේ ගෙදර නිකන් ඇස්බෙස්ටස් දාලා එහෙම මං කරන් හිටියේ. මං හිතුවන්නේ සුපර්මෙන්ට් එකේ මම තෝරගත්ත මගේ වහලේ ස්ටෙප් ප්‍රූෆින් ක්‍රමයටයි මම යන්නේ.
1: Very nice, very good.
0: සමහර මිනිස්සුන්ට ඕ අපි ගහලා ඉන්නවනේ, සමහර මිනිස්සුන්ට ඇහි කට වලිනා වගේ
1: තියෙන. අපේ height end තියෙන.
0: ඔයලගේ height end නේ මම දැකලා තියෙනවා නේ. මන් ලව්ව එක කතා කරන්න එපා මේ වෙලාවේ. හරිද?
1: හරි හරි
0: හරි. වහලේ ප්‍රශ්න තියෙනවා මටනේ.
1: Yes, okay.
0: ස්ටෙප් ප්‍රූෆින්. මට ඒත් ඉතින් හරි අමාරුයි මේ selection එක. මට හිතෙනවා ඉක්මනට කරගන්න ඕනේ. වහලේ රිපෙයාර් එකක් නම් ඉක්මනින් කරගන්න. මේ අපි දන්නේ කොයිලේ වහයිද
1: කියලා.
0: සටපට සටපටි කාල කරගන්න ඕනේ. ඉතින් මේ ටෙක්නොලොජි එක මේ ෂීට් එක දිග ෂීට්ස් මේවා හරි ලේසි ටට ටට ගල පුරුද්දන්. අර ඉස්සර වගේ අම්මෝ වහලේ පුරා රීපපටි අරව මේවා ගහන්න ඕනේ නෑ. ඒ සම්ප්‍රදායික කතා ඉවරයි.
1: හරි.
0: ඊළඟට දවසක ගයක් හැදුවොත් ඒගොල්ලන්ගේ වෝල් ක්ලැඩින් පාවිච්චි කරන, ගේට් ක්ලැඩින් පාවිච්චි කරන මම හිතාගෙන ඉන්නවා දැනට. දැනට මට ඒව ඕනේ නෑ. හැබැයි ඒ ටිකත් සුපර්මෙට් එකේ තිබෙනා බව ඔබ දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් පාඩුවේ.

0: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකවක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: full charge එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 474 7550.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.7683 444. සීතා හදවත් දිනු හිතවත් කම.
6: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 011 474 7550 අමතන්න.
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි, ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි, පෙප්සි ඉතිරි රුපියල් 110යි, සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි. කාගිල්
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.

0: ඕන්න තික පන්න
1: ඒක
0: හද මට තේක හදන්න ඕනි කන් එන්නේ
1: වැඩක්
0: කරන්න ත් නැති වෙලා ඒකක් හොත් හදන්න
1: අනිවාර්යෙන්
0: අරවින්ද වාට මීටරල ලේසිත් ඒකක් හදලා දෙන්න මට පුළුවන්
1: වැඩියෙන් කිව්වොත් ඒකත් නෑ හරි
0: තේකත් නැති වුණා රත්තාවත්
1: මං වාට හදන්නම් පාන් දැනට නම් මට ඔයාට ලොකු කෑමක් හදලා දෙන්න විදියක් නෑ මං අද පාන් අරගෙන අවිලා තියෙනවා අරවින්ද මං
0: ඔයා
1: රෝස් පාන් නෙමෙයි නිකම් පාන් එක අරන් ඇවිල්ලා තියෙන. ඒකට මම ඔයාට පැල්වත්ත බටර් දාලා මෙහෙම කරනකොට හදාගෙන එන්නම්. ඕකේ? වඩ සීනි සුට්ටක් දාන්න ඕනේ නැත්නම් පැල්වත්ත බටර් විතරක් ඕකේද?
0: සීනි පොඩක් දාන්න.
1: සීනි සුට්ටක් දාන්න. හා රයිට් ෂුවර්.
0: රහට රහට. වාටි කපන්න.
1: වාටි කපන ඕමේ.
0: රබන් ගන්න නෑ වාටි කපන්න.
1: හරිම පොඩි වෙලාවකින් හදන්න පුළුවන් මේ අනිත් එක
0: අර ගාලික් බටර් එකට දාන්න එපා සීනි අනිත් එකට දාන්න.
1: ආ ගාලික් එකට දාන්න අයියෝ.
0: මොන හොල්මන්ද මේ?
1: මේ පොඩක් ලුණු ලුණු නෑ මේක ලුණු චුට්ටකුත් දාන්න.
0: ලුණු දාන්න එපා ඔය අන්සෝල්ටඩ් එක. සෝල්ටඩ් එක ගන්න.
1: සෝල්ටඩ්
0: පාටෙන් අඳුර ගන්න ඉගෙන ගන්න.
1: යස් යස් යස්.
0: අයියෝ.
1: හෙයියෝ.
0: දන්නේ නැද්ද නිල් පාට නම් මොකද්ද?
1: සෝල්ටඩ්.
0: රතු පාට නම්
1: අන්සෝල්ටඩ්.
0: කියන්නේ අර බෝ එකෙන් අඳුර ගන්න.
1: ඕ. ගාලික් නම්
0: දම්පාට බෝ එකකින්. ඉතින් අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනනේ.
1: ඒකනේ අනිත් එක.
0: කලර් කෝඩිනේෂන් එකවත් තේරෙන්නේ නැත්නම් කොහොමද අකුරු කියවන්න බැරි එක වෙනම එක.
1: මම කාටද කතා කරන්නේ? මම දැන් පැය ගාණක් තිස්සේ බලන් හිටියා. කාටද මේ කතා කරන්නේ කියලා. දෙන්නේ පැල්වත වටේ. ආලරේට කියන්නේ
0: අම්මෝ. බය කොහොමද බය?
1: එළියට ගිහිල්ලා.
0: පලිගයි.
1: පලිගයි එළියට ගිහිල්ලා.
0: මරේ වැදුනා ඔළුවට දෙන්නේ බටරෙන් කේපේ යංකු එළියට දෙන්නම් බටරෙන් මම යංගලිය දෙන්නම් මත්තක හිටින දෙන්නම් බටරේ බටරේ ග්‍රෑම් 200 තියනවනේ 200 එකෙන් දෙන්නේ ග්‍රෑම් 200 තියනවනේ
1: හොඳට ෆ්‍රිජ් එකේ දාලා
0: කූල් වෙන්න ෆ්‍රිජ් එකේ බී ෆ්‍රීසර් එකේ දාපු ග්‍රෑම් 200 පැල්ලොත් බටරෙන් දෙන්නේ තේරෙනවද ගඩොල් බෑයක් ආවා වගේ තියෙන
1: මේ හරිම ඉන්න ක්‍රීමි ටේස්ට් එකක් තියෙන බටර් එකක් තමයි පැල්වත්ත බටර් කියලා කියන්නේ. අපි බටර් ගන්නකොට පොඩ්ඩක් බටර් බටර් එහෙම හිතනවා නේද? ඒකට හේතුව තමයි ගාන.
0: ආව දන්න මං හිතපුවා අර හොද්දට ගල් වෙන්නම තියලා.
1: හරි.
0: අර පළතුරු සුද්ධ කරන එක තියෙන්නේ.
1: ඔව්.
0: පීලර් එක. ඒකෙන් තමයි බටර් එක මෙහෙම ස්ස් ගාලා ගන්නවා ඉරක් අරන් පාන් එකේ තියෙනවා.
1: මයිනියා
0: මයි. ඒ වගේ මං අර ටෙක්නොලොජිනි පැත්තේනේ මම මේ
1: වුණේ. ආ දක්ෂයි.
0: දක්ෂයි දක්ෂයි මට ගොඩක් අය කියනවා. දක්ෂයා.
1: මගේ රත්තරන් අරවින්ද අයියා හරිම
0: දක්ෂයා. මගේ තම්බියා දක්ෂයා.
1: එහෙනම් හරි පැල්වත්ත බටර් try කරලා බලන්න. ගාන හරිම සාධාරණයි. ඒක තමයි අපිට විශේෂයෙන්ම කියන්න ඕනි කාරණාව.
0: ලංකාවේ ව්‍යාපාර කරන්න ණය දෙන්නම වෙනවනේ. ණය දුන්නට ඔබේ ව්‍යාපාරේ නතර වෙන්නේ නැතුව දුවන්න ක්‍රමයක් අපි අඳුනලා දුන්නා. ඔබට ණය හැටියට ආපහු එන්න තියෙන සල්ලි වලින් 80ක් 85ක් දක්වා ඔබට ව්‍යාපාරේ කරගෙන යන්න LOC ෆයිනෑන්ස් එක ලබා දෙන්න කැමති. ඒක උදව්වක් විදිහට නෙමෙයි, ඒක වෘත්තීමය සේවාවක් විදිහට. ඒකට පොඩි ගාස්තුවක් තියෙනවා. ලැබෙන්න තියෙන තැන් වලින් සල්ලි ටිකක් පස්සේ එකතු කරලා දෙයි. ඔබට දැන් ණයට ලැබෙන තියෙන සල්ලි දවස් 45න් හම්බ වෙන එක, දවස් 45ක් තැප තැප බලාගෙන ඉන්න උමනාවක් නැහැ. ඊළඟ ඕඩරේ දවස් 45කට පස්සේ නෙමෙයි ඔබ ප්‍රොසෙස් කරන්න ඕනේ.
1: හරියට හරි.
0: ලැබෙන ඕඩර්ස් ටික ඔක්කොම කම්ප්ලයි කරන්න ඕනේ. ඒකට සල්ලි ඕනේ. අතේ තියෙන සල්ලි වලටත් කෙලවරක් තියෙනවා. ලැබෙන්න තියෙන සල්ලි ඒ ණය කාල සීමාවට කලින් ඔබට අරගන්න දැන් පුළුවන්. ඒගොල්ලන්ගෙන් ගන්න නෙමෙයි LOC ෆයිනෑන්ස් එක මැදිහත් වෙලා ඒගොල්ලොන්ගේ account එකකින් ඔබට සල්ලි දෙනවා.
1: හරි.
0: LOC ෆයිනෑන්ස් එක නිලධාරී මණ්ඩලය ගිහලා ඔබට ලැබෙන්න තියෙන තැන් වලින් සල්ලි ටික එකතු කරලා දෙනවා. පොඩි සේවා ගාස්තුවක් තියන ඉතුරු 20%ත් ඒක පොඩි ගාණක් තියෙන තුරු ටික නිදහස් කරනවා. මේක හරිම ලස්සන. මේක බිසස් වල තියෙනවනේ අර රෝලක් ගන්නවා කියලා. ඒ රෝල කැලක් තමයි. මේක හොඳ හෙල්දි රෝලක්.
1: නියමයි සුපිරි. අරින්ද මම ඔයගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. මට ඔයා උත්තර දෙන්න ඕනි. ඔයා මට කියන්නේ NLB එකේ ලොතරැයි ගණනාවක් තියෙනවා. ඒ අතරින් එක ලොතරැයියක් තියෙනවා. ඒකේ ප්‍රධාන තෑගි තුනක්. දෙන ලොතරැයියක්.
0: මෙගාපව.
1: හරියට හරි.
0: දැනුම නම් දැනුම පුතා.
1: ඩෙෆිනිට්ලි මම ඔයා දන්නවා. ඒක දන්නවා කියලා ඒකයි මම ඔයගෙන් බය නැති.
0: දැනුම නම් දැනුම.
1: ඉතින් මේ මෙගාපව එක.
0: අනන ඕන් දැක්ක.
1: නෑ දැන් ඇති. ඇති.
0: අර මිනිහගේ දැනුම ඇතින් මෙතනින් එළියට යන්න කැමති නැහැ. නෑ
1: ඉතින් දැනුම වුණත් ඕනට වඩා එළියට ගියොත් ඊට පස්සේ ඒක හරි නෑනේ අරවි.
0: නෑ ඒක අවුල නෑනේ.
1: එළියට ගියොත් වාට නෑනේ ඊළඟට. දැනුම.
0: ඉතින් මට දැනුම තියෙන බව දැනගන්න මිස් දැනගන්නවා. මෙතන කාටද දැනුම? නැත්ත කියලා. එතන මෙතන ප්‍රශ්නේ
1: තියෙන්නේ.
0: ඒක ගැන දැනුමක් නැහැ. ඒ ගැන තේරුම් ගන්න දැනුමක් නැහැ කියලා කියන්නේ.
1: ඉතින් ඔයගලන් ඉතාම සතුටින් අපි මේ ආරංචි ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. මෙගා සුපිරි ටෑග්ගට අමතරව අපේ NLB එකේ මෙගා පවර් ලොටරි එකේ තව ටෑග් දෙකක් තියෙනවා. ග්‍රෑන්ඩ් සුපිරි ටෑග් එක තනි කරම ඔබට දෙන්නේ සුපිරි මෝටර් රථයක් ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට. ඊට පස්සේ රුපියල් කෝටියේ පවර් සුපිරි ටෑග්ගක් තියෙනවා. මේ වගේ සුපිරි ටෑග් තුනක් තියෙන ලංකාවේ තියෙන එකම ලොතරැයිය තමයි මෙගා පවර් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලොතරැයි හදලා තියෙන්නේම ඔබව ජයග්‍රාහකෙක් කරන්න. තේරුණානේ? කොත්තනින් හරි මේක නැතුව මේක. මේක නැතුව මේ. ගල කොහෙන් හරි තැනකින් ඔබට පත්තු වෙන්න නියමිතයි. කීයක් හරි ඔබට ඇදෙන්න නියමිතයි. හැබැයි ඉතින් ඔබ ලොතරැයියක් අරගෙන තියෙන්න ඕනේ. රුපියල් 40යි. හරි. එහෙනම් ගන්න NLB එකේ ලොතරැයි.
0: ඉතින්
1: මොකද
0: මොකද ග්‍රේට් වෝල් මෝටර්ස් ගැන මම දැක්කා. ඔයා අයි අම්මෝ මට යන්ත ඇහුණා.
1: මොකද ඇහුණේ?
0: ග්‍රේට් වෝල් මෝටර්ස් මෝ හැ වයිතරේ.
1: නෑ මම දන්න කරුණු ටික විතරයි කිව්වේ. මම ගොඩක් මං කිව්වා.
0: අයියා ගාන දඟලනවා දඟලනවා මටම හිත රිදුනා මේ
1: දුක හිතුනා.
0: දුක හිතුනානේ.
1: හැබැයි මම කිව්වනේ අරවින්ද මම ටෙක්නිකල් සයිඩ් එක ලොකුවට දන්නේ නැහැ. ඒක අපි හෙට අරවින්ද අයගෙන් අහගමු. මං එහෙම ලස්සනට කිව්වේ. ඔයා මිතන වෙන මොකක් හරි අහලා තියෙනවා.
0: බියුටිෆුල් බියුටිෆුල්. මම වාගේ මගේ තමයි ආවේ. ඉතින් අපි මේ ග්‍රේට් වෝල් මෝටර්ස් ගැන කතා කරා. මේ වාහන ගණනාවක් ගැන අපි කතා කරා.
1: Yes, definitely.
0: අපි හවල් H6 එක ගැන කතා කළා. ඒකෙත් වර්ෂන් දෙකක් තියෙනවා කිව්වා. හයිබ්‍රිඩ් සහ ප්ලග්ඉන් හයිබ්‍රිඩ්. අපි හයිබ්‍රිඩ් සහ ප්ලග්ඉන් හයිබ්‍රිඩ් අතර වෙනස කතා කළා. ඒවත් අපි දැනගෙන යන්න ඕනේ
1: ඉස්සරහට.
0: අපි හයිබ්‍රිඩ් කිව්වත් අපිට එන්නේ එකම සිග්නල් එක නම්, ප්ලග්ඉන් හයිබ්‍රිඩ් කිව්වත් තාමත් එන්නේ එකම සිග්නල් එක නම්, එතන පොඩි ප්‍රශ්නයක් තියෙනකෝ විසඳ ගන්න ඕනේ.
1: අනිවාර්යෙන්.
0: ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වාහනයක හැම වෙලාවෙම බැටරියට විශේෂ තැනක් දීලා තියෙනවා. ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එක ලොකු බැටරියක් එනවා හයිබ්‍රිඩ් වාහනයකට වඩා. ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එක අඳුන ගන්න තියෙන හොඳම ක්‍රමය කොහේ හරි වාහනේ බොඩි එකේ තැනක පොඩි ඕපනින් එකක් එක ප්ලග් එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවා.
1: හා රයිට්.
0: ප්ලග්ඉන් හයිබ්‍රිඩ් ආන්න. ඉතාලම සරලව තේරුම් ගන්න පුළුවන් සරල ඥානය අපි පාවිච්චි කරනවා.
1: හා ගන්න පුළුවන්.
0: යස්. හයිබ්‍රිඩ් වාහනයක හැම ප්ලග් එකක් ගන්න කොහේ හරි මේකක්වත් තැනක් හම්බෙන්නේ නැහැ ඔබට වාහනේ පිටත බොඩි.
1: හරි. ඒක
0: හයිබ්‍රිඩ් වාහනයක්. ඒක ඔබගේ පොසිල් ෆුවෙල් එක ඒක පෙට්‍රල් වටේම ඒකත් එක මික්ස් වෙලා තමයි හයිබ්‍රිඩ් වාහනයක් වැඩ කරන්නේ. ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වාහනයකට බැටරියට තනියම පෙට්‍රල් වලට තනියම අවශ්‍ය තැන් වලදී බැටරියට සහ පෙට්‍රල් වලට එකටත් කටයුතු කරමින් ඩ්‍රයිව් බයි වයර් සිස්ටම් එකට ගින්නි කසාසේ විද දුන්නෙන් මුදහල ඊතල රාජ්‍යක්ෂේ විතගෙන යන්න ඕන කරන බලය නිෂ්පාදනය කළ දෙනවා.
1: රයිට් ඕකේ.
0: දැන් මම ග්‍රේට් වෝල් මෝටර්ස් වාහන හවල් H6 GT කියන කූප් මොඩල් එකක්. කූප් මොඩල් එක පිටිපස්සෙ පොඩ වෙනස්. හරි අමුතුයි ඒක. ඒක SUV එකක් වගේ නෙමෙයි. ඒක කාර් එකක් උත් වගේ නෙමෙයි.
1: හරි.
0: කාර් වඩා උස මහතයි. SUV එකට වඩා පිටිපස්සෙ වීදුරුවේ හැඩය චුට්ටක් වෙනස්. එහෙම පොඩි පොඩි අමුතු ලක්ෂණ කීපයක් තියෙනවා.
1: ඒක හරි විශේෂයි.
0: ඒවට ආස මිනිස්සු ඉන්නවා. දැන් මම උදාහරණයක් කරන්න මම කූප් මොඩල් එකට මම ආස නැහැ. හැබැයි වාගේ ආස මේක කූප් මොඩල් එක වෙන්න පුළුවන්. ලෝකෙතන ජනප්‍රියම වාහන කොටසක් තමයි කූප් මොඩල්ස්
1: කියන්නේ. හරි ඔකේ.
0: ඉතින් මේ හවල් H6 GT එක ඔබ ගත්තොත් ඒක හයිබ්‍රිඩ්. ඒක කූප් මොඩලයක්. ඔකේ.
1: රයිට්.
0: ඒකනේ GT කියලා කියලා තැල තිනු. අනිත් එක මගේ සිද්ගත් වාහනේ ටැංක් 500 300 දෙක. මං කියනවා 300. මට ඒක හරිම යූත් පාටයි. මට ඒක හරිම
1: මොඩර්න්. හරිම
0: බ්ලා. මම ගිහිල්ලා අම්මෝ ඒක දොරවල් අරිනවා වානෝ අන්තිමේ මිස් මම එකක් තවට නිකන් දෙනවා. ඒ තරම් දොරවල් අරිනවා වානෝ නගිනවා බහිනවා. ගාලා එන්න විදියක් නැහැ ඉතින් මට ඒ වාහනේ. මාර මොඩර්න් ෆීචර්ස් සෙට් එකක් තියෙන වාහනයක්. මට දෙන්න මට හෙට දවසේ මම ටැංක් 300 එක ගැන මගේ තියෙන සියලුම විස්තරේ මම උදාහරින්න ඕනේ
1: මට. ආසයි අහන්න.
0: හරිද?
1: හරි.
0: අර රියල් ජීප් අමාරුව තියෙනනේ සමහර අමාරු තියෙනනේ.
1: ඔව්
0: ඔව්. මම එන ජීප් අමාරු අන්න 300 එක. හැබැයි සමහර ආසයි ජීප් මොඩල් එක ඩොඩ් ලොකු ඒවට. ලොකුම ලොකු. ඒ කියන්නේ ඔබට ඕනේ නම් මහා පාරේ ප්‍රසන්ස්. ඒ කියන්නේ ඔබව නොටිස් වෙන්න ඕන නම් කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. මම එක කමෙන්ස් දාගන්න මම ඇවිල්ලා ඉන්නවා
1: කියලා.
0: ආ එහෙනම් ඔබට හරියන්නේ ටැංක් 500 එක.
1: ඕකේ නයිස්.
0: ටැංක් 500 එක හරියන්නේ. සාගරයක් වගේ වාහනේ. මම නම් ඒක නැගහම් මම කූමියක් වගේ මාව පේන්නේ. මම පොඩීනේ.
1: ඕනේ.
0: ඔව්. මිනිස්සු වල නිකන් වාහනයක් යනවාද කියලා ඒක මම ලෝ තේ නිසා.
1: ඩ්‍රයිවර් කෙනෙක් නැද්ද?
0: ඔව් ඒකනේ. ඔක්කොම පස්සෙන් එනවනේ නිකන් එන වාහනේ අල්ලගෙන. ටැංක් 300 එක මං හිතනවා මගේ සයිස් එකට ආරම මේ ටක්කර ගැලපෙනවා. මට හිතනවා මට කොවිලාකාරයේ එකක් හම්බෙයි කියලා.
1: අනේ මෙන්න මෙයාට දෙන්නකෝ.
0: නෑ මං ඕන. අපෝ අරේ මං ඔය කිව්වට.
1: මෙන්න මෙයාට දෙන්නකෝ.
0: දැන් තමයි හරිය කාවේ. දැන් තමයි හරිය කාවේ. ඉතින් Great Wall Motors. ලංකාවට ගෙනවලා බෙදා හරින්නේ කවුද? David Pieris Automobiles. දැන් David Pieris Automobiles එකට මිනිස්සු ඒගොල්ලන්ගේ මේ ලෝකයේ දිනපු කම්පනියක්. රටවල් ගණනාවකට වාහන යවන කම්පනියක්. ඉතින් මේ මේ Great Wall Motors ජාත්‍යන්තර ඉහළම පිළිගැනීමක් අරගත්තේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකට. හොඳද? දැන් Great Wall Motors චීනින් එනකොට දැන් අර ඉස්සර අපිට චයිනීස් වාහන ගැන තිබුණා නේද පර්ස්පෙක්ටිව් එක? ඒ තිබුණා නේද? ඒක ඉවරලා ගොඩක් කල්.
1: ඔව් නේ. ඇත්ත.
0: මේ චයිනා කරන්න යන වැඩේ සිහි කල්පනාවෙන් බලනගෙනකොට තේරෙනවා. කවුද දවසක රොබෝට් තාක්ෂණය අපිට ඉල්ල ගන්නනේ චීනෙන් තමයි.
1: Yes.
0: චීනේ හැම දෙයක්ම මිනිසුන්ට affordable level එකට ගේන්න යන්නේ. හොඳ quality දේවල් affordable level එකට ගේන්න මිෂන් එකේ මේ ඉන්නේ. ඒක හොඳම ටික තමයි මේ ඉන්නේ දැන්. මිනිස්සු ආස වෙනවා දවස ගානේ ආස වෙනවා. මිනිස්සු ආසයි. කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ මිනිහෙකුට afford කරන්න බැරි නම්.
1: බැරි නම් වැඩක් නැහැ.
0: අන්න ඒ affordability කියන එක. මේගොල්ලෝ දවසක automobile industry වෙනස් කරනවා කියලා අපිට දැන් පෙනී යනවා. මේක සුළුපට competition එකක් නෙවෙයි. ඉතින් Great Wall Motors ඒගොල්ලන්ගේ ඉහළ නිමාව, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවය. දැන් අලවෙන් පසු සේවය කියන එක Great Wall Motors ඒගොල්ල වාහනය වල ඕනම රටක ඒජන්ට්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් කවුද තෝරගත්තේ? David Pieris Automobile. ලංකාවේ කිලෝමීටර් 20ක් විතර කවුරු හරි ඉන්නවා David Pieris එකට සම්බන්ධ.
1: නියෝජිතයෙක්.
0: මේක මිනිස්සු නෙමෙයි ආයතන. මිනිස්සු නම් ඉතින් ඔය කෙවල් වලත් ඉන්නවනේ. ආයතන. ඉතින් බලන්න ආස නැද්ද? Haval H6 එක. Haval H6 GT එකක් test drive එකක් කරන්න ආස නැද්ද? ආසනෙත් මම මේ මෙච්චර මැරෙන්න හදන ටැංක් 300 එක මොන වගේකද කියලා බලන්න. එකත් හයිබ්‍රිඩ්ද? දැන් හයිබ්‍රිඩ් හෝ ප්ලග් ඉන් හයිබ්‍රිඩ් නැතුව වාහනයක් ගෙනල වැඩක් නැහැ වගේ පොඩි ගතියක්
1: තියෙනවා.
0: ඒවත් දැන් බලනවා.
1: හරි.
0: සෙල්ලම් කරන්න හදන්න එපා කියලා කියන්නේ.
1: ඕකේ. දැන් අරවින්ද සාමාන්‍යයෙන් මේ දවස්වල අපි ගෙයක් හදන්න යනවට වඩා මම නම් ආස එකක් තමයි අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් නම් ඒක තමයි මගේ ටාගට් එක. ගෙයක් හදනවා එහෙම. හරි අපි ගෙයක් හදනවම කියලා කියමු. අපි ගෙයක් හදනවා. හැබැයි අපිට පුළුවන් ද අපිටම කියලා ස්විමින් pool එකක් අපි ඒ තරම් සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා නැත්නම් නෙමෙයි. හැබැයි
0: පුළුවන් අය හදාගන්න. පුළුවන් අය හදාගන්න.
1: අපි වගේ සෙට් එක ගත්තොත් අපිට පුළුවන් ද kids pool
0: එකක් අපිට pool එකක දුක් ගේ හදන්න බෑ.
1: ඔව්.
0: ගේ හදුවත් pool එක හදන්න බෑ.
1: gym එක හදුවත් දෙකෙන් එකක්වත් හදන්න බෑ.
0: අපි gym එක හදන්නේ නැහැ නේ. gym එකක් හදන්න බෑ. gym එකක් කියන්නේ ගෙදරට අර total gym එකක් ගලන්න ready වෙනවා නෑරන්න අපිට වෙන දේ කරන්නත් බෑ.
1: හරි.
0: ඒක නම් machine එකක් ගේන එකනේ.
1: එතකොට sky garden හදනවද අපි?
0: අපි දැන් මේ machine එකක් ගේන තියන. ඒ අපිට දුර යන්න කම්ම නේද? අඩි 10ක් ගියාම gym එක තියෙනවා නම් මොකද? ආ gym හදන්න ඕනද?
1: ඒකනේ අනේ.
0: ආ gym හදන්න ඕනද?
1: ඕනද? දැන් බලන්නකෝ.
0: දැන් මේ
1: time group
0: පොඩි දොර ගියාම pool එක තියෙන pool හදන්න ඕනද?
1: කිඩ්ස්
0: පූල් එක දැන් මේව කරන්නේ ළමයාට මේ ටියුබ් දාලා මේව කරන්න ඕනද කිඩ්ස් පූල් එක තියෙනවනේ
1: දැන් මල්ටි ෆන්ක්ෂන් හෝල් එක තියෙනවනේ හදන්නද
0: අනිත් මිස් කරන්න කියනවා ඒ විදිහට කරන්න හදනවනේ මේ සමහර අය ඒගොල්ලෝ කරගන්න බෑනේ ඒගොල්ලන්ට
1: ඇයි මටද කියන්නේ
0: ඔයාට නේ කියන්නේ එන කාටද
1: කියන්නේ ඔළුව පලනවා
0: ඔළුව පලන්නයි ගේම දෙන්නයි කතාවනේ යංකෝ එළියට
1: මේ වෙලාවේ තමයි කියන්නේ
0: හිතේ ඉන්න හතේ වට්ටුවට
1: මේ අනිත්
0: අර දිස්සමිස් ඇඩ්මිට් කරලා ඉන්නේ හතේ වට්ටුවට
1: මේ ඇතර ප්‍රයිම් ගෲප් එක වැඩක් කරොත් ඒක අපි දන්නවා කම්ප්ලීට් වැඩක් කියලා. මිනිස්සු ඒ දැනට ගේ ගෙවල් දොරවල් වල ඒ අපාර්ට්මන්ට්ස් වල ඉන්න මිනිස්සුන්ගෙන් පොඩ්ඩක් නිකන් අහලා බලන්නකෝ. ඒගොල්ලන්ගේ සර්විස් එක කොයි වගේද කියලා, ඒගොල්ලෝ හදලා දීපු අපාර්ට්මන්ට් එක කොයි වගේද කියලා, ෆැසිලිටීස්. ඉතින් මේ හැම දෙයක්ම එකතු කරලා මේ පාර තව සුපිරිම වැඩක් කරන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. වැඩේ බාර දීලා තියෙන කඩවත. කඩවතට තමයි අපි එන්නේ. නුවර පාරට මීටර 300යි පයින් යන්න පුළුවන් ලස්සන වැවක් ලස්සන වෙලක් ඊට පස්සේ හරිම නිෂ්කලංක ලස්සන පරිසරයක තමයි මේ කඩවත තියෙන අපාර්ට්මන්ට්ස් හැදෙන්නේ ගානත් හරිම වැදගත් අපිට ඉතින් ඒකනේ අපේ පළවෙනිම කැල මිලියන 31 කින් ඉඳලා ගන්න පුළුවන්
0: මිලියන 31 කින් පටන් ගන්න
1: yes yes එතකොට 24/7 security CCTV හැමදේම
0: අපි දැන් ටික ටික කම්පැක්ට් ලිවිං වලට එනවා නේ
1: අනිවාර්යෙන්
0: නේ දැන්
1: තේරුම් ගන්න
0: සල්ලි තියෙනකොට ලොකුවට කියලා හදන්නත් පුළුවන්. හැබැයි ඉතින් කාලයක් යනකොට
1: ඇති කියලා හිතනවනේ.
0: පොඩි ගේ සිබ්බරම් හොඳයි කියලා 17 හිතෙනවා.
1: ඔබට ගේ පොඩි කියලා හිතනවනම්
0: තාම කටුකයි. ඒකයි මං කියන්නේ.
1: නේද? ඔබට ගේ පොඩි කියලා හිතනවා පොඩ අතු ගාලා බලන්න.
0: පොඩි කියලා හිතනනම් අතු ගාලා බලන්න. අතු ගාලා බලන්න. තවත් දෙකක් අතු ගෑවත් ඔබට කොහොමත් හිතෙනවා. බෝම විශාලයි සත්ති තාම කටුකයි.
1: හරි නේන ප්‍රයිම් ගරුප් එකට කෝල් එකක් දෙන්න 13:22. එතකොට ඕගලන්ට මේ කඩවත ප්‍රොජෙක්ට් එක ගැන විස්තර දැනගන්න
0: පුළුවන්. මේවා ඉක්මනින් යනවා. විශේෂයෙන්ම දැන් මිලියන 30යි 31යි අරවයි මේවා කියනවා නේද? ඉතින් ඒක සාමාන්‍යම ගානක්
1: ඒක. ඕ අතත.
0: දන්නවද? අරේ ක්වික්ලි ඩිෂන්ස් ගන්න ඕනේ. ගොඩාක් වෙලා වරගෙන හිතලා හිතලා ඔය ගොඩාක් හිතනවා මුලින්ම හිතලා තියාගන්න නේද? නේ එවෙල්ල නෙමෙයි ජීවිතේ එන සමහර දේවල් ගන්න ඩිසිෂන්ස් ගැන ඔය විවේක බුද්ධියෙන් ඉන්නලට හිතන්න. මෙහෙමුණොත් කොහොමද කරන්නේ? මෙහෙමුණොත් කොහොමද කරන්නේ?
1: ඒ කියන්නේ ප්ලෑන් එක ගහලා තියාගන්න.
0: ගහලා තියාගන්න. එතකොට මේ වගේ ඔපචුනිටි එකක් ආපු ගමන්
1: අපාර්ට්මන්ට්
0: එකක් ආවොත් කීයකට ආවොත් කොතනින් ආවොත් මම කොහොමද ගන්නෙ? ඒව දැන් ඔබ තියාගන්න ඕනේ. එතකොට තමයි ඔබට ප්‍රොජෙක්ට් එක ආපු ගමන් ඔළුව තියන්න
1: ඕනේ.
0: එතකොට අන්න ඔබට හොඳම ගාන හම්බ වෙනවා. ලංකාවේ ප්‍රොපර්ටි මාකට් එක බූමින්. ඉතාම හොඳ මට්ටමක් තියෙන්නේ අවුරුදු 4ක් ඇතුළත. මොකද
1: කරා?
0: ඒක මම ඒ අපෝ ගන්න.
1: හරි.
0: ආයෙ කරන්නේ.
1: හරිද?
0: අවුරුදු 4ක් ඇතුළත ප්‍රොපර්ටි එක ඩබල්. මේ මිනිසුන්ට කියනවනේ මේ වගේ දේවල් කියන්නේ නිකන් අර මිනිසුන්ගේ ඇදකුද හොයන්න නෙමෙයි මෙතන ගෙනහැලා තියෙන මේ වංගෙඩි වගේ. මේවා ගෙවල් වල තියන ගැට ගහලා තියනවනේ බෙහෙත් දීලා. ඒවලනේ වැඩට යම් කැලේට අර බටන් එක දාන්න ෆ්‍රිජ් එකට ඩීප් ෆ්‍රීසර් එකට දාන්න ග්‍රෑම් 200 යා
1: 10
0: 10 4 10 9
1: 10 4 නෙමෙයි 10 9 දැන් වෙලා හරි හරි
0: කන පැලෙයි මම අරදී
1: මම ආයෙත් අපි හෙට හම්බෙමු සුබ දවසක්.

0: සෑම මොහොතක්ම රසවත් කරයි.
1: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0676 252 3020.
2: අදම සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වන්න සීයේ ශ්‍රී ලංකා 0700055 11
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සු.

0: Avans ticket tick up pay.
1: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asuvatai, Hayasi Hat Haya.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: පිරෙන්න්න සියත
1: ඕනෑම විශෂය ධරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සේ ශ්‍රී ලංකා ඇතන සමග එක්වී ලොවම පිළිකත් චාටට් එකකවුටන් කෙනෙකු වීමේ වෘතිය ගමන ආරම්භ කළ හැකි. සේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න බිදුවයි හැත්තෑවයි හරුසියයි පනස් පාය කළහා.
2: විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000.

0: සියත දෙවයිනපුරා
1: උදේ 10 විනාඩි 13යි දැන්.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: क्या था टॉप स्टोरी।
1: විසි දෙකට එරෙහි පෙත්සම් විභාගය ආරම්භේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම මෙවර විට ආරම්භ වී තිබෙනවා. එයගමනි සුරූ ප්‍රීතිපද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමු වෙයි. 22 සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණය හමු වේ ඉදිරිපත් වී ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 67ක්. එයතරින් පෙත්සම් 41ක් ගොනු කර ඇති මාර්ගගත ක්‍රමයටයි. ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින්ද පෙත්සම් 5ක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් ඊයේ පසුරුවේ නීතිපතිවරයා විසින් නොතීසි නිකුත් කරනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. ඇමරිකානු යුද හමුදා ලේකම් ඩැන් රිස්කෝල් සිදුරෙන් ඉල්ලාස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලාස් වීම ප්‍රකාශයට පත් කළේ ආරක්ෂක ලේකම් පීඩ් හෙක්සත් සමග මාස ගණනක් පැවති මතභේදයකින් අනතුරුවයි. ඩැන් රිස්කෝල් ඇමරිකානු යුද හමුදා ලේකම්වරයා ලෙස මාස 18ක කාලයක් කටයුතු කරනු ලැබුවා. වසර 41ක් වන රිස්කෝල් ඇමරිකානු ඉතිහාසයේ එම තනතුරට පත් වූ ලාබාලතම යුද හමුදා ලේකම්වරයායි. ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ න්‍යායපත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ඉතා ඵලදායී කාර්යභාරයක් ඉටු කළ බවයි ධවල මන්දිරය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: හද ගැස්මට සියත
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් පික් මී ෆ්ලෑෂ් තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් කරන්න.
2: 1500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
1: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම්. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි. සස්ටා තේ ෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස්
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: හුලන්දා ඔය හරස් කරලා හදපු මේ ජලාශය මොකක්ද? 1. උඩවලව ජලාශය. 2. චන්ද්‍රිකා වැව.
8: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
9: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152ට දැන්ම WhatsApp කරන්න.
10: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: එයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5000ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මොකෝනි තරහින්?
2: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්සර් කරන්නේ ආගියතක් නෑ.
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙන්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
7: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: திலக வர்தன டெக்ஸ்டைல்ஸ் ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල්තිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහන CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන 98.2 98.4 දිව

දෙදහයයි විනාඩි 39යි දැන් වෙලාව ස්වර්ණමහා ජුවලස්ක පැත්තට තමයි අපි උදෙන්ම ගිහින් එන්න හදන්නේ. පහුගිය දවස් ටිකේම අපි කතා කරානේ යාලගේ ප්‍රොමෝෂන්ස් වල ගොඩාක් තිබුණා. පළවෙනිම සතියේ තිබ්බ යාලගේ වෙඩින් වීකෙන්ඩ් එක. ළඟදි බඳින කට්ටිය නම් වැඩේ කොමරි කොට දාගෙනද මොකද? දැන් වෙඩින් එකට ඕන කරන ජුවලරි සෙට් එකක්ම තියෙනවානේ. ඔය ඔක්කොම ගන්නකොට ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක ඔබට යාලගේ බ්‍රාන්චස් වලින් ගන්න පුළුවන්කම තිබුණා. ඒත් එක්කම ගිය සතියේ තිබුණ මීගමුව බ්‍රාන්ච් එකේ යාලගේ ඔබ ගාව තියෙන පැරණි රත්තරන් භාණ්ඩ හෝමාරු කරගන්න මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට. දැන් ඔය ප්‍රොමෝෂන්ස් දෙකම ඉවරයි. හරිද? හැබැයි ඔබට තාමත් පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් මාකට් එකේ ජුවලරිස් ගන්නව නම් ඔබ යන්න ඕන හොඳම තැන විදිහට ස්වර්ණ මහල් එක තෝරගන්න. මොකද ඔබට ඒ විශ්වාසය අවුරුදු ගාණක් තිස්සේ, පරම්පරා ගාණක් තිස්සේ

හැබැයි ඔබට පුළුවන් වෙනස් එක්ස්පීරියන්ස් එකක් ගන්න යාලගේ ඔන්ලයින් ස්ටෝර් එක ට්‍රයි කරලා බැලුවොත් www.tilakawardhan.com වෙබ්සයිට් එක. එතනින් ඔබට පුළුවන් ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් ගෙන්න ගන්න. ඒ වගේම තමයි gift එකක් විදියට යවන්න නම් ලස්සන box එකක දාලා ඔබ යවනවා වගේම ආදරෙන් යවන්න. ඒ වැඩේ කරලා දෙන්න තිලකවර්ධන එක ඔන්න ලෑස්තිලා ඉන්නවා. ඒත් එක්කම අපි ඔබට මතක් කරලා තියෙනවා යාලගේ WhatsApp number එකක් තියෙනවා කියලා. ඒකට යාලගේ Facebook page එකේ තියෙන ඔබ කැමති ඇඳුමක photo එකක් save කරගෙන ඒක attach කරලා යාලගේ WhatsApp number එකට දැම්මට පස්සේ ඒත් ඔබට අර වෙබ්ස්ටෝර් එකෙන් කරන එකම තමයි වෙන්නේ. ඔබට පුළුවන්කම තියෙනවා ඔබ ගාවටම ඒ අඳුම ගෙන්න ගන්න. මතක් කරලා ඒ ෆොටෝ එක යවනකොට ඔබේ නම, ගම, ඇඩ්‍රස් එකේ විස්තර ටික දාලා යවන්න සහ ඒ අඳුමෙන් ඔබට ඕන කරන සයිස් එකත් ඇටෑච් කරලා යවන්න. නම්බර් එක මතක් කරන්නම් 07:056:560. විස්තර ටික ඔක්කොම ඔයාලා ගන්න ඔබට පුළුවන් යන්න යාලගේ Facebook page එකට.

0: පිරෙන්න සියත. සියත පත්තරේ උදේ 7:50ට.
1: අල වගේ රැගෙන ආ කෝටි දහහක අයිස් කන්ටේනරයක් වරා එන්නල්ල. අල වගේද ගෝවා කිව්වට ඒ වගේද මේ? ඈ සකපිට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට පකිස්තානයේ සිට ගෙනාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුගේ නමින් කන්ටේනරේ උඩින් තුවා අසුරා යටින් අයිස් හංගලා. දැන් අල වගේ පේනවා, තුවා වගේ පේනවා. අන්තිම එකක්වත් නෙමේ තිබිලා තියෙන්නේ. අයිස් පිට කලිනුත් එක එක කන්ටේනර් ආවනේ. අර 300 ගණන් එහෙම ආවා ආවා ගියා.
0: සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: ප්‍රශ්න අහනවනේ ඉගිල්ලෙන්න පුළුවන්ද වගේ.
3: ඔය මම හිතුවද එහෙම ඒවා අහන්නේ කරන්නේ නෑනේ. ඉගිල්ලෙන්න බැරි දෙන්නේ. ඔයා ඉස්කෝලේ ගිහින් තියෙනවද? සභාවෙන් ඒකත් අර ඉගිල්ලෙන්න පුළුවන්ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ නෑ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
6: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0111 4700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
12: සෙනසුරාද උදේ 8ට.
13: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
14: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි. ඈ ජින්තු පිටියේම වෙනෝ, ජින්තු පිටියේම වෙනෝ.
15: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
16: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
15: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
16: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
15: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
16: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715-55-6047 අපිට වට්ස්ඇප් කරන්න.
15: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.

0: උදේ 11 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: यह था टॉप स्टोरी।
1: බරායේ මත්ද්‍රව්‍ය සිද්ධියට අතරංගුඩගත් සියදෙනා අධිකරණයට කොළඹ වරායේ බහලුම් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුඩගත් පුද්ගලයන් සියදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ එම සැකකරුවන්ට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවයි. කොළඹ වරායේ බහලුම් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක් සොයාකරනු ලැබුවේ ඊයේ පසුරුවේදී. එම මත්ද්‍රව්‍යතෝගේ වටිනාකම රුපියල් කෝටි 800ක්. සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුඩගත් සැකකරුවන් අතරට දෙමටකොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සහ පාකිස්තාන ජාතිකයින් 3 දෙනෙකු අයත්. මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ ප්‍රති අපනයනය කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍යතෝගය කොළඹ වරාය වෙත රැගෙන විත් ඇති බවයි. දැන් ක්‍රීඩා පොතක්. අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියේ තරඟ දෙකක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. පන්දුර ක්‍රීඩා සමාජය සහ සිංහ ක්‍රීඩා සමාජය අතර තරඟය පැවැත්වෙන්නේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදී. තරඟයේ පළමු පන්දුර පහර දෙන පන්දුර ක්‍රීඩා සමාජය පන්දුර 15ක් අවසානයේ කඩුලු 5ක් තෙවි රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 104ක්. නදවී ක්‍රීඩා කරන තවිෂා අභිෂේක් රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 27ක්. ඕෂිත ප්‍රනාන්දු ලකුණු 24කට දැවි ගියා. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කර

0: හිත පිරෙන්න සියත.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
5: ුපකරන්න ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0634 644. සීතා හදවත් දිනු හිතවත් කම.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.70133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: ගෙයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සයිදායි.
9: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

98.4 මෙගාවාට්ෂයට සියත FM.

උදේ 11 විනාඩි 25යි දැන් වෙලාව. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක පහුගිය දවස්ක ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තිබ්බා. එතනදී ඒගොල්ලෝ ඇනවුස් කරා නම්බර්ස් ටිකක්. ලංකාවේ ඔබ දන්නවද දවසකට සිද්ධ වෙන මරණ වලින් වැඩිම සංඛ්‍යාවක් සිද්ධ වෙන්නේ මද්‍රව්‍ය පාවිච්චියෙන් හින්දා. ඒක නම්බර්ස් විදිහට ගත්තොත් 80ත් 100ත් අතර ගානක්. දුම්පානේ හින්දා දවසකට ලංකාව ඇතුලේ මරණ 50ක් විතර සිද්ධ වෙනවා. ඒ වගේම තමයි වෙනත් මද්‍රව්‍ය හින්දා දවසකට මරණ 10ත් 15ත් අතර ගානක් සිද්ධ වෙනවා. මේ ප්‍රෙස් කන්ෆරන්ස් එකේ කියපු නම්බර්ස් ටික විතරක් ඔබේ ඔළුවට ගියොත්, දැනට ඔබේ වගේ පුරුද්දක ඉන්නවා නම්, එහෙම නැත්නම් ඔබ දන්න කියන කෙනෙක් ඒ වගේ පුරුද්දක ඉන්නවා නම්, ඔබට පුළුවන්කම තියෙනවා ඒ අයව ඒකින් වළක්වා ගන්න. ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ ඉන්න පුරුද්දෙන් ගැලවෙන්න. ඉතින් ඒකට ඔබට උදව් ඕන නම්, ඒකට උදව් කරන්නත් ලංකාව ඇතුළේ ගොඩාක් ආයතන තියෙනවා. ඔබට කතා කරන්න පුළුවන් 1927 කියන අංකයට. එතනින් ඔබට පුනරුත්ථාපනය සහාය ප්‍රතිකාර කටයුතු ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මතක තියාගන්න, මේ වෙද්දී ඔබේ වගේ පුරුද්දක ඉන්නවා නම්, ඔබ සමහර විට ඔය පුරුද්ද පටන් ගන්න නැත්තේ මේක තමයි මගේ ප්‍රශ්නෙට තියෙන හොඳම විසඳුම, මේක තමයි තියෙන හොඳම උත්තරේ කියලානේ. හැබැයි ඔබට දැන් තේරිලා ඇති ඔබ ගාව ඒ විදිහ තිබ්බ ගොඩක් දේවල් දැන් නැහැ කියලා. ඔබට ආදරය කරන කට්ටිය, ඔබේ රස්සාව, ඔබේ යාළුවෝ, ඒ හැමදේම ඔය වැරදි පුරුද්දක් හින්දා ඔබ නැති කරගෙන. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩය මතක් කරේ. හරිම වෙලාවේ හරිම තීරණේ ගන්න, මද්රොපි වලට බැහැ කියන්න, ජීවිතයට හා කියන්න. එතකම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක ගැනත් ඔබට මතක් කරන්න ඕන. අලුත් ස්කූල් ටර්ම් එක පටන් ගන්න දවස් ළඟයි. දැන් අම්මලා ටිකක් කලබලේ, දරුවන්ට ඕන කරන දේවල් ටික හොයනවා. යුනිෆෝම් එක හිම අලුතෙන් හදාගන්න හිම හිතාගෙන ඉන්නවනම්, ස්කෝලේ බැජ් එකත් එක්ක මල්ලපු යුනිෆෝම් එකක් ගන්න තිබ්බොත් වැඩේ ලේසිනේ. ඔන්න ඒ වැඩේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් ඔබට කරගන්න පුළුවන්කම තියෙනවා. කිරිබත්ගොඩ මහනුවර නිට්ටඹු ජාල කුරුණෑගල කියන ශාඛාවන් වලට ගියොත් යුනිෆෝම් එක වගේම ස්කෝලේ යන ඕන කරන හැමදේම පොඩ්ඩක් ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න මෙදා පාර වැඩේ ලේසි කරලා තියෙන අම්මලට.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්නකෝ.
3: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
2: තෙබුකොළ දෙනවා තනකොළ.
4: ලොටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
5: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න. නැතෝ වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට
18: real mapat experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
20: ඔබ අස කරන සැප නින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
22: Run Pawmakට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400 LOLC run sabi run naya sewawa walissumata thiyena rattaran adissiyata thiyena tana
23: delivery parak wela orders miss wenawada affordable cost ekakata ikmanata packages yawannat genna gannat pick me flash thiyena oyage business ekat express karanna pick me flash karanna
24: mama mage mulu business ekatama SLIC business club rakshanayak damma
25: shop ekaru kaduwat dan prashnayak ne
26: ගන්නතරට සිරිසිරුමෙට දැන් මම බය නැහැ.
27: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
28: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
29: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
28: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
29: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
30: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
31: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
32: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න
33: Avans Ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න
34: Avans Ticket Ticket Pay
35: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bankwe ස්ථාවර තැන්පතු සඳහා 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන 98.2 98.4

0: ಪಿರೆನ್ನು ಸಿಯತ ಸಿಯತ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಸಿರಸ್ಥಳ ಸಿಯತ ಹೆಡ್ಲೈನ್ ರಿವ್ಯೂ.
1: ವಿಸಿತಕ ಗ್ಯಾನ ಪೆತ್ಸಂ ವಿಭಾಗೆ ಆರಂಭೆ. ಪಯಾಗಲ ವೆಡಿತಬೀಮೆ ತೊರುತುರು ಹೆಲಿವೆ. ತೆಲ್ ಸಂಚಿತ ಗ್ಯಾನ ಅನಾವರಣ್ಯಾಗ್. ಎಲ್ನಿನೋವೆನ್ ಪೀಟಾವಟ ಪತ್ ಸಂಖ್ಯಾವ 86,788 ತಕ್ವಾ ಹೆಲಟ. ಅಮೆರಿಕನು ಯುದ್ಧ ಲೇಖಂ ಇಲ್ಲಾಸ್ವೆ.
0: ವೆಡಿ ವಿಸ್ತರ ದಹವಲ್ ತುಲಾ ಸಿಯತ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ವಿಕಾಶೇನ್ ಬಲಾಪುರುತ್ವಾನ್ನ.
2: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්මානයට බඳුන් වීමේ අවස්ථාව. එහෙම බැලුවම නේද බෝම්බත් ගහලා සතුටුම යුගයේ ජනාධිපතිව යුද්ධ තිබ්බ කාලේ පට්ට සතුටුම යුගයේ ජනාධිපති කියලා දව කරන්න පුළුවන්, ඕඩ් සින්න පුළුවන්.
0: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන. ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. ඔබ තන්න 0 7 6 252 30 20.
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0 7 6 455 11.
2: ඇඩ්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇඩ්ලයින් ෆිනන්ස් අදම එන්න, අදම ආරන් යන්න. අමතන්න 011 7 4 700.
0: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0 7 15 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්වියු කරන්නේ එක සැර.

0: දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති පිළටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: විසිතක කැන පෙත්සම් විභාගේ අරභෙයි. පයාගල වෙඩි තැබීමේ තොරතුරු හෙළිවෙයි. පෙල් සංචිත ගැන අනාවරණයක්. එල්නිනෝවෙන් පීඩාවට පත් සංඛ්‍යාව 6,788ක් දක්වා ඉහළට. අමරිකානු යුද ලේකම් ඉල්ලාස් වෙයි.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: සෑම මොහොතක්ම රසවත් කර

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: ලෝක පොල් දිනේට සමගාමීව සැප්තැම්බර් 2 වනදා රටපුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය
2: පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වයේ හේතුවෙන් මෙම වසරේ අවසාන භාගයේදී ශ්‍රී ලංකාවට වඩා වැඩි වර්ෂා පතනයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එම සංවිධානයේ මේ බව සඳහන් කළේ එල්නිනෝ දේශගුණික තත්ත්වය පිළිබඳ ආසියානු කලාපයේ රටවලට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් වන නවතම තක්සේරු වර්තාව නිකුත් කරමින්. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තුළ ගං වතුර ජලයෙන් යටවීම සහ කෘෂිකාර්මික කටයුතුවලට බලපෑම ඇතිවීමේ අවධානමක් පවතින බවයි. එක්සත් ජාතීන්ගේ තක්සේරුවට අනුව එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් වැඩි අවධානයක් අවශ්‍ය රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. වාර්තාව අනුව මෙරටට අදාළ ප්‍රධාන අවධානම ලෙස හඳුනාගෙන ඇත්තේ වියලි කාලගුණ තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමයි. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනු ඇති. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාවේ පෙන්වා දී ඇත්තේ දේශගුණික අවධානමත් සමග මැද පෙරදිග කලාපයේ පවතින අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික පීඩනයද ඉහළ යා හැකි බවයි. මෙම අවධානම මේ දක්වා පුළුල් බලපෑමක් බවට පත්ව නොමැති බැවින් පූර්ව සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් තීරණාත්මක අවස්ථාවක් පවතින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකාවට බලපෑ ඇති වියලි කාලගුණ තත්ත්වයේ හමුවේ පීඩාවට පත්ව ඇති පුද්ගලින් සංඛ්‍යාව 86,788ක් දක්වා හෙලිකුස් තිබෙනවා. ඔවුන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශ ලේකම් කොට්ටාස 27කට අයත්. ප්‍රාදේශ ලේකම් කොට්ටාස 27ක පුද්ගලයන් 86,368 දිනක සඳහා පානීය ජලය බෙදා හරින බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථාන පැවසුවේ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. 22 වන සංශෝධන පනත් කැටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ඉදිරිපත් වූ ඇති මුළු පෙත්සම් සංඛ්‍යාව 67ක්. ඒ අතරින් පෙත්සම් 41ක් ගොනු කර ඇත්තේ මාර්ගගත ක්‍රමයටයි. ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කැටුම්පත අභියෝගයට ලක් කරමින්ද පෙත්සම් 5ක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ පසුරුවේ නීතිපතිවරයා විසින් නොතීසි නිකුත් කරනු ලැබුවා. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අභිහාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමටද සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා. අගවිනිසුරුවරයෙකුගේ විශ්‍රාම දිනය අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ දුහුරේට පත්වන දින සිට වසර 6ක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් කලින් එළඹෙන දිනය ලෙස සැලකීමටද සංශෝධනය මගින් යෝජිතයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීම් පිරිසක් සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
3: මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දිනපතාම 24/365 දවසේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන යුගයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක වඩාත් බරපතල වෙනවා. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට මරුපහර එල්ල වෙනකොට, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලසෙනකොට, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සහ මුලින්ම විනාශ වෙනකොට, නීති ආධිපත්‍ය නැති වෙනකොට. නිසා ඇත්ත වශයෙන්ම මේ මොහොතේ තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ රාමුව සංකෝචනය වෙනවා.
2: පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ සඳහන් කළේ 22 වන සංශෝධනය හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාද පීඩනයකට ලක්ව ඇති බවයි.
4: එක පැත්තකින් 22 සංශෝධනය මේ ආණ්ඩුවේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත විචාල කැපවීමකින් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන. තවත් පැත්තකින් මේ රටේ අධිකරණ ඇමතිවරයා අපි දකිනවා විශාල මානසික පීඩනයකට මේ ඉඳ ලක් වෙලා ඉන්නවා. මොකද එතුමා නීතිඥයෙක්නේ. ඒ වගේම මීට පෙර අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශාල හඬක් නගපු කෙනෙක්. ඉතින් අද එතුමාගේ මැදිහත්වීම මත එතුමාගේ අඹ අධිකරණ අමාත්‍ය දූර කාල සීමාව තුළ එතුමා හීනකින්වත් හිතන්නේ නැතුව ඇති අධිකරණයට මෙවැනි අපහාසයක් එහෙම නැත්නම් මෙවැනි බලපෑමක් වෙන කාරණයක් සම්බන්ධයෙන් එතුමාට අත ගහන සිද්ධ වෙයි කියලා. ඉතින් අද අපි දකිනවා ඉතින් එතුමා ලොකු පව්. ඉතින් හරි ලොකු පීඩනයක ඉන්නේ. ඉතින් මට දුකයි.
2: පනත් කෙටුම්පත සම්බත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යෙන් සිදු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරා පේවර්ධන සඳහන් කළේ.
5: මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වෙලා තිබෙනවා ජනමත විචාරණය කියන වගන්ති කීපය. එතකොට ඒ අනුව ක්‍රියා කරන්න තිබෙනවා, වෙනත් මාර්ගයක් නැහැ. මුදල් ප්‍රමාණයද වැදගත්, රටක ස්වාධීනත්වයද වැදගත්. මුදල් ප්‍රමාණය වැදගත් නැහැ, රටක ඔබෙත් මගෙත් නිදහස වැදගත්. 2,30,00,000 සහ උපදින මතු පරම්පරාවට මේක ඉතා වැදගත්.
2: කොළඹ වරායේ බහලම් දෙකක් තුල තිබී අයිස් මත්ද්‍රව්‍ය තුගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලින් 4 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යංශය සඳහන් කළේ එම සැකකරුවන්ට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවයි. කොළඹ වරායේ බහලම් දෙකක් තුල තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක් සොයා ගනු ලැබුවේ ඊයේ පසර්වේ. එම මත්ද්‍රව්‍ය තුගේ වටිනාකම රුපියල් කොටු 800ක්. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් අතරට දෙමටකොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සහ පාකිස්තාන ජාතිකින් 3 දෙනෙකු අයත්. මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණේ ප්‍රති අපනයන කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍ය තුගේ කොළඹ වරාය වෙත රැගෙන විත් ඇති බවයි. පයාකල කොස්සේන ප්‍රදේශයේ සිදු වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ CCTV දර්ශනෝසේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. පයාකල කොස්සේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. යතුරු පැදිකින් පැමිණි දෙදෙනෙකු විසින් ස්වංක්‍රීය ගිනිඅවියක් භාවිත කරමින් වෙඩිතැබීම සිදු කර තිබුණේ ඊයේ රාත්‍රී 9ට පමණයි. බරපතල තුවල් ලැබූ 30 වැනි අදාළ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ඔහු දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන පානතුර නිලංග නැමැත්තාගේ සමීප ඥාතියෙකු බවයි පොලිසිය පැවසුවේ. මේ අතර මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩිතැබීම් 32ක් සිදුව තිබෙනවා. එම වෙඩිතැබීම්වලින් මියගිය සංඛ්‍යාව 16ක්. පුද්ගලයන් 16 දෙනෙකු තුවල් ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙම මාසයට අවශ්‍ය ඉන්ධන සංචිත මෙරට තුල පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයිර නිතේ කුමාර සඳහන් කළේ ඉදිරි මාස 3 සඳහාද ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවයි.
6: සංචිතවල ප්‍රමාණාත්මක නම් කිසිදු ගැටලුවක් නැහැ. ඒකට අවශ්‍ය කරන උපාය මාර්ග සැලසුම් සියල්ලම තියෙනවා. කොයි වෙලාවත් අත්ත ලංකාවේ මිටදී අමාරු වෙලාවට තෙල් නැති වුණේ නැහැ. තෙල් තිබුණා. ඉස්සරහටත් එහෙම තමයි. ඒවට අවශ්‍ය පියවර අරන් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මාසයකට විතර ආසන්න ප්‍රමාණයක තෙල් සංචිත තියෙනවා. ඊට අමතරව අපි ඉදිරි මාස 3ට වගේ අපි ස්ථිර වශයෙන් ඇනවුම් සකස් කරනවා. ඒ ඇනවුම් ගත්තාම මේ අවුරුද්දේ තෙල් ලබා ගැනීමේ කිසිදු ගැටලුවක් මේකට පේන්නේ නැහැ.
2: මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පාලනය වන ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකිය දිගු කාලීන බදු පදනම් මත ආයෝජකින්ට ලබා දීම සඳහා මිල ගණන් කැඳවීම ලබන මාසයේ සිදු කරන බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
6: ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය පරිපාලනය සඳහා සමාගමකට ලබා දෙන්න ආයෝජකයන් කැඳවර බරපිලිවෙලක් යනවා. එතකොට ඒදී අපි බලාපොරොත්තු වෙන්නේ ආයෝජකයෙකුට ඒ තෙල් ටැංකිය දීලා ඔහුට කළ හැක්කේ තෙල් එහි ගබඩා කරලා ප්‍රති අපනයනය කිරීම තමයි කළ හැක්කේ. ඒ මගින් රටට ඩොලර් ලැබෙන ක්‍රමවේදයක් තමයි එතන හදන්නේ.
2: ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පාලනය වන ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම් මත ආයෝජකින්ට ලබා දීමට තීරණය කරනු ලැබුවා. අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුමකේ මේ වන විට රුපියල් 332.51ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගණුමකේ දක්වන්නේ 323.53ක් ලෙසයි. මෙරට නිල සංචිත ඉහළ නැංවීම ආණ්ඩුවට අසීරු වී ඇති බව ආර්ථික විශ්ලේෂකින් පවසනවා. පේරාතිනේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම සඳහන් කළේ බදු ක්‍රමය පිළිබඳ ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු විය යුතු බවයි. මේ අතර කැරට 24 රන් පවුමක මිල මේ වන විට රුපියල් 3,77,000 මට්ටමේ පවතිනවා. කැරට 22 රන් පවුමක මිල පවතින්නේ 3,47,000 මට්ටමේ. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 95,493ක් දක්වා වාර්තා වී තිබෙනවා. අගෝස්තු මාසය තුළ පමණක වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10,157ක්. මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 72ක්ද වාර්තා වුණා. බස්නාහිර දකුණ මධ්‍යම සහ සබරකමුව පළාත් ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි අවධානමක් සහිත පළාත් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස 50න් තව දුරටත් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. කඩින් කඩ පවතින වර්ෂාපතනය සමග ඩෙංගු ව්‍යාප්තිය ඊළියාමේ අවධානමක් පවතින බවද එම ඒකකය ප්‍රකාශ කළා.
0: This is Sieta. International News on Sieta.
2: ජෝර්දානයේ සිටින අමරිකානු සැබලුන් ඉලක්ක කර ඉරාන එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානයට දැඩි ලෙස පහර දීමට සූදානම් බවයි. ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුව හෝමුස් සමුද්‍ර සන්ධියට ඉහළින් ගමන් කළ MQ-9 ඩ්‍රෝන යානයක් තම ගුවන් ආරක්ෂක පද්ධති බහරයට පත් වූ බවයි ඉරාන විප්ලවී ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ. ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානයේ ප්‍රහාර එල්ල කරනු ලැබුවේ අමරිකාව ඉරානයේ ලාක්තූපතට එල්ල කර ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසයි. මෙතර අමරිකානු යුද හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් සිය දුහුරෙන් ඉල්ලාස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලාස්වීම ප්‍රකාශයට පත් කළේ අමරිකානු ලේකම් පීට් හෙග්සෙත් සමග මාස ගණනක් පැවති මතභේදයකින් අනතුරුවයි. ඩෑන් ඩ්‍රිස්කෝල් අමරිකානු යුද හමුදා ලේකම්වරයා ලෙස මාස 18ක කාලයක් කටයුතු කරනු ලැබුවා. වයස අවුරුදු 41ක් වන ඩ්‍රිස්කෝල් අමරිකානු ඉතිහාසයේම තනතුරට පත් වූ ලබාලතම යුද හමුදා ලේකම්වරයායි. ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ න්‍යායපත්‍රයේ ඉදිරියට ගෙන යාම සඳහා ඉතා ඵලදායී කාර්යභාරයක් ඉටු කළ බවයි ධවල මන්දිරය සඳහන් කළේ. ජලකෙලීම් හේතුවෙන් නේපාල ටිබෙට් දේශ සීමාවේ මියගිය පුද්ගලින් සංඛ්‍යාව 939ක් දක්වා ඉහළගොස් තිබෙනවා. නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කළේ අතුරුදන්වූ සංඛ්‍යාව 3925ක් ලෙස තහවුරු කරගෙන ඇති බවයි. ඒ අතරින් 592 දෙනෙකු විදේශිකයින්. නේපාලයේ ත්‍රිශූලි ගංගාව ආශ්‍රිත උමං මාර්ගයේ තවදුරටත් කම්කරුන් 600ක් පමණ සිර වී සිටින බවට අනාවරණය වුණා. උමං මාර්ගවල සිර වී සිටින පුද්ගලින් අතරින් 279 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බවයි නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා සඳහන් කළේ. අන්තර්ජාතික පන්දුවර 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් යළි ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන්දියාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණගෙන සිටින අතර ශ්‍රී ලංකාවට හිමිවැත්තේ 9 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව මෙම වසරේ ක්‍රීඩා කර ඇති 20x20 තරඟ සංඛ්‍යාව 15ක් ඉන් ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 5ක් පමණයි. මේ අතර අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියේ තරඟ දෙකක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. පානතුරු ක්‍රීඩා සමාජය සහ SCC ක්‍රීඩා සමාජය අතර තරඟේ පැවැත්වෙන්නේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදී. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් පානතුරු ක්‍රීඩා සමාජය පන්දුවර 19යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී රැස්ක ලකුණු සංඛ්‍යාව 128ක්. යාලි සිරස්තල 22 ගැන පෙත්සම් විභාගයේ ආරම්භයි. පයාකල වෙඩි තැබීමේ තොරතුරු හෙළිවේ. තෙල් සංචිත ගැන අනාවරණයක්. එල් නිනෝවෙන් පීඩාවටපත් සංඛ්‍යාව 86,788ක් දක්වා හෙළට. අමරිකානු යුද ලේකම් ඉල්ලාස්වේ. සියත දහමල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනෝ විමුක්තිකා. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:30ට එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: the town.
1: එයා මුලින්ම රෙජිනට ඇන්දා.
2: ඊළඟට එයා යන්නේ බින්තැන්නේ නංගිට.
1: මන්දේ උත්පලීගේ අලුතෙන් රිලීස්ුණු පින්තන්නේ අය මියුසික් වීඩියෝ එක ගැන එයා අපිට මෙහෙම කිව්වා.
3: මේ මියුසික් වීඩියෝ එක ඩිරෙක්ට් කරේ විශ්ව බාලසූරිය. එතකොට රවින් වෙත්තසිංහය තමයි මේකේ VFX and AI ආටිස්ට් වෙන්නේ. කොරියෝග්‍රාෆි කරේ අසංගදි සිල්වා අයියා.
2: අපි දැක්කා මොඩර්න් විදිය වැඩි කල්ච එක.
4: පොඩි ෆැන්ටසි වැඩි ටයිප් එකක් තමයි කන්සෙප්ට් එක ඇතුලේ මවමු කියලා අපි කතා වුණේ. වැඩි ජන සංස්කෘතිය ඇතුලේ රජිනා කියන කන්සෙප්ට් එකක් අපි අහලා තිබුණේ නැහැ. අපිට අන්න ඒක තමයි ගේන්න ඕනුනේ.
5: පැණිවද කැඩුවේ අතලව කන්න
1: කොහොමද ලහිරුගෙන් හම්බුනේ සපෝට් එක?
4: එයාට ඕනනම් තිබ්බ සින්දුව කරලා එයාගේ ඔඩියෝ ඉන්ජිනියරින් පාට් එක ඉවරනාට පස්සේ සද්ද නැතු වෙන හැබැයි එහෙම නෙවෙයි. නංගි මේක වෙනවද විෂුවල් එක කොහොමද කරන්නේ කියලා. හරි සහෝදරත්වයකින් කරපු වැඩක්.
2: ඔයාගේ කොන්සර්ට් එකත් ළඟ ළඟම එනව නේද?
4: රජිනට ඇඳලා ලයිව් ඔන් ස්ටේජ් 4.0 කොන්සර්ට් එක තමයි මගේ ඊළඟ ජීවිතේ ලොකුම ටාගට් එක. සැප්තැම්බර් 12 වෙනිදා මියුසියස් කොලෙජ් ඔඩිටෝරියම් එකේ තියෙන්නේ සවස 7ට. මේ සැරේ මගේ අලුත් ගීත තුනක්ම එළි දක්වනවා මේ ප්‍රසංගය ඇතුළත.
0: Talk of the town.
1: එකම තැනක එකම ස්ටේජ් එකක ෂෝස් 30ක්.
2: මේ වෙද්දි කිසිම ආටිස්ට් කෙනෙක් කරලා නැති මේ අමුතුම වැඩේ ප්ලෑන් කරලා තියන්නේ world famous singer Harry Styles.
1: New York වල famous Madison Garden එකේ තමයි Harry මේ ෂෝස් 30ම ප්ලෑන් කරලා තියෙන්නේ.
2: world tour එකක් කරනව වෙනුවට එකම iconic venue එක තමන්ගේ home stage එක කරගන්න Harryගේ මේ move එක ගැන මේ වෙද්දි මුළු music industry එකම කතා වෙනවා.
1: ඒ වගේම Harry Styles පටන් ගත්ත මේ අලුත් concept එක ඉස්සරහට අලුත් concert culture එකක් වෙයි කියලා ගොඩක් fansලා කියනවා.
0: talk of the town.
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිව

0: ටකක් RDB යුත් ලස්සෙ දරුම් ගිනුම.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
2: මොකෝ මේ තරහින්?
3: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
4: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් aluminum roofing sheet වසර 10ක වගකීම වහල ගහන්න නැතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
6: අයියා මට ඇපල් මලක් දෙන්න
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලි මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
6: අයියා මට මල් ගොඩක් දීලා
7: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
6: හච් 15 පිස්සුවක්ම තමයි
8: දිවයිනේ විශාලතම Toyota රතපෙල ගැස්ම ජෙනුවින් අමතර කොටස් සහ රටපුරා විශේෂඥ සේවා මධ්‍යස්ථාන රැසකින් සමන්විත Toyota Lanka අමතන්න 0112 939 03
9: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7 455 11
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
11: එක හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොණ්ඩේ සයිතයි
12: මෙන්න ප්‍රශ්නය ශ්‍රී පාද කන්ද පිහිටා ඇති දිස්ත්‍රික්කය මොකක්ද 1 රත්නපුර දිස්ත්‍රික්කය 2 කෑගල්ල දිස්ත්‍රික්කය
13: 1 ඉස්කෝලේ 6 වසරින් ගණන් ගන්න මේ ගමුවේ සිතුම් පෙරේරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
14: Yatha Pocket Money.
15: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
16: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මාව දැකලා හැංගුණානේ.
18: කළු
16: සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්
19: මට එහෙම ඕන යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
20: සියත ටීවී තුලින්
21: 98.2 98.4

0: පිරෙන්න සියත. සියත පාත්තරේ උදේ 7:50ට.
1: අල වගේ රැගෙන ආ කෝටි දහහක අයිස් කන්ටේනරයක් වරා එන්නල්ල. අල වගේද ගෝවා කිව්වට ඒ වගේද මේව? ඈ සකපිට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට පකිස්තානයේ සිට ගෙනාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුගේ නමින් කන්ටේනරේ උඩින් තුවා අසුරා යටින් අයිස් හංගලා. දැන් අල වගේ පේනවා, තුවා වගේ පේනවා. අන්තිමේ එකක්වත් නෙමේ තිබිලා තියෙන්නේ. අයිස් පිට කලිනුත් එක එක කන්ටේනර් ආවනේ. අර 300 ගණන් එහෙම ආවා ගියා.
0: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 071-133-1000 අංකය අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM. Innovation earns recognition.
2: Brand new unath registered unath free will ekak gannawa nam Asset Line Finance tamai. Liyakiyawili awamai. Warika pahasui. Free will potata hadisi nayak unath ganna puluwan. Obage sihina prirodha rataya adama obe karaganna Asset Line Finance 011147 yamatanna. Wasara 23 ka nobindu nuwishwasaya.
3: Sri Lankika ihalama pramithiyata saha jaathyantara tattwanta anukoola wenna padapu. Genuine recovery jaathika surakshithakaranaya. Galani Fire Shield Purple Fire then fill in the police.

0: ලකවර්ධන ටෙක්ස්ටයිල්ස් CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ
2: ඔය මම හිතුවද එහෙම ඒවා අහන්නේ ධර්මයනේ ඉගිල්ලෙන්න බැරි දෙද ඔයා ඉස්කෝලේ ගිහින් තියනවා සමාවෙන්ද ඒකත් අර ඉගිල්ලෙන්න පුළුවන්ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ නැහැ
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
0: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
3: Love it now. Never love because it now.

0: දැන් වෙලාවද වල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: Jakarta top story.
1: Priyanka Rajaratnata වසර 7ක සිරදඬුවම්. හිටපු අමාත්‍ය ප්‍රියංක රජරත්නට වසර 7ක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ බරපතල වැඩ සහිතවයි. දැන් තවත් දේශීය පොතක්. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විරිසුරු මඩුලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම් කාර්ය පාර්ශවය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කරන බවයි. මෙම පෙත්සම් අද විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවු අවස්ථාවේදී පෙත්සම් කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඤ්ඤ එස්.ඒ. සුමන්තිරන් මෙම ඉල්ලීම කළා. ඒ අනුව මෙවන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලු විනිසුරුවරු අසුන්ගෙන මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඊට අමතරව තවත් පෙත්සම් කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් පිරිසක් විසින් මෙම ඉල්ලීම සිදු කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ

0: කරනු දක්වමින් යම් මිනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අගමිනිසුරුවරයා සතු බව පෙන්වා දුන්නා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132.3 ව්‍යවස්ථාව යටතේ මිනිසුරු මඩුල්ලක මිනිසුරුවරු සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගමිනිසුරු සතුවන බවයි සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ.
1: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත්

0: පිරෙන්න සියත
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: නඩු කීයක් තියනද දන්නේ? සාවි කියලා යනකම රැස්වීම වලට.
3: ඉන්දියාවේ දේශපාලන රැලි වලටවත් එච්චර ලොකු කටවුඩ් ගහන්නේ.
4: එතනම් මේ මොනවහරි කරන්න කියලා හිතාගෙන ආපු මිනිස්සු.
3: ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: හෘදේ සාක්ෂියක් සහිත මාලිමාවේ අභ්‍යන්තර මතවාදයේ දෝංකාරය.
6: විපක්ෂ ඔක්කොම පාර්ලිමේන්තුවේ පොඩු ටිකට් හේතු කළ සීල් ගහලේ වල
7: කිසිදු ආකාරයක සෑහීමකට පත් වෙන්න බෑ.
8: කොහොමද සැපද දුන්නම බංගික මිටට
1: සෑම දිනකම උදෑසන 6යි 10යි දහවල් 12යි සවස 6යි සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
10: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
10: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
9: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
10: 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්?
9: 13.19 මේට කෝල් එකක් ගන්නකෝ.
10: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
13: WhatsApp කරන්න 0718492492 0711327777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
14: delivery පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
16: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: අවන්ස් ටිකෙන් ටික පේ.
17: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
18: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
17: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.71133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: Banda su duko tigena e Disney.
1: Danin Anna. Sati tawasala hawasa dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Theater Teli Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන
5: මන්නම් හිතන්නේ නැහැ සර්.
3: දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
3: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරක, තෙබුකොළ.
2: තෙබුකොළ? තෙබුකොළ දෙනවා තනකොළ.
0: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන් ගස්වලු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැහැ තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තැඟි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: 1500cc turbo engine කින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
13: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට.
14: real mat experience එකකට නැල්වත්ත බට.
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවල majestica Lanka Tiles.
16: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
18: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව. වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
19: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. pick me flash කරන්න.
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
2: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
3: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
0: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
1: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
5: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
21: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
22: Nidhas Panseka, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
23: Avan Second Ona Deyak, Adagivanna Ganna.
24: Avan Sticken Tika Pay.
25: Vishwasi Arakshava Saha Ihalama Pratilabha Samagin, Commercial Banquet Stavara Tanpatu Sandaha, Siyata Ekulahak දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
26: ගෙයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති ගෑ 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
27: මෙන්න ප්‍රශ්නය. කලාත්මක ලී කැටයම් නිර්මාණ දක්නට ලැබෙන ස්ථානයක් වන්නේ 1. ලංකාතිලක විහාරය 2. ඇම්බැක්කේ දේවාලය.
28: ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න සෙවනගල ශමල්ක අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
4: යප පොකට් මනි.
28: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
4: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට සතුටුම යුගයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්මානීයට බඳුන් වීමේ අවස්ථාව. එහෙම බැලුවම නේද ඉතින් බෝම්බත් ගහලා සතුටුම යුගයේ ජනාධිපතිනෝ යුද්ධ තිබ්බ කාලේ පට්ට සතුටුම යුගයේ ජනාධිපති කියලා දව කරන්න පුළුවන් ඕඩ්ස් ඉන්න පුළුවන්. සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතුන කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
2: දැන්ම දරුවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනී.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
2: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. සී ශ්‍රී ලංකා 0.7455 11
3: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවම

0: பெரிய கேவிலே ஹெல்மெட்டுக்கு குத் நோமிலே அசெட் லைன் ஃபினான்ஸ் அது மென்ன அது மாறான் அமுதன வின்வாய் எக்கா எக்கை ஹத்தரை ஹத் சிஐசிய
1: ලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
2: සින්දු සියත අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
2: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොටයන්න ඉවත් වෙනු
4: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න

0: 2:06
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති පිළටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: Kolkata top story.
1: චීන තානාපතිකෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්. ශ්‍රී ලංකාව වෙත වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට චීන ආයෝජකයන් ඉදිරිපත් කරන බවට මෙරට චීන තානාපතිවරයා දැනුම් දී තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්මිනි සිල්වා සමග පැවති හමුවේදී. චීනය හෙවත් තවත් රටවල් සමග කටයුතු කරනු ලබන්නේ අදාළ රටවල ස්වෛරීත්වයට ගරු කරමින් බවයි තානාපතිවරයා සඳහන් කළේ. දරිද්‍රතාවය තුරන් කිරීමේදී චීනය ලබා දී ඇති අත්දැකීම් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ලෙස යොදාගත හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡා කළා. දැන් තවත් දේශීය පුවතක්. රාජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේදී පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ පෙත්සම් විභාගයට ගන්නා ලෙස පෙත්සම් කාර පාර්ශවය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශයට පත් කරමින් අග විනිසුරුවරයා සඳහන් කළේ පවතින විනිසුරු මඩුල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කරන බවයි. මෙම පෙත්සම් අද විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්ම සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම් කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එස්.ඒ. සුමන්තිරන් මෙම ඉල්ලීම කළා. ඒ අනුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියල විනිසුරුවරු අසුන්ගෙන මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඊට අමතරව තවත් පෙත්සම් කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු පිරිසක් විසින් මෙම ඉල්ලීම සිදු කළා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර

ලොකෝ කොර වෙන වෙලාවා මොකද යකින්නක් ඇවිල්ලා ඉන්නේ. Hey, good afternoon. සුදු කොච්චිගේ දවල් ෂෝ එක ඔන්න පටන් ගත්තා. ඉතින් එන්න. මොනවද බලාගෙන ඉන්නේ? එන්න එන්න. ෆෝන් එක අතට අරන් දාන්න WhatsApp message එකක්.

හොර වෙලා ඉන්න යක්කු කවුද කියලා මට දැනගන්න ආසයි. හවස පහට කලින් WhatsApp message එකක් 0711 982 984ට එවලා තියන්න. අනේ මතකතෝ නමයි ගමයි එවන්න හොඳේ please.

0: හිත පිරෙන්න සියත.
1: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 8 2 0 7 1 2 3 7 7.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: 1500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
5: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: advance ticket ටික pay.
7: අතිවිශ්වාසනීය ගමනකට jetac electric scooter. kilowatt pay 3.5ක lithium ion battery. kilowatt 3.1ක motorය. liter 35ක storage පහසුකම. david peeris e-mobility වැඩි විස්තර සඳහා 0.1 1 4 7 5 50 අමතන්න.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: ඔබ නව ව්‍යාපාර ඒක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7 1 3 3 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
9: David Peeris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive ekak wen karawa ganna. Amathanna 0.1 1 7 8 88

0: අද උත්තර දුන්නේ ඇඹිලිපිටියේ මදාරා දිල්රුක්ෂි.
1: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
0: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
2: යතෝ පොකට් මනි.
0: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
2: අනුග්‍රහය
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
4: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
6: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
7: කාජිරිය ගොබ්බයා.
8: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
9: නිලබල කරේති ඔලමුල පුරේ.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
10: අන්වටයි දශම දෙක.
11: Hey yo! You are now tuned in to the one, the only, Mr. La Senor!
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.
11: You are now...
12: සියත.
11: The one, the only...
12: එක මගින් නතර වුණානේ. මගේ තමම කියනවා කියලා.

අද අලුත්තාලෝ ගොඩාක් මෙසේජස් දාලා තියෙනවා. සුපුන් මාතරි නම් මෙසේජ් එකක් දැම්මා. කොල්ලා කියලා තියෙනවා උදේ ඉඳන් වාහනේ යන එනකන් දිගටම සියත තමයිලු අහන්නේ. දහඬු පහක්. Thank you සුද්දා. ඔයා ඉල්ලපු සින්දුව මං කිව්වේ මට දෙන්න බැරි වෙයි කියලා. ඊට පස්සේ දෙවෙනියට ඉල්ලපු සින්දුව. Oh yes. ඒක මට පුළුවන්. ඒක හැබැයි තව ටිකකින් තමයි දෙන්නේ හොඳේ.

කියන්න බාදරයි කියලා. ගොඩ්ඩක් කාදරේ. පුදුම ආදරයක් මේකනේ හා. හැබැයි දැන් චූඩි බ්‍රේකයක් ගන්නවා, ඊට පස්සේ අපි ආය ආදරේ කරමු, උම්මා දෙමු, සින්දු අහමු. හරි, පොඩි බ්‍රේකයක් ගන්නවා. වෙලාව හවස 2:30.

කොළඹ මැද ඒස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 7

0: විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට අමතන්න 0112939
1: රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි පෙප්සි ඉතිරි රුපියල් 110යි සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි කාගිල්ස් වුඩ් සිටි
2: ලිසන් අප් කොලොම්බෝ වියට්නාම් ඉස් කෝලින්
3: දැන් වියට්ජට් එක කොලොම්බෝ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න වන් වේ ටිකට් එකක් දැන් ඩොලර් 90 ඉඳන් මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න
4: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම ඩොලර් 90 ඉඳන්
2: Let's Vietjet
5: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි

0: తిలక వర్ధన టెక్స్టైల్స్ ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක් එවැගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක් රුපියල් 105,000කට ඊට වැඩි මුදලකින් ආරඹන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
2: මෙන්න ප්‍රශ්නය රනිල භෝගවල වැඩිපුරම ඇති පෝෂ්‍ය පදාර්ථය කුමක්ද 1 කාබෝහයිඩ්‍රේට් 2 ප්‍රෝටීන
3: ඉස්කෝලේ 11 වසරේ ගෙන ගන්න පානදුර රුවිරු විදුන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්දා ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

ආව ආව රමණියාවේ අනුගේ මූණ මිනිස් කෙඩියක් වගේ, හිනා වෙන මිනිස් කෙඩියක් වගේ. මොකද එයා ආසම සින්දු දෙකක් තමයි මේ එකලඟ ප්ලේ වෙන්නේ. ඇත්තම කිව්වොත් මම හිතාගෙන හිටියාද යන් යන් පාවී පාවී සින්දු ප්ලේ කරන්න. ඔයා තමයි කිව්වේ සාර සදිසි පෙති හමු කියලා. මම ඉතින් එකක වුණා. හැබැයි ඔයා හිතුවේ නෑ දෙකම එකට ළඟ ළඟ ප්ලේ වෙයි කියලා නේ. අන්න ඒකයි වැඩේ සුදු. ඔයා එකක් කිල්ලුවාම මං දෙකක් දෙනවා. හැබැයි හැමදාම නෙවෙයි හොඳේ. මාත් ආසයි මේ සින්දුවට. මට ඔලුව කැක්කුමක් තියෙනවා. සාර සදිසි පෙත්තක් බිව්වත් හරියයිද?

පිළිම තලාවේ ඇඟලුම් සෙට් එක. අනේ නංගියෝ, අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මැසේජ් එක දැම්මේ කවුද? ඔයාගේ නම වෙනම කියන්න එපාද? එහෙම අස්සනේ. හරි, කමන්න. එහෙනම් පිළිම තලාවේ ඇඟලුම් සෙට් එක කියලාම කියන්න නේද? ඉතින් ඔගොල්ලෝ කොහමද ෂිෆ්ට් එක? උදේ 9:05ද? නැත්නම් 8:04ද? නැත්නම් ඊට වැඩිය වැඩ කරනවද? ඕටි තියෙනවද? ඉස්තර කියන්න, මං ආසයි දැනගන්න. ආ, රේණුකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you, Renu.

0: හිත පිරෙන්න සියත.
1: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ.
2: ඔය මම හිතුවද එහෙම ඒවා අහන එක කරන්නේ ඉගිල්ලන්න බැරි දෙන්නේ. ඔයා ඉස්කෝලේ ගිහින් තියනවා. සමාවෙන්නේ ඒකත් අර ඉගිල්ලන්න පුළුවන්ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ නැහැ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: Omfit Premium Inverter Air Conditioner Rupiyal 179,999 sita Smart Wi-Fi Fast Cooling samaga 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අධම මිලදී ගන්න අමතන්න 0266252630
6: Brand new unath registered unath free will ekak gannawa nam Asset Line Finance tamai liyakiyawili awamai warika pahasui free will potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna Asset Line Finance 0114700 amathanna wasara 23 ka nobindunu vishwasaya
7: oya America exa janapadaya exat rajadhaniya Italy Australia Nova Zealand Singapore wage ratawal 17 kama minissut vishwasen ganna honda malumex tiyeddi api me anam ඇලුමිනියම් ගන්න මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.70 455 11.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: ඔනි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජි. ආ, තේකබඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
10: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
15: සෙනසුරාදා උදේ 8ට
16: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
17: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි.
16: ඈ?
17: ජින්තු පිටියේම වෙනෝ ජින්තු පිටියේම වෙනෝ.
18: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
19: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
18: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
19: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
18: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
19: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
18: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
4: 98.2 98.4 දිව

0: දවස 3යි වෙනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: क्या था टॉप स्टोरी।
1: හෙදා චර්වරුන් බදවා ගැනීමට අනුමැතිය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල් සඳහා හෙද ආචාර්යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර් දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී 1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආක්ෂා පරත සංශෝධනය කිරීම සඳහා සමාලෝචන කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. හෝමාගම වලව්වත්ත සිට කටුවාන හරහා බටහිර අතුරු මාර්ගයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු දේශීය අරමුදල් යොදා ගනිමින් අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නිකුත් කරන ලද නියමයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ගංවතුරෙන් බලපෑම් එල්ල වූ නේපාල රජයට අමරිකා ඩොලර් මිලියනයක මානුෂීය ආධාර පරිත්‍යාග කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණේ ජනාධිපති අනුර කුමාර් දිසානායක ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. දැන් තවත් දේශීය පොතක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී ආවරණය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ පත් කර තිබෙනවා. එම තනතුරේ රාජකාරී කළ ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා උසස් කිරීම හේතුවෙන් ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර නියෝජ්‍ය පොලිස්පති ලෙස රාජකාරී කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටහාශය සඳහන් කළේ.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කර.

ලොකු අච්චියා ඉන්නවා කියන්නේ. මේ වගේ සින්දු එක ළඟ එක ළඟ එකට දිගට ඇහෙනවා. හරිද? ඒ අතරේ ලලිත් මට කියලවල ඔය උම්මා එක ළඟදීම මම ඇත්තටම ගන්නවා කියලා. ඕ එහෙම දාස. ඊනෙන් තමයි ඉතින් සුදු. හරිද? හැබැයි වගේ උත්සාහය අත්හරින්න එපා. ඕකේ? මතක පිටු පෙරලා පෙම් කවක් කියවන්න. එක මේ කාත්මක මගේ වී සැනසෙන්න. උණුහුමේ මුවතියා ඔය පපුවේ දැවටෙන්න. රිදෙන හිත නලවන්න. අම්බෝ මේ කවියනම් කියන්න පුළා එකක් නෙවෙයි. වැඩිටයන්ට පමණයි වගේ එකක් මේක. ඕන්න අන්තිමටික පුළුවන් දැනුනි නම් මේ භවේ මතු භවෙත් මගේ වෙන්න කියලා තියෙනවා.

0: அமெரிக்கா ஜனபதி எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவு நவசீலாந்து சிங்கப்பூர் வகை ரட்டவல் தா ஹத்தகட்டமையாவன அப்பே அலுமேக்ஸ்
1: அலுமினியம் ஓன தரம் அலுமேக்ஸ் நாம் இஸ் தரம்
2: தாய்லாந்து கியானே சஞ்சாரக கமனாந்தியாக
3: ஹதை அதவெத்தி தாய்லாந்தே பிரதான பிலே விஸ்வவித்யாலவல யூரோபா விஸ்வவித்யாலவல தீன ஹெம்ம உபாதி பாட்டமானாவக்ம பட்டன் நரத் தீனவா
4: ஹலோ ஹாய் மம ஜேசன் ஹையர் ஸ்டடீஸ் சொல்ட ஓயா பிட்டராடகட யான் நின்னனா இங்கட ஹரியன்னே தாய்லாந்தே மொகதே இங்கட லுக்கு வேதமக் யான்னே நே එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777
6: මගේ බඩත් පොඩ්ඩක් වැඩි, කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි, එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්න ලයිසන් එක
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ්ගේ කතත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද? අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජෙනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
10: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
11: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
14: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
18: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් දෙන්නවද?
20: මොකද මේ වගේ කියන්නේ?
18: සම්තන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
20: සාස් ලංකාවට වෙලා කොහොමද තන්නේ මම හොයාගත්තේ.
21: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
22: 98.2 98.4

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ ෂූ ලෝකෝචේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: චාව් ෆස්ටයි අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හවස තුනයි විනාඩි 23යි වෙලාව මං අද මෙහෙම මේ මියසික් එක දාගෙන කතා කළේම නෑනේ මම මේ කල්පනා කළේ සින්දුවක් ඉවරනකොට තව සින්දුවක් දුන්නා ඕම හොම හොම හොම දිගට දිගට පොඩ පොඩ තමයි කතා කළේ මං හිතුවා චුට්ට වැඩිපුර කතා කරන්න ඕනි කියලා මොකද මට පඩි ගෙවනවනේ මාසේ අන්තිමට කිව්වට අන්තිමට නෙවෙයි පොඩ්ඩක් නිකන් ඉවර වෙලා දවස් 10කින් විතර තමයි ගෙවන්නේ ඊට පස්සේ කිව්වොත් එහෙම කතා කළේ අඩුවෙන් කියලා නේද හැබැයි අපේ බොස් කැමති නෑ වැඩිය මේ කතා කරනවට එයාමට කියලා තියෙන අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු දෙන්න කියලා ඒ වුණාට එහෙමත් බෑනේ නේදානේ හැමදේම අකුරටම පිළිපදින්න ඕනේ ඉඳලා හිටලා පොඩි හිතුවක්කාරකමකුත් කරන්න ඕනේ කොහමද ඉතින් මම පොඩක් හිතුවක්කාරයිනේ ඒ නිසා මේ මං හිතා චුට්ට කතා කරනවා කියලා WhatsApp messages තොගයක් ඇවිල්ලා තියෙනවා ඔක්කොටම කලින් මම පටන් ගන්නවා මේ ඉතාලියෙන් ආපු මෙසේජස් වලට චාන්ස් එක දෙන්න. අද මුකුත් ඉල්ලන්නේ කියලා මෙසේජ් එකක් දාපු යාළුවෙක් ඉන්නවා. මම දන්නේ ඒ කවුද කියලා. ආ එවලා. ආ නෑ එවලා නෑ. මං හොයාගත්තා. නම මලින්ද. හායි. ඔයා කලින් දවසක ආපු මෙසේජ් එකෙන් තමයි මම වැඩ පටන් ගත්තේ. ඒ කියන්නේ චැට් ලිස්ට් එක කියවන්න ඔයාගේ මෙසේජස් කියවන්න පටන් ගත්තේ. හේ කොහොමද සුදු කියලා අහලා තියෙනවා. හොඳින් ඉන්නවා. සුදු ඉතාලම හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? ඉස්තර කියන්න බලන්න. ආ බොස් එහෙම කිව්වද කියලා අහලා තිනෝ චමින්ද දැරණියගල. කොහොමද? වැඩි කතා කරන්න එපා කියලාද? ඈ? දැන් ඕක අහගෙන ඉඳලා මොකද්ද කරන්න හදන්නේ? හෙට උදේට කියලාම නම් කියන්න ලෑස්ති වෙන්නපා. එක්ක කිව්වත් කමන්නේ. මට මොකද? සසංක නිපුන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ලලියා ඕනවට වැඩි නේද කියලා අහලා තිනවා. ඕ යස්. එනට කමන්නේ. එහෙම එක්කෙනෙකුත් ඉන්න ඕනේ නේද අනේ? සසංක නිපුන් හැමදාම වගේ පුළුපුලා වෙලාවට මෙසේජ් එකක් දාන කොළු පැන්චෙක්. ඊට පස්සේ මානින්දු. චෝටි කෙල්ල. කොහොමද රත්තරනේ? දැන් ස්කූල් පටන් ගන්න ළඟයි නේ. ලෑස්තිද ඔයා? නැත්තම් ස්කෝලේ පටන් ගන්න හෙටනම් අද රැයට වගේද නිකන් මොනා හරි තියෙනවා නම් හෝම්වර්ක් කරන්න ඒව කරන්න පටන් ගන්නෙ නැත්තම් නිවාඩු දෙන දවසේ කෑම පෙට්ටිය එළියට ගන්න බලාපොරොත්තු වෙන්නේ බෑග් එකෙන් එහෙමද මට මතක තියෙනවා මාත් එහෙම කරලා තියෙනවා අම්මගෙන් ගුටි කාලක් තියෙනවා ඊට පස්සේ හැයියා නේද මානීතු ඔයා නම් එහෙම නෑනේ හොඳ ළමයෙක් නේද සැප්තැම්බර් 7 පටන් ගන්නවලු ඉස්කෝලේ ඒ කියන්නේ ලබන සඳුදානේ එහෙනම් මේ දවස් ටික ටික වැඩිපුර සෙල්ලම් කරලා සින්දු අහලා පොඩි ජොලිය දාලා ඉන්න හරිද ඊට පස්සේ එක දිගටම ඉස්කෝලේ යන්න වෙනවනේ නේද ඊට පස්සේ මාව අහන්න වෙන්නේ ඔයාට 3න් විතර පස්සේ ස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා නේද ආදරෙයා

මිස්ටර් පීකේ, ඔයා ඉල්ලපු සින්දුවමං අනිවාර්යෙන් දෙනවා. මට අමතක නෑ. හැබැයි අපිට චූටි බ්‍රේක් එකකට යන්න වෙනවා. බ්‍රේක් එකෙන් පස්සේ ඉස්සර වෙලාම ප්ලේ කරන්නේ මිස්ටර් පීකේ ඉල්ලපු සින්දුව. ෂුවර්. හරි, දැන් බ්‍රේක් එක ගන්නවා. එහෙනම් හවස 3:00 වෙනාඩි 34යි.

0: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0570455 11.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
3: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත් පාරණ, තෙබුකොළ.
2: තෙබුකොළ. තෙබුකොළ නෙදෙනවා තනකොළ.
4: න්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවා කෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් උපවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාතක ලොතරැයි මණ්ඩල
14: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
17: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත් බට
20: real mapat experience එකකට නැල්වත් බට
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica ලංකා tiles
22: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
24: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LOLC රන් සවි රන්මය සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
25: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
26: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
27: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
28: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
29: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
30: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
31: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කරා
30: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
31: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
32: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
33: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
34: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
35: Avance ken ona deyak adagewanna ganna
36: Avance ticket tika pay
37: Vishwasaya arakshawa saha ehelama pratilabha samagin commercial bank we sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
38: එයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
39: මෙන්න ප්‍රශ්නය. රනිල භෝගවල වැඩිපුරම ඇති පෝෂ්‍ය පදාර්ථය කුමක්ද? 1. කාබෝහයිඩ්‍රේට් 2. ප්‍රෝටීන.
40: ප්‍රෝටීන.
41: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානදුර රුවිරු විදුන් අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දින්දා.
0: ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 152 අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනී.
0: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
2: වචනේ නම් වචනේ අංකිවනේ කමර්ෂල් බ්‍රේක් එකෙන් පස්සේ දෙන්නම් කියලා සින්දු. අද කුරුණෑගලද කොහෙද යන ගමන් තමයි මිස්ටර් පීකේ අහගෙන ඉන්නේ. අද ගොඩාක් වෙලා මාව අහන්න පුළුවන් කියලා කිව්වා. අම්මෝ කන් දෙකට ඉතින් නේද? ආයිති හවස පහ වෙනකොට කන් දෙක රිපෙයාර් කරන්න දාන්න වෙයි. මාව ගොඩක් වෙලා අහනවා කියන්නේ. එච්චර අමාරු නෑනේ අහගින්න ලස්සනයින වොයිස් එක නේද? හරි කොහේ ගියත් පරිස්සමට යන්න. මොකද මිස්ටර් පීකේ කියන්නේ අපිට ගොඩාක් වටින කෙනෙක්. එනිසා පරිස්සමට යන්න ගිහිල්ලා ආයේ පරිස්සමට එන්න.

සමහර සිින්දුව ඇහුවාම කසාද බඳින්න ආස හිතෙනවා. ඔයි කලින් ගියපු සිින්දුව පෙම්රස්ව බෑහෙන. මට ඒ සිින්දුව ඇහුවහමත් එහෙම අදහසක් කෙනවා. හරිද? කසාද බඳින්න වගේ ආස හිතෙනවා. ඒ වගේම තමයි ඒක ටිකක් ඒ කාලේ සිින්දුවක්නේ. ඊට පස්සේ මේ කාලේ සිින්දුවනේ මට මෙන්න මේ සිින්දුව ඇහුවහමත් කසාද බඳින්න ආස හිතෙනවා. මොකද ඒ තරම් ආදරණීයයි මේ සිින්දු. වචන, මෙලඩි එක, සිින්දුව කියලා තියෙන විදිහ ඔක්කොම පුදුම රහක් තියෙන්නේ. එකඟයිද මං කියපු කතාවට? එකඟද නැද්ද කියලා WhatsApp message එකක් දාන්නකෝ බලන්න.

ධර්ම කහන බොයිස්ල මෙච්චර කලබල වෙලා. මම මෙච්චර මෝඩනේ මෝඩනේ මෝඩනේ මන් දන්නවා. ඇඹුල් ළඹයක් කනකොට අපේ කටට කෙල ඉනුවට කන කෙනාට හරි අමාරුයි, දත් හිරි වැටෙනවා. ඉතින් මඳින්න ආස හිතනවා කියලා කිව්වට සින්දුවක් අහපු පමණින් කසාද බඳිනවා කියලා මම කිව්වේ නෑ. හරිද? එනිසා කලබල වෙන්න එපා. තව අවුරුදු ගාණක් මේ විදියටම තනිකඩව ඉන්නවා. ප්‍රොමිස්. දැන් ගන්නවා චුටි බ්‍රේක් එකක්. හවස 4ට ළඟයි. තව තියෙන විනාඩි 10යි.

0: පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට සතුටුම යුගයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්මානයට බඳුන් වීමේ අවස්ථාව. එහෙම බැලුවම නේද ඉතින් බෝම්බත් ගහලා සතුටුම යුගයේ ජනාධිපතිනෝ යුද්ධ තිබ්බ කාලේ පට්ට සතුටුම යුගයේ ජනාධිපති කියන දව කරන්න පුළුවන් ඕඩ් සින්න පුළුවන්. සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගන්නතු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්. තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
2: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
3: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
3: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
2: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සිය ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0711 455 11.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ.
5: ඔය මම හිතුවද එහෙම අහන්නක ධර්මයනේ ඉගිල්ලන්න බැරි දෙන්නේ. ඔයා ඉස්කෝලේ ගිහින් තියනවා සභාවෙන්ද ඒකත් අර ඉගිල්ලන්න පුළුවන්ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ නැහැ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
7: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම් double deck double delight double salary මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ girl friends ලා දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
0: සින්දු සියත අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
0: තිලක වර්ධන textiles. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
2: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලස ගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
0: අවිසා වේලට 98.4
4: විද්‍යානි 4 ඔෆ් නේද? විනාඩි 5 තියෙන්නේ. 5 කියන්නේ 4ක් වගේ දන්නා. සුදුකොච්චි අහන ලංකාවේ හැම කොනකම ඉන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. දවස නම් දැන් ඉවර වෙන්නත් ළඟයි මැනිකේ. මාගේකටත් වඩා ඉවරයි, කමන්නෑ. අපි සුබ සන්ධ්‍යාවක්. සන්ධ්‍යාවක් මොකද කිව්වේ? සුබ සන්ධ්‍යාවක්, ඊළඟට සුබ රාත්‍රියක් එම් ප්‍රාර්ථනා කරමු නේද? මේ රස්නෙට මහන්සියට මෙයා කියලා තියෙන විදිය හොඳේ. අද මේ රස්නෙට මහන්සියට මාව නැවුම් කරන්න ලස්සන සින්දු අහගෙන ඉන්න අවස්ථාව දෙන ඔයාට හැමදාමත් ආදරේ සුදු, එහෙමයි කියලා තියෙන්නේ. පාදුක හොස්පිටල් එකේ තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. විද්‍යානි ඇතුළු කටි ඔක්කොම ආදිසා මාමත් ඉන්නවනේ. හලෝ මාමා, ආදරෙන් එකතු කරගන්නවා. ඕෆෙන්න ඔන්න මෙන්න තියෙද්දි මේ ලස්සන සින්දුව අහලම ඊට පස්සේ ඕෆෙන්න. හරිද? පරිස්සමින් ගෙවල් වල යන්න ඕනේ.

0: දවස් 4 වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: කතා top story.
1: පයාගල වෙඩි තැබීමට යොදාගත් යතුරු පෙදිය සොයාගැනේ. පයාගල කොස්සේන ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන යතුරු පෙදියක් ගිනිගෙන තිබියදී සොයාගෙන තිබෙනවා. එම යතුරු පෙදිය ගිනිගෙන තිබියදී සොයාගෙනුනේ දුඩංකොඩ ඇලදුව ප්‍රදේශයේ රබර් වත්තක තිබියදී. සිතිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. පයාගල කොස්සේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ස්වංක්‍රීය ගිනි අවියක් භාවිත කරමින් වෙඩි තැබීම සිදු කර තිබුණේ ඊයේ රාත්‍රී 9ට පමණයි. බරපතල තුවාල ලැබූ 30වරුදී අදාළ පුද්ගලයා නාකුට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. දැන් ක්‍රීඩා පොතක්. අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියේ පානුතුර ක්‍රීඩා සමාජය සමග පැවති තරගය SSC ක්‍රීඩා සමාජය කඩලු 7කින් ජයගත්තා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් පානුතුර ක්‍රීඩා සමාජය පන්දුවර 19 පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවි රැස්කල් ලකුණු සංඛ්‍යාව 128ක්. SSC ක්‍රීඩා සමාජය පන්දුවර 15ක් තුල කඩලු 3ක් දැවි ලකුණු 130ක් ලබා ගනිමින් තරගය ජයගත්තා.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

මගේ ආයුෂනම් ගන්න ලෑස්සි වෙන්න එපා. ප්ලීස්. නේ දානේ. මොකටද නිකන් නේද මගේ ආයුෂයට දෙන්නේ? දාලා ගියානම්. ඔන්නේ ආලු වෙලා ආදරෙන් හිටියානම් කමන්නේ. මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනේ. වෙන් වෙලා ගියයින් පස්සේ නෝ නෝ නෝ නෝ ඒව ඔට්ටු නෑ. දුම්බර ලාලිත් ඔයත් ආස සිංදුවන්නේ කලින් ප්ලේ වුනේ මේ සිංදුව නම් ඉතින් ඔයත් ආසයි නේද කියලා මම අහන්නේ. මන් දන්නෝ මේ සිංදුවට ඉතින් මේ රටේ අඩුම 80%ක් 85%ක් 90%ක් විතරවත් කැමති. ගොඩාක් අය අදත් ඉල්ලලා තිබ්බේ මගෙන් මේ සිංදුව. ඔය ඔක්කොටම තමයි

මංකිවන්නේ පෙන්නුනාට සුභපතනෝ, හැබැයි ආයුෂනම් දෙන්න බෑ කියලා. ප්‍රදීප් නිශාන්ත මෙසේජ් එකක් දාලා තියෙනවා, තැන්යා වෙන කෙනෙක්ගේ ආයුෂ ගන්නව ඇති කියලා.

0: පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: නඩු කීයක් තිරක් දන්න සාවි කියලා යන ගමන් රැස්වීම වලට
3: ඉන්දියාවේ දේශපාලන රැලි වලටවත් එච්චර ලොකු කටවුඩ් ගන්න
4: එතන මේ මොනවරි කරන්න කියලා හිතාගෙන ආපු මිනිස්සු
3: ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: හෘදේ සාක්ෂියක් සහිත මාලිමාවේ අභ්‍යන්තර මතවාදයේ දෝංකාරය
6: විපක්ෂය ඔක්කොම පාර්ලිමේන්තුවේ පොඩු ටිකට් හේතු කළා සීල් ගහලා ඉවර
7: කිසිදු ආකාරයක සෑහීමකට පත් වෙන්න බෑ.
8: කොහොමද සැපද දුන්නම වංගික මිටට
1: සෑම දිනකම උදෑසන 6යි 10 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
10: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
13: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500.
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011747388 අමතන්න. ණයශ්‍රේණි කත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
16: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011 4700550 අමතන්න.
17: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි සස්ටා තේෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන්ඩ් ලයිම් ඉතිරි රුපියල් 115යි කාගිල්ස් ෆුඩ් සිටි
18: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපදපු ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
19: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 10 අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition.
20: හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
19: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011 7888 666
21: හුලන්දා ඔය හරස් කරලා හදපු මේ ජලාශය මොකක්ද? 1. උඩවලව ජලාශය 2. චන්ද්‍රිකා වැව
22: සියත සුපකත් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ඇඹිලි පිටියේ මදාරා දිල් රුක්ෂි.
23: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
22: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
24: සියත පොකට් මනි.
22: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
24: අනුග්‍රහය
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
1: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
25: මාව දැකලා හැංගුණානේ.
26: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
1: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකාවක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරි නගරයක්.
0: මට එහෙම ඕන යකේ. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
2: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
5: සියත දිවයින පුරා

මහනුවර ජයනාත්. ජයනාත් කොහොමද දැන් ඔය පැත්ත තොරතුරු? මේ පාර ගිය පාරවල්වල තරන් මේ මහනුවර පෙරහැරෙන් පස්සේ ටවුන් එක අපිරිසිදු වෙලා නෑ නේද? ඔව්ද? කියලා එවන්න ඔයා සාමාන්‍යයෙන් නුවරමනේ ඉන්නේ. ඉතින් විස්තර දන්නව ඇතිනේ. දැනගන්නත් එක්ක කියලා එවන්නකෝ අපිටත්. දැනගන්නත් එක්ක. අද මට මේ දිනෝෂ් කර්ටන්ස් වල දමිත් කවි එව්වේ නෑ. ඊට පස්සේ මං ඇහුවා කෝ කවි කියලා. කියවනවද කියලා අහලා තිනවා එවන්න. ඒකනේ යාට සැකයක් තිනවා මං කියවන්න නැති වෙයි කියලා. මෙහෙමයි සමහර වෙලාවට කියවන්න වෙන්නේ නෑ. ටයිම් අදි වෙනවා. නැත්නම් මෙසේජස් තොගයක් ආවහම කොහොමත් මිස් වෙනවා. ඒ වෙලාවට ඉතින් මාව තේරුම් ගන්න ඕනේ. හාද? අද පුළුවන්. අද කියවන්නම් කවිය හොඳ? අනිතක මමම මේ කියලා කවියක් එවන්න කියලා ඊට පස්සේ ඔයයි කවිය කියවෙන්නේ නැතු වුණොත් එහෙම නේද? ඔයා යයි පොල් ගහන්න මට. මන් දන්නවනේ කොල්ලොන්ගේ තරම. සුදු කොච්චිගේ ඔය සුපුරුදු සිනහඬ අසනා විටදි හැමදාමත් පෙරයි බඩ. සුදු මුහුණට දෙන්නද මං හාදු ගොඩ. ඔය දෙතුලින් දෙන හාදුව වටී මට. මීට පස්සේ ලන්ච් ගන්න එපා ඔයා. මගේ වොයිස් එක අහගෙන ඉන්න සල්ලිත් ඉතුරුයි නේද? වියදම ඉතුරුයිනේ. ඇයිති මගේ වොයිස් එක හන් ඉන්නකොට හිනා වහන් ඉන්නකොට බඩ පිරෙනවා කියලා කියලා තියෙනවානේ. හරි, හෙටින්දන් ලන්ච් කරන්න බෑ ඔයාට. කිව්වනම් කිව්ව විදියට කරන්න ඕනේ. හරිද? වර්ජිනියා මේවට හිනා වෙනව හොඳ ටෝම. තව කවුරු හරිත් මන් දැක්ක කියලෙවල තියෙනවා. අද මෙසේජස් දාපු අය අතරින් අලුත් යාළුවෙක්. කවුද ඒක කියලෙව්වේ? කාගන්න බෑ. ඒ කියන්නේ තනියෙන් හිනා වෙනවලු මාව අහා. ප්‍රොටක්ස් කම්පැනි එකේ රංග ඔත් තනියෙන් හිනා වෙනවනේ. මොනර කිරිල්ලිත් එක්ක එහෙම යන ගම. ආර මිනිස්සු බලනව නේද? ඔයාගාඩ පිස්සුද වන්ද කියලා. වන්දන්න වන්දන්න. ඊළඟට මදු. මදු ඔයා ඉල්ලන ඉල්ලන හැම සින්දුවක්ම අද මම ප්‍රතික්ෂේප කරනවා. ඔකට වයිල්ලන හැම සින්දුවක් මං සාමාන්‍ය හැම දවසකම දෙනවා. ඉඳලා හිටලා පොඩ්ඩක් එකක් දෙකක් නොදී තින්න ඕනේ. මට එතකොට පුළුවන් ඔයාගේ ආදරේ පරීක්ෂා කරන්න. ඔයා මේ සින්දු දෙන හින්දද දන්නේ නැහැ මට මෙසේජස් දාන්න. නේ හැමදාම ඉඳලා හිටලා බලන්න ඕනේ කොල්ලගේ තරම. නපුරෙක්ද? රණ්ඩු කරනවද? අහන එක නතර කරනවද? බලන්න ඕනේ. මේක පොඩි ටෙස්ට් එකක් කියලා හිතන්නකෝ. හාද? දේවින්ද මෙසේජ් එකක් දාලා ඊළඟ සින්දුවට එයයි යාගේ නංගි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නයි එකතු කරගන්න කියලා තියෙනවා. අයියෝ දෙන්නයි දානේ ඉන්නේ ඔය වයසට. මේ නම් දෙකේ වන්නකෝ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නගේ. ඒ දෙන්නට දෙන්නත් දැනගන්න එපෙයි නේද? ඒ මදර මටත් ටෝක් කරනවා මේ කොල්ලා. මට ඔයා නැතුව බෑ සුදු කොච්චියෝ. මට උම්මා එකක් දෙන්නකෝ කියලා තියෙන. ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නගෙන් ඉඳගන්න එකයි ඇත්තේ. නෝටි බොයි.

0: කොළඹමැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
1: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක, ලයිට්, වාටර්, ෆෝන්, බිලට සහනය මෙන්න.
2: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388. CDB රන්නය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15
5: පිස්සුවක්ම තමයි. මොකෝ මෙතරම්?
6: අඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
8: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර 2 සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0711 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
10: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට. David Pierce e-mobility වෙත
11: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා. රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලි.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
13: මෙන්න ප්‍රශ්නය. ශ්‍රීපාද කන්ද පිහිටා ඇති දිස්ත්‍රික්කය මොකක්ද? 1. රත්නපුර දිස්ත්‍රික්කය, 2. කෑගල්ල දිස්ත්‍රික්කය.
14: 1. ඉස්කෝලේ 6 වසරින් ගෙන ගන්න මීගමුවේ සිතුම් පෙරේරා අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් වින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
15: යත පොකට් මනි.
14: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
16: 98.2 98.4

අද වට්සප් මෙසේජස් ගොඩක් තියෙනවා. මට හිතාගන්න බෑ මේ ටික ඔක්කොම කොහොම කියන්නද කියලා. පිළියන්දල තිලක් දෙන්නකෝන්. පිළියන්දල නදීත් මෙසේජ් එකක් දාලා තිබ්බා. හරි, මෙහෙම කරමු. දැන් මේ සින්දුවෙන් පස්සේ කොහොමත් මට තව එක සින්දුවක් වගේ තමයි දෙන්න පුළුවන්. එකක් නැත්තම් වැඩිමුණොත් දෙකක්. නමයි ගමයි. අර අපි ඉස්සර කලින් දවස්වල එහෙම කරලා තියෙනවා නේ. වට්සප් මෙසේජ් එක දාන්න වෙන මුකුත් දාන්න එපා. නම ස්පේස් එකක් ගම. ඒක දාලා තියන්න. එතකොට මට චෙක්ලිස්ට් එක බලාගෙන නම් ගම් ටික කියාගෙන යන්න පුළුවන්.

0: පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට
1: අල වගේ රැගෙන ආ කෝටි දහහක අයිස් කන්ටේනරයක් වරා එන්නල්ලයි. අල වගේද ගෝවා කිව්වට ඒ වගේද මේවා. ඈ සකපිට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට පකිස්තානයේ සිට ගෙනාවේ මහා පරිමාණ

0: ව්‍යාපාරිකයෙකුගේ නමින් කන්ටේනරේ උඩින් තුවා අසුරා යටින් අයිස් හංගලා. දැන් අල වගේ පේනවා, තුවා වගේ පේනවා. අන්තිමේ එකක්වත් නෙමේ තිබිලා තියෙන්නේ අයිස්. මෙට කලිනුත් එක එක කන්ටේනර් ආවනේ. අර 300 ගණන් එහෙම ආවා ගියා.
1: සියත පාත්‍රේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: ඇලුමිනියම්මනේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනන්ස් අදමෙන්න අදම ආරං යන්න. අමතන්න 011 114 700.
6: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට. ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න. අමතන්න 0676 252 3020.
7: සෙනසුරාදා උදේ 8ට
8: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
9: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි. ජින්තු පිටියේම වෙනෝ, ජින්තු පිටියේම වෙනෝ.
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
11: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash app හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
12: ඔව්, ප්‍රශ්න අහනවනේ. ඉගිල්ලන්න පුළුවන් ද වගේ.
13: ඔව්, මම හිතුවද එහෙම ඒවා අහන්න ධර්මයන් ඒ ඉගිල්ලන්න බැරේ දෙද. ඔයා ඉස්කෝලේ ගිහින් තියනවා. සභාවෙන් ඒකත් අර ඉගිල්ලන්න පුළුවන් ද වගේ නිකන් දැනගෙනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ
14: නැහැ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
15: අනුග්‍රහය.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
17: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
18: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
17: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
18: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
17: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
18: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට වට්ස්ඇප් කරන්න.
17: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා
1: තියෙනවානේ එම කියන්න හරිතකම් මම වට්සප් මෙසජස් තාප කට්ටව කියන්න රහන් මොරටුවෙන් ඇල්පිටිය කුමුදුනී එංගලන්තෙන් හිරන්ත ඔයාගෙන කිව්ව සුද්ද මහනුවර ජයරාත් දුගෙකොට නිලු නිරුෂා මනෝරී කෑගල්ලේ හම්බෝ තව ගොඩක් ඉන්නවා. ඩුබයි වල TGBG බොයිස් ලටික කවිඳු ඇතුළු සෙට් එක සමන්ත ඔයා I love you all කියන්න පානේ
2: I love you all
1: දෝස්තෝ නා කොයි මන්සිල් හේ ना कोई साथी है
2: फिर भी निकल पड़ा हूं घर से शायद जिसकी तलाश है
1: वही साथी है वही मंजिल है।

ආසින්දගීමේ ආනාසනම් මගේ ජීවිතයට එන්න. දැන් නම් එන්න එපා. විනාඩි තුනයි තියෙන්නේ, මම යනවා. මගේ ජීවිතයට හෙට එන්න හවස දෙකට. හරිද? ඉතාලියේ යාළුවෝ ගොඩාක් හිටියා මාව අහගෙන. සමහරුන්ගේ නම් කියන්න බැරි වුණා. සෝරි. තරහ වෙන්න බෑ හොඳේ.

0: මඩ පාත ලක්ෂ්මන් ඇතුළු කට්ටිය ආදරෙන් එකතු කරගන්නවා. රොමේනියාවේ දිනේෂ් ආවත් එකතු කරගන්නවා. චමෝදි ආවත් එකතු කරගන්නවා. කෙල්ලේ ජන්තුත් අහගෙන හිටියා. ඔක්කොම එකතු කරගන්නවා. මං යනවා එහෙනම්. හෙට එනවා හවස දෙකට.
1: किसी खूबसूरत परी जैसी होगी मुझे क्या पता दिल रुबा कैसी होगी
0: मंगा के सुधु कोचिया गडा खादरे

0: සන්ධ්‍යාවත් හවස 5යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

කතා ටොප් ස්ටෝරි. පිල්ලයන් යළි රිමාන්ඩ්. සිවනි සතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් සහ හමුදා බුද්ධිහංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනා ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද මාර්ගගත තාක්ෂණය ඔස්සේ ලබා දුන් නියෝගයකට අනුවයි. සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන්. කාත්තන්කුඩිහිදී TMVP පක්ෂයේ සමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය සහ වවුනතිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනයද සැකකරුවන්ට එරෙහි චෝදනා අතරට අයත්. මෙම ඝාතන සම්බන්ධයෙන් පිල්ලයන් හමුදා බුද්ධිහංශ තොරතුරුකරුවන් දෙදෙනා සහ ලන්ඩනයේ පදිංචි මොහමඩ් ෆයිස් නැමැත්තා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරනු ලැබුවා. නඩු අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳව අවස්ථාවේදී බන්ධනාගාරයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ සැකකරුවන් ඉදිරිපත් කෙරුණා. කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ. ලන්ඩනයේ සැඟව සිටින මොහමඩ් ෆයිස් නැමැත්තාට එරෙහිව විවෘත වරින්තු යළි නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා නඩුව කල් තැබුවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති 6:30. සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සෑම මොහොතක්ම රසවත් කර

0: ัง
1: ฮาวดีแซนดี
2: ้ฮาวดีมาเคลาฮาวดีชาล
1: ีเอ๊ะ මොකද මේ ඔළුවේ දූරියන් ගෙඩියක් ගහගෙන වාගේ
2: අද අලුත් මාසයක් නේ
1: එතකොට
2: ඇයි මගේ මොකක් තියෙන ඔළුවේ
1: ඔළුවේ මොකුත් නෑ ඔය කොස් කට්ට වාගේ නේ මූණ ඕ උරුලේ නේ හැමතැනම
2: බොරු කියන්න එපා මොකද කැත කතා කියන්න එපා
1: ඈ කැත කතා කියන්න එපා කියන්නේ
2: ඇයි
1: කරවිල ලෙල්ල කලවන වගේ මූණේ
2: තරහයි
1: උඹ මගෙත් එක තරහ වෙලා හරි අරේ තෝගේ මූණේ කුරුලෑ තිබුණා මේ හරි සමයක් වුණා හරි චාලි
2: ඉතින් ඔය බොරුනේ කියන්නේ
1: බොරු වෙන්න කොහොමද
2: බලන්නක ලස්සන
1: ඕ වාට ඔබ හරියට පේන්න නැත අල්ලල බලන්න
2: නෑ නෑ මොකුත් නෑ
1: මොකුද කියන්නේ යකෝ අවුරුද්දක් ඉඳලා පරණ වෙච්ච ගල්බඩිස් ගෙඩියක් වගේ මූණේ
2: මොකද මොකද
1: නෑ නෑ මං ඒ ටික කිව්වේ ඇත්තටම අද අද
2: ගල්බඩිස් දෙනේද
1: ගල්බනිස් දිදේ දෙවයි අද
2: කුරු ලැබිනි
1: හරියට
2: අනේ එමත් තියෙනවද
1: එමත් තියෙනවා
2: නේනේ
1: අද ලෝක කුරු ලෑ
2: දිනේ පප්පර පප්පර ප
1: අද තම අද ඔයා ගණන් ගන්න පාතේ නෝ ගණන් ගන්න බා
2: මම මොකටද ගණන් ගන්නේ මට කුරු ලෑ තියෙනවද මට ගණන් ගන්න
1: ඒ ගානට ගණන් ගන්නෑ කියන්නේ ඉතාලි පොත. ඒ කියන්නේ මූණ බෙබ කොස් කට්ට වගේ තියාගෙන මට කොහෙද කුරුල්ල? මං ගණන් ගන්නෝ. මට කුරුල්ල නෑ. බර අන්න එහෙම තමයි ඉද්දෝ. ඔයා නෑම කියන්නේ. නෑම කියන්නේ නෑම කියන්නේ. හැබැයි හොරෙන් හොරෙන් මොනාරි එකක් ඇක්නි ක්‍රීම් එක කරා හොරෙන් හොරෙන් ගන්න. කවුරු හරි අහුවම නෑම කියන්නේ. කුරුල්ල කොහෙද කුරුල්ල? ඔය තියෙන මොන මේ මගේ බූණ හැටි මොන කුරුලෑ පිස්සු මේ මෑත පිස්සු
2: හරි අනේ මගේ මූණ කුරුලෑව ගැන කතා කරන්න දු මේ අද කුරුලෑ දිනේ ගැන කතා කරන්න
1: අද ලෝක කුරුලෑ දිනේ
2: ඇයි අත්තටම එහෙම දිනයක් දාලා තියෙන්නේ
1: එහෙම දිනයක් දාලා තියෙන්නේ සැන්ඩි ඇත්තටම ලෝකේ විශේෂයෙන්ම මේ ටීනේජ් වයසේ ළමයි ගොඩක් පීඩාවට පත් වෙන කාරණයක් කුරුලෑ කියලා
2: පිම්පල්ස් යස්
1: කැරේ තව විදියකට කියන සමහරු කියන මේක මේ සම්බන්ධයෙන් කියන්නේ පිම්පල් සම්බන්ධයෙන්
2: විශේෂඥයෝ
1: කියනවා ටීනේජ් වයසේ කෙනෙක් කියන්නේ ළමෙක් තරුණෙක් බවට පත් වෙන අතරමැද අවුරුදු 3-4ක් තියෙනවානේ ඒගොල්ලෝ මුහුණ දෙන පළවෙනි වැඩිහිටි ප්‍රශ්නය තමයි
2: පිම්පල්ස්
1: කියලා කියන්නේ එතකන් ඒගොල්ලන්ගේ ලෝකේ තියෙන්නේ ළමා ප්‍රශ්න.
2: ඔව් ඇත්තටම මූණ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ.
1: නමුත් මූණ දෙන ප්‍රශ්න තමයි ඒගොල්ලන්ට
2: තියෙන්නේ.
1: ජීවිතේ පළවෙනි වතාවට ඒගොල්ලන්ට වැඩිහිටියෝ මූණ දෙන ප්‍රශ්නයකට මූණ දෙන්න සිද්ධ වෙනවා.
2: ඒ
1: තමයි කුරුලෑ කියලා පිම්පල්ස් වලට අධිපති දෙවිවරු තමයි එහෙම කියන්නේ. ඔබ දන්නේ ඔබ දන්නේ
2: කියන කතා.
1: කීර කතා පිම්පල්ස් වලට අධිපති දෙවඟනක් තමයි මට ඒක. කියුවේ ඉතින් අද ලෝක කුරුල්ල
2: රෑට ඇවිල්ලා රහසින්න කියලා කියද වගේ
1: නෑ නෑ මේ මහදවාලේ පාරදී හම්බෙලා කියලා ඉතින් අද කුරුල්ලා සම්බන්ධයෙන් දැනුවත් කරන්න කුරුල්ලා වලට මූණ දෙන්නේ කොහොමද කුරුල්ලා සනീപ කරගන්නේ කොහොමද සහ ඇක්නි පොසිටිවිටි ඒ කියන්නේ දැන් කාගේ මූණේ කුරුල්ලාද ඒ පුනි කුරුල්ලා ඊ කියන්නේ නැතුව පොසිටිව් විදියට බාරගෙන ඉම වෙනුවෙන් තමයි අද දිනෙ වෙන් කරලා
2: තියෙන්නේ
1: නියම තරකටාව හරි
2: ඔය කුරුලෑ ගැන කතා කරන අතර වාරේ
1: කුරුලෑ ගැන මොනව කතා කරන්නද ඔන්නේ ටයිම් නේද
2: මං ඉතින් තව ඉස්සරහට තෝරන්නේ කුරුලෑව අරගෙන යයි කියලා තුවාලේ වගේ
1: කුරුලෑ එයාගේ මූණ ගැනම අද කතා කරයි කියලා එයාගේ හිතේ.
2: අපි මේ කතා කරනවා අද මාළඹේ පුංචිකාර නිවසේගෙන.
1: ඔව් ඒ අරුණහම අපි ආයි සැන්ඩ්ගේ මූණ ගැන අද කතා කරන්නේ නැහැ. කුරුලෑ ගැන කතා කරලා අවසානයි. කතා කරන්නේ මොනා ගැනද කියලා
2: අහගෙන ඉන්න.
1: ආගෙන මෙතන වාගන්න.
2: හොඳයි.
1: අවස හය අමාරු වෙනකන් අපි
2: ඉන්න. හොඳ හොඳ
1: හැන්දෑ ජාමේ.

ත්‍රිරෝධ රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටෙඩ්

0: ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
1: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
3: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
2: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
3: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
2: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො.
3: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
2: වැඩනීති නේද?
1: Where innovation earns recognition.
6: The Bank Sangrava, ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් commercial bankුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තිබූ ඔබ සැමට ස්තුතියි.
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි. ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි. පෙප්සි ඉතිරි රුපියල් 110යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි. කාගිල්ස්
8: පරම්පරා ගානා කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
1: David Peeris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amatanna Bindu Eka Eka Hatai Atasi Asu Atai Hayasi Hata Haya
10: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතල වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ. 98.2 98.4

0: ලාඩන්.
1: සැන්ඩි, ඔයා කවද්ද අන්තිමට කාට හරි පණිවිඩයක් යැව්වේ?
2: කුමන මාර්ගයකින්?
1: ඕනෑම මාධ්‍යයකින් පණිවිඩයක් කාට හරි යැව්වේ අන්තිමට?
2: කවද්ද නෙවෙයි,
1: මේ දැන් ටිකකට
2: කලින්.
1: ඒක මොකද්ද යාම පණිවිඩ? මොකද්ද මාධ්‍ය පණිවිඩේ නෙවෙයි මං
2: අහන්නේ. සමාජ මාධ්‍ය
1: මැසේජ් එකක් තමයි යවලා තියෙන්නේ නේද? ඔය ඊමේල් යවනවද මිනිස්සුන්ට?
2: ඊමේල් එකක් යවුවා දවස් 3-4කට කලින්.
1: අරවින්ද ජොබ් හොයනවා මං හිතන්නේ. මෙන්න ජොබ් හොයනවා, ඉන්ටර්වියු වල මෙන්න CV යවනවා.
2: නෑ, බණ මඩුව ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. එතකොට ඒකේ එහාට මෙහාට බණ එහාට මෙහාට කර ගැනීම මම මේල් හරහා කරගන්නවා.
1: මොකද මේල් හරහා බණ එහාට මෙහාට කරනවා කියන්නේ?
2: අපේ ඉන්නනි ස්වාමීන් වහන්සේ ලගලා ඒගොල්ලන්ගේ බණ අපි
1: බණ නෙවෙයි, ඔයා එහෙට මෙහෙට කරන්න රෙකෝඩින් එක.
2: ඒගොල්ලෝ එහෙ බණ රෙකෝඩ් කරනවා ස්වාමීන් වහන්සේලා පන්සලේ රෙකෝඩ් කරලා මට මේල් හරහා තමයි
1: එවන්නේ.
2: එතකොට මම නිතරම මේල් එකෙන් ගනුදෙනු කරනවා. එච්චර වෙන ඩොකියුමෙන්ට්ස් වැඩ නම් අපෝ නෑ, මේවා දාලා යනවද? මේ අපි ඉතින් මැරෙන තැන්
1: බහිරවයෝවාද?
2: මේවා දාලා යන්නේ මහත්තයෝ,
1: මලත් යන්නේ. නැවිලත් ඉත සිවිලිමේ කටුස්සෙක් වෙලා හරි ඉන්නවා ඇවිල්ලා.
2: කොමාරි මදුරුවෙක් වෙලා හරි ඉන්නවා.
1: තව මොනවද පාවිච්චි කරන මාධ්‍ය පණිවිඩ යවන්න? WhatsApp පාවිච්චි කරනවා, ඊමේල් යවනවා, එතකොට SMS යවනවද? යවනවා ඇතිනේ නේද?
2: යවනවා.
1: තව මොනවද? කෝල් ගන්නවා.
2: ඔව්, කෝල් ගන්නවා.
1: වොයිස් නෝට් යවනවා.
2: ඔව්, ඒ වගේ WhatsApp වලින් කරන එකනේ.
1: ආ, එතකොට මේ
2: සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඊළඟට ඊමේල් පාවිච්චි කරනවා.
1: පාවිච්චි කරනවා.
2: මොකක් හරි ડોකියුමන්ට් එකක් ගෙදරට යවා ගන්න ඕන නම් ඇත්තටම මම මේ ළඟදි මේ කරා. මගේ මෙහි ડોකියුමන්ට්ස් වගේක් මම ගෙදරට යවුවා. එතකොට ඒක මම තැපැල් මාර්ගයෙන් තමයි රෙජිස්ටර් පෝස්ට්. ඉතින් එහෙම ඉඳලා හිටලා ඉතින් ඒ වගේත් පාවිච්චි කරන්න වෙනවා.
1: ඒ අරුණහම අර ගෙදර ජනේල ඇරලා අල්ලපු ගෙදෙට්ට එහා ගෙදර ඉන්න නැන්දට හැඬ, නැන්දේ
2: ආ ඒ ගෙදරදී
1: කරනවා.
2: ඒ ගෙදරදී කරනවා,
1: ඒවත් කරනවා.
2: ගෙදරදී කරනවා.
1: දැන් අපි කොම කරනවා? ලියුම් ලියන්නේ නැහැ නේද?
2: නෑ මකලෝ.
1: ඈ, අපි ලියුම් ලියන්නේ නැහැ නේද? ඈ ඉතින් මේ ඔක්කොම එන්න කලින් අපි
2: ලියුන්නේ. අම්මෝ අපේ අප්පච්චි අම්මලගේ අම්මා ගාව අප්පච්චි ගාව නන්නේ මේ ලියුම් පොට්ටනිය. ඒ දෙන්න ලව් කරන කාලේ බෙදාගත්තේ වේ, ඉතින් සුරක්ෂිත කරලා තියෙනවා.
1: අම්මා අප්පච්චිට යවපු
2: ලියුම්
1: ද අනේ අප්පච්චි අම්මට.
2: අප්පච්චි අම්මට යවපුවා අප්පච්චි ගාව
1: නෑ. අපි බලන්න ලියුමේ ඉඳන් ටෙලිග්‍රෑම් වලට ඇවිල්ලා, ඒකෙන් ටෙලිෆෝන් වලට ඇවිල්ලා, ඊට පස්සේ SMS, WhatsApp, voice note ආදී වශයෙන් අපි ගොඩාක් විධික්‍රම හොයාගෙන තියෙනවා. දැන් අපි ඒ හින්දා ලියුම් ලියන්නේ නැහැ. හැබැයි ලියුම් ලියනවා කියන්නේ ලස්සන වැඩක් නේද?
2: පොඩි නිකන් කලාත්මක ගතියක් එනානේ.
1: ලියුම් තියෙනවා ඒකේ. හරිම මේ හොඳ වැඩක් ලියුම් ලියනවා.
2: අපි ලියුම දෙහනම් ලියුම.
1: ඔව්, අද ලියුමක් ලියන්න වටින දවසක්. අද ලියුමක් ලියන්න වටින දවසක්.
2: මොකක්ද අද දවස?
1: අද World Letter Writing Day.
2: ආනේ.
1: අද ලෝක ලියුම් ලිවීමේ දිනය. අද ලියන්නේ නැති ලියුම් කවදා ලියන්නද සැන්ඩි? ඈ, තගලක ලියවලට වර මේවක කතා උඩ ඇති ලියුම් ලියුම්.
2: හා ලියුම් ලියුම්. ආදරණීය මකලෝ. ආ, ඔයාලා ලියලා වැඩ නැහැ නේ.
1: මට එවන්න බලියෝ. මම අනවශ්‍ය ප්‍රශ්න.

කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 770

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
4: NIBM හඳුන්වා දෙන බෙස්ට් ඉනොවේටිව් බිස්නස් මොඩල් අවෝඩ්ස් 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ බිස්නස් මොඩල් එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 071-133-1000 අංකය අමතා අදම අයදුම් කරන්න. BIPMA 2026 by NIBM, where innovation earns recognition.

0: Tilakavardhana Textiles.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් වියට් එක කොළඹෝ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් ඩොලර් 90 ඉඳන්. මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
3: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම ඩොලර් 90 ඉඳන්.
1: Let's Vietjet.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්. 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
5: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවා තාසේ 2 ලැබෙනවනะ. Double decker, double delight, double salary. Mage weda hodai kiyala ape boss mata dunnet double promotion. Itin deka deka nan ona deyak man bara gannawa. Anika sindunat deka deka ahana kota kan dekata derena sapa. E mage girlfriend sel denna. Ada tama edena mulinma hambune. Man gihin genna. Man aawi nathath satiya dawasala ute 10ට 100 tahanna. Mokada ek maadiske sindu deka kahanna puluwanne.
6: Sindu siyota anugrahaya.
7: Danenna andin
4: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
8: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
9: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලස ගන්න ළඟමද සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
10: මෙන්න ප්‍රශ්නය. කලාත්මක ලී කැටයම් නිර්මාණ දක්නට ලැබෙන ස්ථානයක් වන්නේ 1. ලංකාතිලක විහාරය 2. ඇම්බැක්කේ දේවාලය.
9: ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න සෙවනගල ශමල්ක අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නවේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
11: යව පොකට් මනි.
9: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: මාලබේ පුංචි කාලනිවසට මේ
1: ලිවමක් ලියන්න හදන අනේ ඒ මිනිසුන්ට වන්ද දෙන්න බෑ යාලට ඕන තරම් වැඩ
0: තියෙනවා
1: ආදරේ මෙතන 400ක් විතර වාහන විකුණන්න දෙන හැම වෙලේම මිනිස්සු එතෙන්ට එනවා වාහන අරගෙන එතන විකුණන්න දාන්න හැම වෙලේම එතෙන්ට මිනිස්සු එනවා මේ වාහන අරගෙන යන්න ඒ ඔක්කොම වැඩ ඇස්සේ මේ මේ පුඩිම ලිවමක් ලියනවා පුංචි කාරණි උතර දැන් ඒ මිනිස්සු දේරම වැඩ නවත්තලා පුඩිම ලිවම කියලා ඒකට තමයි යාලා ඉන්නේ වැඩට.
0: එයාල හැමම්මන් එව්වා කිව්වොත් කියවනවා.
1: එහෙම
0: ප්‍රශ්න නැහැ. ඔය වැඩ ඔක්කොම පැත්තකින් දාලා.
1: ආදරණීය මොකද්ද ලියන්න ලියුමේ?
0: ආදරණීය.
1: ආදරණීය කියන්නේ කරගමු. ඒකත් පට කර ආදරණීය.
0: ආදරණීය පුංචි කාරණියස. මම නම් හොඳින් සිටිමි. ඔබගේ සැප දුක් කෙසේද? මා තව දවස් 3කින් පුංචි කාරණියසට පැමිණෙනවා. එබැවින් ආපන ශාලාවේ බුලා වනිස් අන්තර්ගත කොට තබන්න
1: කියලා තමයි ලියුම යන්නේ. ලියුම දැක්ක ගමන් පුංචි කාරණියද වහලා යනවා තව
2: තැන්දි එනවා.
0: හරි හරි මේ පුංචි කාරණියස ගැන අපි කතා කරමු. ඇත්තටම
1: මිනිස්සුගේ බිස්නස් පාඩු කරන්න බෑ මොකද ලියුම් ලියලා රෙමේ වද දීලා. එතන ඕන තරම් වැඩ දිනවා. ඕනතර වැඩ දිනන මිනිස්සුන්ට මොකද ඕනතර සෙනගෙන වාහන ගන්න. ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයේ කොයි වෙලෙත් මොකක් හරි වාහනයක පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරමින් තමයි
0: ඉන්නේ. කොයි වෙලෙත් වාහනයක් උස්සගෙන.
1: කොයි වෙලෙත් උස්සගෙන. කොයි වෙලෙත් එකක් උඩ. බලන්න. ඒ විදිහට කියන්නේ ඔච්චර දුරට වාහනේ ඔයාට හිතට ඇති වෙන තරම් චෙක් කරලා බලලා ගන්න වෙන තැනක් හම්බෙන්නේ
0: නැහැ.
1: එහෙම පුළුවන් වෙන්නේ ඉතින් ඔයා තනියෙන් බාසුන්න කෙනෙක් අරගෙන තනියම වාහනයක් විකුණන කවුරු හරි ළඟට යන්න ඕනේ. ඒවා ටිකක් කරදර වැඩ. මොකද ඔයාට එක තැනකට ගියාම බලන්න තියෙන එක වාහනයයිනේ. ඒ වාහනේ සෙට් නැත්තම් ඔයා තව කාට හරි අයිතිකාරයෙකුට කෝල් කරලා හරි එතෙන්ට යන්න ඕනේ. මේවා දවස් ගණන් ගත වෙන වැඩ. මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ ඔයා එක වරුවක් අරගෙන එතෙන්ට මෙහෙම ආපුවම යායට වාහන. කැමති වාහනයක් තෝරගත්තා. කැමති වාහන දෙක තුනක් පෙන්නනවා. මේ දෙක තුන පොඩ්ඩක් බලමුද? මට මේ දෙක තුනේ තත්ත්වය බලලා කන්ඩිෂන් එක බලලා එකක් තෝරගන්න
0: ඕනේ.
1: ඒගොල්ලෝ මේ ඔයා එකක් කියන්නකෝ කියලා කියන්නේ නැහැ. ඒගොල්ලෝ මේ දෙක තුනම ඔයාට ඔටෝඩොක් වාහන

0: මේ පුංචි කාරණේ සිටින් යන් ගිල්ල වාහනයක් තෝරගන්න. ඊට පස්සේ අයිතිකාරයෙක් කතා බහ කරලා ගණන් කතා කරගන්න.
1: yes yes
0: හිතේ හැටියට වාහනේ අරගෙන ගෙදර එන්න. මේක මෙහෙම කොළඹ මැද්දෑවේ නෙවෙයි තියෙන්නේ, රෂ් එක අඩුයි, පාඩුවේ යන්න පුළුවන්. මාළඹේ ටවුන් එකට යන්න, මාළඹේ ටවුන් එකට ගිහිල්ලා පුංචි කාර් හන්දිය හොයාගන්න. පුංචි කාර් හන්දියෙන් හැරෙන්න පුංචි කාර් පාර පැත්තට හැරිලා මීටර් 600ක් විතර ගම ඇතුළට යනකොට මෙන්න තියෙනවා බැබලි බැබලි මාළඹේ
1: පුංචි කාර් නිවස. මේ මකලෝ තව පණිවිඩයක් තේනවා අපිට කියන්න. පුංචි කාර් නිවසේ තක්සේරු සේවා, ලීසින් පහසුකම්, ඉන්ෂුරන්ස් පහසුකම් මේ ටික තියෙනවා කියලා කිව්වනේ. ඔන්න ඒගොල්ලෝ කියනවා සිංග ෆිනන්ස් සමාගමේ ලීසින් සේවා නිලධාරින් ඔන්න පුංචි කාර් නිවසේ මේ ඉන්නවා. ඔයාට ලීසින් පහසුකම් ගන්න ගියාට පස්සේ ඒගොල්ලෝ හැම දෙයක්ම කියලා දෙනවා. මොනවද කියලා දෙන්නේ? මූලිකවම ගෙවන්න ඕනේ කීයක්ද, වාරිකය කීයක් වෙයිද, මොනවද ඕනේ ලියකෙවිලි, මේවා දන්නේ නැතුව කොහොමද වාහනයකට ඇඩ්වාන්ස් කරන්නේ. ඉතින් මේ වගේ අර අපි නොදන්න දේවල් ගොඩාක් සිංග ෆිනන්ස් සමාගමේ ඉන්න නිලධාරීන් ටික ඔයාට විස්තරාත්මකව කියලා දෙනවා. ඉතින් මතකයිනේ මාළඹේ පුංචි කාර් නිවසට ගිහිල්ලා වාහනයක් මිලදී ගන්න යනකොට ලීසින් පහසුකම් අරගෙන එන්න අමතක කරන්න එපා.

0: ඔබට ලැබේදයි එයනු ලැබේදයි හිතවාවනු බැරුවා.
1: සමනල එක්කත එව්ව හම්ම වනාදැයි කියලා ලියන්න
2: අපිටත් තැපැල් කාරයදේ තමයි ලියුගට අපිට අපිට අපිට කවදාවත් ඔයා ඒක හිතට සමනල ඇරෝ බයිති කලයක් පැතිගෙන සමනල බුලත්තිටක් කකා බයිති කලයක් පැතිගෙන අපිට ලියුන් නැද්ද? ඔයාලට ලියුන් නැහැ. අල්ලපගේ දක්කට ලියුන් තියෙන. අල්ලපගේ දක්කට එන්න ගැන්. ටිලෙන් ටිලෙක්. ගාල කැලපාරුත් ගා. ලියුම දීලා සමනලයා.

0: කතේ
1: සමනල්ලුවේ වගේ රාගෙන් නැලු තැපල් කාරය.
0: Yes.
2: එයා ඉස්සර අපේ ජීවිතවල හිටිය චරිතයක්නේ.
0: ආ ටිලින් ටිලින්.
2: ඔව්.
0: ටිලින් ටිලින්.
1: එයා සමහරුන් අඳුරනවා. සමහර ඒ කියන්නේ ගෙවල් පැත්තේ මේ කෙනෙක් තමයි
0: එන්නේ.
1: එන්නේ.
0: අනිත් එකේ මේ මනුස්සයට පුදුම දැනුමක් තියෙන්නේ මුළු ගම ගැනම.
1: ඔව්. ඕපදු උපදන්නවා කියලාද කිය?
0: නෑ. ඒ ගෙවල් වල ඉන්න පුද්ගලයන්ගේ නම්.
1: ඔව්.
0: එයා හරියටම දන්නවා.
1: ඔව් දන්නවා. ඒ ලියුම් වල එනවනේ
0: නම. නමින් එන්නේ.
1: ආ නමින් ඉතින් එයා ගෙවල් වල නම්බර ටික දන්නවා, පාරවල් ටික දන්නවා, ඒ ගෙදර ඉන්න මිනිස්සු ටික දන්නවා, ලියුම් එන්නේ කාටද, ලියුම් එන්නේ නැත්තේ කාටද කියලා දන්නවා, පෞද්ගලික ලිපි එන්නේ කාටද, රාජකාරි ලිපි එන්නේ කාටද කියලා දන්නවා. ඒ පෝස්ට් කාඩ් එන්නේ කාටද කියලා දන්නවා. එහෙම ඒ ඔක්කොම එයා
0: දන්නවා.
1: ඉස්සර අපේ ජීවිතවල සෑහෙන්න
0: ළඟින් හිටපු මනස.
1: ළඟින්ම ඉන්නයි ඇවිල්ලා ලියුම දීලා. එයා අපි ළඟට වෙලා හිටවා අනිත් මිනිත්තු ලියුම් දෙනවා කියලා දන්නවා.
0: හරි හරි පොඩ්ඩක්.
1: ඒ සමහරලා
0: තේක බීලා ලියුම බෙදලා
1: ලියුම බෙදලා ඇවිල්ලා තේක බීලා පොල් සම්බෝල එක්ක මයෝ කටිකක් හැම කාලා ඈ ගේ බණාද ඔලිද ටිකක් එහෙම කෙලලා එහෙම එහෙම ඒ බයිද රැරේ දි තැපල් මාම ආවා ලියුම දුන්න ගියා. හැබැයි ගමේ හැමෝම එයාව දන්නෝ. හැම මිනිස්සෙක්ම ජීවිතේ කවදා හරි දවසක තැපල් කාර්යය එනකම් බලන් ඉඳලා තියෙනවා.
0: ඔව් මමත් ඉඳලා තියෙනවා.
1: එයාගෙන් හැමෝම එක සැරයක් හරි අහලා තියෙනවා අපිට ලියුම් නැහැ කියලා අහලා තියෙනවා. ඒ ඉන්ටර්විව් එකකට දැම්මහම එහෙන් ඉන්ටර්විව් කෝල් කරලා රාජකාරී ලිපිය එයි එයි එයි කියලා අපි බලාගෙන ඉන්නවා. කෙල්ලට කොල්ලට ලියුම යවලා අරහෙන් දැන් ලියුමක් එයි එයි එයි කියලා බලාගෙන ඉන්නවා. ලියුම එන්නේ ගෙදර අම්මට තාත්තට හොරෙන්නම්. අම්මට තාත්තට හොරෙන් කොහොම හරි තැපල් කාර්යයෙන් ලියුම ඉල්ලගෙන ඉනේ ගහ ගන්න අපි මාර නැටුමක් නටලා තියෙනවා. ඒ ඔක්කොම නැති වෙලා ගිහිල්ලා තියෙනවා දැන්. අපි ලියුම් ලියන්නේ නැති හින්දා.
0: ලියුම් ලියන්නේ නැති හින්දා නෙමෙයි නේ මකලෝ. අපිට ලියුම් ලියන්න උවමනාවක් වෙන්නේ.
1: ඔව් ඒක තමයි. අපිට දැන් වෙන වෙන මාධ්‍ය තියෙනවා. අපිට ලියුම් ලියලා බලාගෙන ඉන්න ඕනේ. අපිට මැසේජ් යවන්න. ඔය නිකන් හිතන්නේ මේක දැන් අපි කාට හරි යවනවා දිග මැසේජ් එකක්.
0: රණ්ඩු වුණාට පස්සේ බොයෆ්‍රෙන්ඩ් යවනවා.
1: නෑ නෑ අපි මොන හරි වැදගත් දෙයක්. වා මේක මෙහෙම මෙහෙම කරන්න, මෙහෙම කරලා මෙහෙම කරලා, මෙහෙම කරන්න ඊට පස්සේ මෙන්න මෙහෙම සිටුේෂන් එකක් එයි. ඒකට වා ෆේස් කරන්න ඕනේ මෙන්න මෙහෙම. ඔයා ඒ ගමන් අරයට මෙන්න මේක කියලා, මෙයාට මෙන්න මේක කියලා.
0: හරි දිග මැසේජ් එකක්.
1: මෙයාගෙන් මෙන්න මේ උදව්ව ඉල්ල ගන්න වගේ දිග මැසේජ් එකක් එවම උත්තර එනවා. කේ.
0: ගාන්නේ.
1: හන්දයි තේනවා. උත්තර එන්නේ කේ. කියන්නේ කවදා ඉඳන්ද කේ අකුර සම්පූර්ණ වාක්‍යයක් බවට පත් උනේ? කේ. මොකද කේ කියලා
0: කියන්නේ? මට ඇත්තටම තනි වචනෙන් උත්තර දෙනකොට මැසේජ් වලින් මට කේන්ති යනවා මකලෝ.
1: ඒ කේන්තිය ලියුම් වලින් එන්නේ
0: නැහනේ.
1: කවදාද හිතන්නකො ඔයා මට ලියුමක් කියනවා පිටු පහක. මං ඔයාට ඔයාගේ ලියුමක් කියනවා. දවස් ගාණක් දැන් ඔයාගේ ලියුම මට ඇවිල්ලා, මං ආයි ලියුම ලියලා ආයි දවස් ගාණක් ඔයාගේ ළඟට ඇවිල්ලා ඔයා දුවලා ඇවිල්ලා ලියුම කඩලා දිගහැරලා බලනවා. හොඳයි. ඒ ගානට රූඩ් වෙන්න බෑ. ලියුම් ලියද්දි.
0: ඇයි දැන් මේ ජෙන් සී එකේ කට්ටිය සෑහෙන්න ෂෝට් කරන් ඉන්න වචන මැසේජ් එහෙම ගහනකොට මට නම් ඒකටත් කේන්ති යනවා.
1: ඒ දැන් දැන් දැන් හුඟ දෙනෙක් ළඟ වවල්ස්
0: නෑනේ.
1: අකුරු විතරයි ලියන්නේ. කනවා කියලා ලියන්නේ KNW. ඈ මොකද කියලා අහන්නේ MKD. හැබැයි
0: දැන් මගේ ගෙදර කිව්ව MG GDR.
1: MG GDR. එහෙම බහුබූත උත්තර ලියුම් වලට හම්බෙන්නේ
0: නැහැ.
1: ඔයා ලියුමක් ලියන්නේ යම් සැලකිල්ලක් දක්වලා මහන්සියක් කරලා ලියුම ලියනවනේ. ඔයාට උත්තරේ යවන කෙනත් ඒ වගේම සැලකිල්ලක් මහන්සියක් අරගෙන තමයි ලියුම එවන්නේ. ආ.
0: ඒ වගේ ලස්සන අතීතයක් නේ තිබ්බේ.
1: ඔව් හරි ලස්සනයි. ඒ කියන්නේ නංගි ඔයා මට කැමතිද කියලා අහලා සුමාන දෙකක් බලාගෙන ඉඳුනේ නංගි කැමතිද නැද්ද කියලා.
0: මෙන්න නංගි වෙන අයෙක් කියලා.
1: ඒ වගේ ප්‍රශ්න සමහරලාට ඒ සුමාන දෙක ගිහිල්ලා ලියුම එනකොට ඒ නංගි එවන්නේ හා කියලා. එතකොට බට බෑ. මගේ හිතවල
0: වෙනස්සලා.
1: කාලය ගත වෙලා. ඉතින් ඔකේ ප්ලසස් ඇන් මයිනස්ස් තියෙනවා.
0: ඔව් ගොඩක් ප්ලසස් තමයි නේ.
1: ඒ වුණාට ඔය අතීතයේ සිහිපත් කරලා අද කාටර් ලියුමක් ලියන්න සැලදී. නොලියන්න එපා. අද ලියන්න.
0: අද මම බොස්ට ලියුමක් ලියනවා.
1: පඩි වැඩි කරන්නේ.

0: තපිරෙන සියත සියත පත්තරේ උදේ 7:50ට සතුටුම යුගයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්මානීයට බඳුන් වීමේ අවස්ථාව. එහෙම බැලුවම නේද ඉතින් බෝම්බත් ගහලා සතුටුම යුගයේ ජනාධිපතිનો යුද්ධ තිබ්බ කාලේ පට්ට සතුටුම යුගයේ ජනාධිපති කියලා දව කරන්න පුළුවන් ඕඩ්ස් ඉන්න පුළුවන්. සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0776833444 සීතා හදවත් දිනු හිතවත් කම
0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අත්තටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
0: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
8: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
9: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් චාටර්ඩ් accountant කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0.70455
10: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් commercial බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තිබූ ඔබ සැමට ස්තුතියි.

0: සියත දෙවයිනපුරා
1: දැන් වෙලාව හවස 6යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: සීඩියට නව අධ්‍යක්ෂවරේ ටිල්වින් චීන තානාපති හමුවේ පියංකරට සිරදඩුවම් පයාගල වෙඩිතැබීමට යොදාගත් යතුරු පැතිය සොයා ගැනීම එල්නිනෝ ගැන තවත් අනාවරණයක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න 98.2 98.4

0: 라당.
1: මතුමල ලෙස මුතු මගේ ප්‍රියාතර මිහිරාවිය වෙත ටයි බලන්න අපි ඉස්සර අපි ආදරය කරන කෙනාට ටයි එකක් යවන්නේ ලියු මෙහෙම ලියලා
2: වෙත
1: මතුමල ලෙස මුතු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙත මේ ටයි ඔයාටයි මටයි මේ දෙකෙන් එකක් කොටයි. ඉස්සර අපි මේ ඒ ලියුම් ලියන කාලේ සින්දු කෑලි ලියනවානේ හරියට ලියුම්වල නේ
2: ගොඩක් ආදර කතන්දර වල
1: හසසේ ඔබ අනන්තයි සයිරසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි ඔබ අනන්තයි. දැන් ඒක එන්නේ ලියුම් මැද්ද නෙවෙයි ලියුම ලියපු කොලේ එහෙම නැව්වාම එන වෙන වෙන කොහරි තැනක
2: එහෙම
1: ඒවා ලියන්නේ වෙන පාටක පෑනකින් ලියුම ලියන්නේ නිල් පාටින සින්දු කෑල ලියන්නේ රෝස පාට පෑනකින් ලියුම් ලියන්නේ ඒ කාලේ ආවා සුවඳ තීන්ත තියෙන පෑන්.
2: ඔව් අර පොත් තිබ්බේ අපේ මොනවද සමරු පොත්.
1: ඔව්
2: සමරු පොත් මතකද? ඒ වගේත් ලියන අර සුවඳ පෑන් වල ඉන්නේ ඉස්කෝලේ අයින් වෙලා යනකොට සුවඳ පෑන් ඒවටත් පාවිච්චි කරා ලියුම් ලියන්නත් පාවිච්චි කරා. හරි පුතේ හා කියන්න යන්නකො.
1: දැන් ලෝක ලිපි ලිවීමේ දිනේට කොහෙන්ද බබා සමරු පොත ආවේ? ඒක මොකද සමරු පොත කොයි වෙලේද මේ කතාව අතර රින්ග ගත්තේ හොරෙක් වගේ? එකපාරට චාලි සමරු පොතක් ආවනේ ලියුමක් වගේ වෙස්සලාගෙන. හරිම කපටි සමරු පොතක් තමයි.
2: සමරු පොතේ පිටු ගැලනේ.
1: ඔව් කුලගේ දිනුවා දැන්. කීර් සමරු පොතේ පිටු නේද අපිට දුවන්න වෙනවා මෙතන. ලියුම් ලියන කාලේ අපි කොහොමද ඒ කෑල්ලක් තිබුණා ලියුම් වල
2: අඳිනවනේ රූපේ අර පොඩි රවුමක් ඇඳලා හිනා වෙන විදිහට.
1: ඒ ඉමෝජි ආවට පස්සේනේ අපි අතින් ඉමෝජි අඳින්න
2: ඉගෙන ගත්තේ.
1: ඔයා කියන්නේ ලෝකේ ඉමෝජි හැදෙන්නත් කලින් ඉඳන් අපි ලියුම් ලියනකොට මේ ඉමෝජි අතින් ඇඳලා යවුවා.
2: අනේ මන්ද ඔයා කියන්නකෝ.
1: ස්ටිකර් තිබුණා මතකද මේක?
2: රයිට්.
1: ඒක තිබුණා ජෝටි ස්ටිකර් කොළ.
2: ඒක
1: ඒකේවා. හાર્ට්. අර දැන් තියෙන ඉමෝජිස්ම නෙවෙයි. හැබැයි
2: වෙනස්.
1: හැබැයි ටිකක් වෙනස් ඉදි මේ එහෙමයි දැන් සාමාන්‍ය දැන් රාජකාරී ලිපියක එහෙම ස්ටිකර් අලෝල යවන්නේ නැහැ. අර සුරුබුල් සෙනෙහකොළ කියලා නේ කාලේ කියන්නේ.
2: ඔයා ඔය කියන්නේ මකල ඇතර ගොඩාක් කල් ඒවා දැන්.
1: මොන ගොඩක්?
2: ගොඩක් කල් මකල.
1: 90 දශකයේ වගේ තමයි ලිපිලිවීම අභාවයට ගියේ.
2: ඉතින් ඒකනේ ගොඩක් කල් දැන් අපි
1: 90 දශකයේ කියන්නේ නේ. ඊයේ පෙරේදානේ අවුරුදු 30ක් විතර ඇති වුණා.
2: අවුරුදු 30ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක් හොඳේ. ඒ කියන්නේ ඔයාලට ඒ අත්දැකීම තිබට ඇත්තටම අපිට නැහැ.
1: නෑ නේද?
2: නෑ.
1: අකුරු බෑනේ. ලියුම් අධ්‍යයනය ගන්න ඉස්කෝලේකට ගිහින් අකුරු ලියන්න ඉගෙන ගන්න
2: අපි ඉස්කෝලේ යන කාලේ අපි ආදරේ කරන්න පටන් ගන්න කාලේ අපි ෆෝන්ස් තිබ්බා.
1: ඉස්කෝලේ ගියා නම් අකුරු ඉගෙනගෙන ලියුමක් එහෙම ලියා ගන්න තිබුණා.
2: අයියෝ මට බෑ.
1: කොහෙද බැරුව ගියානේ?
2: හරි හරි දැන් මොකද කියන්නේ?
1: පංගිති මේව තමයි කියන්නේ. අපි ඒ කාලේ ආදරේ බෙදා සෙනෙහකොළ කියලා
2: කියන්නේ.
1: සෙනෙහකොළ ස්ටිකර් වලින් කෑලි අලවලා පාට පෑන් වලින් ලියලා සින්දු කෑලි ඒකේ ලියලා එහෙම යවනෝ. හරි ලියුම යවනෝ.
2: හරි
1: දැන් ලියුම යවලා ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ?
2: ලියුම එනකම් බලන් ඉන්න.
1: කවද හරි ලියුම ආපහු එනකම්.
2: ලියුම ආපහු එනකම් නෙමෙයි ලියුමට ප්‍රතිචාරයක්.
1: ලියුමට පිළිතුරු ලිපියක් එනකම් අපි බලාගෙන.
2: හරි
1: අනිත් එක තමයි අපි එහෙම ඉවසීම ප්‍රගුණ කළා. කලබලයක් නැහැ
2: නෑ නෑ.
1: මෙහෙම යවුවාම දැන් මන් දකිනවා සමහරු මැසේජ් එක යවලා විනාඩි 5ක් විතර ඉඳලා ඕකමට රිප්ලයි එකක් එවුවේ නැහැ කියලා මැසේජ් එක ඩිලීට් කරනවානේ.
2: ආ කරනවා.
1: යවලා ටිකක් කළා බලද්දි උත්තරයක් එවුවේ නැත්නම් ඩිලීට් කරනවා. ලියුම් එහෙම යවුවට පස්සේ ඩිලීට් කරන්න බෑ.
2: බෑනේ.
1: යවුවට පස්සේ යවුවා. යවලායි පිළිතුරු ලිපි එනකම් බලන් ඉන්න. අනිත් එක තමයි ඉස්සර ලියුම් වලින් රණ්ඩු වෙනවා කියන එක හරිම අමාරු වැඩක්.
2: බෑනේ ඉතින්.
1: ලියුම් වලින් රණ්ඩු වෙන බෑ. ලියුමක් ගිහිල්ලා ආයි එනකොට ඔයාගේ තරහ නිවිලා. අනික ලියුමක් ලියලට යවන්නේ. ඔයා ලියලා ඒක කියවනවා. ලියලා කියවනකොට රැහැන්නේද ලියලා තියන්නේ කියලා හිතර තවායක පොඩි කල්ල විසික් කළා. නැවත ලියනවා. ලියුම් සම්බන්ධකම් පරිස්සම් කරන්න හේතුවක් වුණා. දැන් අපිට හරිම වේගෙන් අපේ ප්‍රතිචාරය අනිත් කෙනාට දක්වන්න
2: ඕනේ.
1: එයා ඉන්නේ කිලෝමීටර් දහස් ගාණක් ඈත වුණත් අපිට පුළුවන් වචනෙන් දෙකෙන් එයත් එක්ක තරහ වෙන්න. හැම දෙයකම හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා. ජීවිතේ වේගවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ ටිකක් කලබලකාරීත්ව වෙලා තියෙනවා.
2: මකලෝ
0: මොකද
2: අද මට හිතනා නිකන් අර ඒ කාලේ ලියුම් ලියපු විදිය ගැන සීයා කෙනෙක්ගෙන් කතන්දර අහනා වගේ හැඟීමක්.
1: ඕ වෙන්න ඇතිද? අවුරුදු 3-4 මොලයක් දී. ඒව තමයි දැනෙනවා.

0: එන්ද ෆැන්ඩි අන්ඩ මංවාට කාරකක් අරන්දෙන්ට නෙවෙයි යර්සි
1: මංහිතුවේ මංහිතන එච්චර මුල ඇති වැඩක් කරයි
0: කාරකක් ගන්න හැටි කියල දෙයන්.
1: ඔව් ඇත්තට මේක වැදගත්. ගන්න හැටි කියනට වැඩිය කාරක හොඳ කාර තියෙන තැනක් නේදමක් ගන්න හැටි කියනට වැඩිනේ.
0: ඔව් ගන්න හැටි කියද කාරකක් ගන්න සල්ලි හොයා ගන්න හැටි නේද ඒවා අපි කියල දෙන්න බැරි
1: බෑනේ බෑ.
0: ඔන්න ගිය සතිය නම් අපි ඕවා කියලා දෙන්න පුළුවන් කෙනෙක් ගැන කීක හිටිය.
1: ආ දැන් මේ සතිය නම් බෑ.
0: මේ සතිය ඕවා කියලා දෙන්න වෙලාවක් නෑ. යන්න මාළුවේ පුංචි කාරණේසට. මාළුවේ පුංචි කාරණේසට යන්න ඔයාට ඕනේ වාහනයක් විකුණන්න නම් ඒත් ඔයාට එතෙන්ට යන්න පුළුවන්. ඔයාට ඕනේ වාහනයක් ගන්න නම් ඒත් ඔයාට එතෙන්ට යන්න පුළුවන්. එතෙන්ට ගියාම සාමාන්‍යයෙන්
1: එතෙන් තියෙනවනේ මංකලෝ බ්‍රෑන්ඩ් නිව් වාහනක් තියෙනවා. රෙජිස්ටර්ඩ් ඒවා තියෙනවා. දැන් අලුතෙන් එක ඉලෙක්ට්‍රික් වාහනක්
0: ගෙනල්ලා තියෙනවා. මං දැක්කා BMW E67 Pro එහෙම එතන තියෙන බව අපිට කියලා තිබුණා. ඉතින් යන්න ගිහිල්ලා බලන්න. කලබලයක් නැහැ. ඉතින් එතන වාහන ගොඩාක් තියෙනවා. එතෙන්ට ගියාම පොඩි කලබලයක් ඔළුවට එන්න පුළුවන්. හැබැයි ඒක
1: මෝ ගොඩාක් තියෙනවා. මං කොහොමද මේකෙන් එකක් තෝරගන්නේ දෙයනේ මට කරගන්න විදිහක් නැහැ. මකලුවටවත් එන්න කියන්න ඕනේ කියලා එහෙම හිතෙන්න පුළුවන්.
0: එහෙම හිතෙන්න පුළුවන්. හරි. එහෙම දැන් සැන්ඩිට වගේ චංචල සිතක් නම් තියෙන්නේ. ඔය වාහන 400 මැද්දට ගාලා කලබල වෙලා අතරමං වෙලා ගන්න වාහනයක් හිතාගන්න බැරුව මෙන්ටල් වෙන්න පුළුවන්. එහෙනම් සාවධානව යන්න. පොඩි වෙලාවක් අරගෙන කලබල නැතුව යන්න. ගොඩාක් වාහන එතන තියෙනවා. ඒවා නිදහසේ පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා ඔයාගේ හිතට අල්ලලා යන වාහනේ තෝරගන්න. තෝරගෙන පුංචි කාර්නිවසේ කට්ටියට කිව්වහම ඒගොල්ලෝ පූර්ණ වාහන තත්ත්ව පරීක්ෂාවක් ඔයාගේ ඇස් ඉස්සරහම කරනවා. කරලා ඉවරලා ඔයා වාහනයට කැමති නම් වාහනේ ගන්න. ඔයාට අවශ්‍ය කරන ලීසින් පහසුකම් සලසලා දෙන්න. ඔයාට අවශ්‍ය කරන ඉන්ෂුරන්ස් පහසුකම් සලසලා දෙන්න. ඒ මදිවට ඔයාට මේකේ තක්සේරුවක් ගන්න ඕනොත් එහෙම තක්සේරුව වටනකම තක්සේරුව කරලා දෙන්න කෙනෙක් එතන ලෑස්ති කරලා දෙන්න. මේ හැම එකටම ඒගොල්ලෝ උදව් කරනවා.
1: හැමදේම එකම තැනකින්.
0: ඒ ඔක්කොටපත් වැඩිය වාහනේ විකුණන කෙනා එක්ක කතා කරලා එයත් එක්ක ගාන හෙට්ටු කරන්න ඔයාට අවස්ථාව හම්බෙනවා. ඉතින් මං හිතන්නේ මේ දවස්වල මීට වැඩිය ලේසි පහසු තැනක් තියෙනවා කියලා ඔයාට වාහනයක් ගන්න යන්න.
1: අනිවාර්යෙන් යන්න මෙන්න මෙතෙන්ට. පුංචිකාර නිවස, වාහන උද්‍යානය, පුංචිකාර හන්දිය, පුංචිකාර පාරමාල බේ. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක මම මතක් කරන්නම්. www.punchikar.com.
2: රන්ඩන්

0: පිරෙන්න්න සියත
1: අවසහයයි විනාඩි 20යි.
0: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0776833444. සීතා හදවත් දිනු හිතවත්කම.
0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. ₹1,05,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න. පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0771133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
2: එයත් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
4: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ 98.2
6: 98.4 දිවයි.

0: අම්මා වෙතටයි.
1: මේ ලියන්නේ ආරක්ෂක කදවුරේ සිටයි. අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැකගන්නයි. මා කැප වුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි.
0: අම්මේ.
1: අම්මේ මා කැප වුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි. අම්මේ මා සිතුවේ මේ ලිපිය ලියන්න. මේ සටනින් මා මියගිය දිනයක ඔන්න ඔබේ පුංචි පුතත් හමුදාවට බාර කරන්න. අම්මේ ඔබේ පුංචි පුතත් හමුදාවට බාර කරන්න. මා ආදරණීය මගේ අම්මා වෙතට ඇවිල්ලා ආයි කියලා. බලන්න SMS එකකට මෙලඩියක් දාන්න බැරි.
0: බලමු නේ ෆෝන් එකේ තියෙන මැසේජස් වලට.
1: SMS එකකට මෙලඩියක් දාන්න. කොහමද බැරිද SMS වලදී BKD MKD ඔයා MK ඒවට කොහොමද බැලෙන්නේ දැන්?
0: බෑනේ
1: බෑනේ. බන් ලියුම්වල වැඩි සම්පූර්ණ ලියුම දරපාල උඩවත්ත මහත්තයාගේ සම්පූර්ණ ලියුමක් නේ. තනිකර ආමන්ත්‍රණයේ සිට අවසානයේ දක්වා ලියුමක්.
0: නිමි.
1: ලියුමට මෙලඩියක් දාලා තියෙනවා. කොච්චර ලස්සන.
0: මත්තු සම්බන්ධයි නෑ. කොහොමද අපි ඉවර කරන්නේ? ඒ කතාව නෙමෙයි. ලියුම ඉවර කරන්නේ?
1: ලියුම් ඉවර කරන එක එක විදිහට වාට දෙවි පිහිටයි.
0: ආ දෙවි පිහිටයි.
1: මීට විශ්වාසී. ඉවරද?
0: මීට ආදරණීය.
1: මීට ආදරණීය.
0: සැන්ඩි.
1: මම කියන්න ආවේ ඒක නෙවෙයි. හරිද?
0: හරි.
1: දැන් අපි ටිකක් අපි වඩක් නිකන් නොස්ටැල්ජික් රොමැන්ටික් මූඩ් එකනේ අද හිටියේ. මේ SMS වලින් අර මේ ස්පිස් ගාලා වේගෙන් කමියුනිකේට් කරනවට වැඩිය මොකද්ද පොඩි ගතියක්. නිකන් අපරාදි දැන් එහෙම නැහැනේ කියලා හිතන ස්වභාවයක් තියෙනවා මේ ලියුම් ලිවිල්ල. හැබැයි වෙන කාටවත් ලේසියෙන් අහු වෙන්නේ නැති මයිනස් පොයින්ට් එකක් මං හොයාගත්තා ලියුම් ලියන එකේ.
0: මොකද්ද?
1: අකුරු කැතෙව් ලියුම් ලිව්වා වෙන වාතේ මෙයා. ඒකේ හෙනවා ඒක හිතන්නක පන්තියේ ඉන්න අකුරු කැතම එකා ලියුමක් එහෙරවා නිවාඩු මාසේ. මුළු නිවාඩු මාසෙම යනවා ඌ ලියලා තියෙන එක තේරෙන්නේ. නිවාඩුව ඉවරලා ඉස්කෝලේ පටන් ගන්න යන දවසේ ඌ එවුම ලියුමත් අරගෙන ගිහිල්ලා ඌව හම්බෙලා මේ උඹ මොකද්ද මේ ලියලා තියෙන්නේ? ඒ අතින් SMS කොච්චර අකුරු කැතේ කෙක්කුණත් එකම ෆොන්ට් එකෙන්
0: මැසේජ් එක. දැන් අනිත් අකුරු කැතේ කෙනෙක් ලියනවා ආදරණීය සැන්ඩි වෙතට. අකුරු කැතයි එක හරියන්නේ විසි කරනවා. ආදරණීය අයියෝ එකක්
1: ඌට තේරෙන්නේ අකුරු කැතයි. ඌ හිතන්නේ වල අස්සන්න ලියනවා කියලා. අපි තමයි කියෙව්වහම තේරෙන්නේ ආදරණීය හැතිරි. හැතිරි කවුද බලන්න චතුරි කියලා ලියනවා. එහෙම ඒ වගේ ප්‍රශ්න වගේක් විසඳුණා. ඇත්තටම ඉතින් මේ මං කියන්නේ අපි එහෙම පරණ තාක්ෂණයෙන් අතර වෙලා ඉන්න ඕනේ
0: නෑ. මේක
1: මේ ලියන කාලයක් නෙවෙයි.
0: නෑ මෙහෙම ඉතින් ආතල් එකට නිකන් එහෙම නේ පොඩි try එකක් තියලා බලන්න ඉඳලා හිටලා.
1: මම කියනවට මේ මම මේ අද මේ ලිපි ලිවීමේ දින ගැන කතා කළේම ඒකයි. අපි සමහර මිනිස්සු එක්ක විශේෂයෙන් අපේ පවුල්වල සමීපම මිනිස්සු ඒ වාගේ අම්මා එක්ක තාත්තා එක්ක වෙන්න පුළුවන්. වාගේ වයිෆ් එක්ක හස්බන්ඩ් එක්ක වෙන්න පුළුවන්. දුව එක්ක පුතා එක්ක වෙන්න පුළුවන්. අපි හොඳට හිතලා බලන්න මේක. අපි සංනිවේදනය කරන්න ඉතාම අඩුවෙන්. විශේෂයෙන් අපේ සමීපම සමාජිකයෙක් පවුලයාත් එක්ක අපි සංනිවේදනය කරන්න ඉතාම අඩුවෙන්. ඒ අය එක්ක අපි කතා කරන්න හරි අඩුවෙන්. ඩේ ටු ඩේ හරිම හැමදාම කතා කරන සාමාන්‍ය දේවල් ටික කෑවද බිව්වද කන්නේ කොහොමද යන්නේ කොහෙටද කීයටද නැගිටින්නේ අරයා කොහෙද ගියේ මෙයා කොහෙද ගියේ වගේ සරල සාමාන්‍ය පණිවිඩ ටික අරුණාම අපි ඒගොල්ලෝ එක්ක කතා කරනවා හරිම අඩුයි. මං කියනවට පවුලේ සමීප සමාජිකයන්ට ඉඳලා හිටලා ලියුමක් ලියලා බලන්න.
0: ඒ ලියුම ලැබෙන කෙනාට ඔඩේ ලියුමක්.
1: අනිත් එක තමයි එදිනෙදා කතා බහේදී සංනිවේදනය කරන්න අමාරු සමාජයට අපිට ලැජ්ජ සමහර විට එච්චර ඩීප් ඉමෝෂනල් විදිහට අපිට කතා කරන්න හිතෙන්නේ නැති දේවල් ඔයාට ලියුමක ලියන්න පුළුවන්. ඔයා කාලෙකින් අම්මට තාත්තට ආදරේ කියලා ඇත්තට කිව්වේ නැත්තම් ලියුමක් ලියන්න බලන්න. කාලෙකින් හස්බන්ඩ්ට වයිෆ්ට කාලෙකින් යාව අගය කරලා ඔයාට කතා කරන්න බැරි වුණා නම් ඒක කරන්න වෙලාවක් හම්බෙන්න හරි අඩුවෙන් කතා කරන්න යන්න. ලියුමක් ලියන්න. ඔයා තනියෙන් ඔයාට හිතන දේ ලියනවා. එයා තනියම ඔයාට හිතිච්ච දේ කියවනවා. ඊට පස්සේ සමහරට එයා තනියම එයාට හිතිච්ච දේ ලියලා ඔයාට ලියුමක් එවයි. මං කියනවට නිකබට ආපහු එකම එක සැරයක් ඔයාට සමීප කාට හරි ලියුමක් ලියලා බලන්න.
0: අද ලියන්න.
1: ගිලන්න.
0: මම සෑන්ඩි.
1: මං මකලෝ.
2: කරන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පූර්ණ විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. යංකරට සිර දඩුවක්. සිඩට නව අධ්‍යක්ෂවරේ. ලබන මාසේ වැසි වැඩිවන ලක්කුණු. නේපාලයේ මියගිය ගණන දහස ඉක්මවයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් රාදවෙන් හදවත් සනසලා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: ලෝක පොල් දිනේට සමගාමීව සැප්තැම්බර් 2 වනදා රට පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය
2: 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය සිදු කරන බවයි. 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කිරීම අද ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, අචල වෙංගප්පොලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී ශ්‍රී ලංකා නීතිජ්ජ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිජ්ජ එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළේ මෙය අධිකරණයේ ස්වාධීනත්වයට ඍජුව බලපෑම් එල්ල කරන පනත් කෙටුම් පතක් බවයි. ඉන් ලැබදියවන් අතර ගැටුමක් උද්ගත වන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගයට ගන්නා ලෙස නීතිජ්ජවරයා ඉල්ලීමක් කළා. ජනාධිපති නීතිජ්ජ සාලිය පීරි සඳහන් කළේ බැංගලෝර් මූලධර්ම අනුව අධිකරණ ක්‍රියාදාමයන් ස්වාධීන විය යුතු බවයි. පනත් කෙටුම් පත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ අභිමතය පැවරී ඇත්තේ අගවිනිසුරුවරයාට බවයි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයරත්න සඳහන් කළේ. එම ප්‍රතිපාදනය ප්‍රකාරව අගවිනිසුරුවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් වශයෙන් 2 දෙනෙකුට වැඩි විනිසුරු සංඛ්‍යාවක් නම් කළ හැකි. ඊට බාහිර පාර්ශවයන්ට මැදිහත්වීමට හැකියාවක් නොමැති බවද සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම විභාගයට ගන්නා ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි. පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය ඉදිරියට පවත්වාගෙන යන බවත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා. ශ්‍රී ලංකා නීතිජ්ජ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිජ්ජ එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළේ යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත ව්‍යවස්ථා කිහිපයක් උල්ලංඝනය වන බවයි. මෙවැනි අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය මෙම පනත් කෙටුම් පත ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමට තීරණය කළ යුතු බවයි ඔහු පැවසුවේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන උල්ලංඝනය කරන මෙවැනි සංශෝධන අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යොමු විය යුතු බවයි ඔහු සඳහන් කළේ. වත්මන් රජ්‍ය බලයට පත්වීමෙන් පසු විනිසුරුවරුන් 6 දෙනෙකු විශ්‍රාම ලැබූ බවයි නීතිජ්ජවරයා සඳහන් කළේ. ඔහු කියා සිටියේ මෙම සංශෝධනය සම්මත වුවහොත් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වන බවයි. මහාචාර්ය ජීඑල් පීරිස් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිජ්ජ අලි ශබ්රි විසින්. ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාව යනු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවයි. මෙරට චීනය හෝ වියට්නාමය බවට පත්කිරීමට අවශ්‍ය නොවන බවද නීතිජ්ජවරයා සඳහන් කළා. මෙ අතර 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට ජනවරමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
3: අපි හිතනවා 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හිතාමතා මේ විධායකයේ අපේ රටේ තියෙන ඒ වැදගත් අධිකරණයේ ගරු විනිසුරුවන් තෙලසන්නටම ගෙනාපු සංශෝධනයක් හැටියට. මෙයට වරමක් ලැබුණේ තනි මාතෘකා කේන්ද්‍ර කරගෙන සංශෝධන ගෙනෙන්නට නෙවෙයි. මෙයට වරමක් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා හෝලිස්ටික් අප්‍රෝච් එකක් තුළ ඒකාග්‍රතාවයකින් යුක්ත වූ වැඩපිළිවෙලක් තුළ අලුත් නවතම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම. දැන් අත්ත වශයෙන්ම 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වැඩිය මේ අයට ගේන්න තිබුණා රටේ මූලික අයිතිවාසිකම් පුළුල් කිරීම.
2: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
4: මේ එළිය කරගෙන යන දේශපාලන තර්කවලට නම් අගවිනිසුරුතුමා ටොක්කක් කරලා තිබුණා. අගවිනිසුරුතුමා මේ පංචපුද්ගල විනිශ්චය මණ්ඩලයේ මේ තීරණාත්මක විවරණය සඳහා තෝරගද්දී ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් වෙන දෙවෙනියට, තුන්වෙනියට, හතරවෙනියට, පස්වෙනියට ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන්ව තෝරගෙන තිබුණ නෑ විතරක් නෙවෙයි, කනිෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා වෙන 13 වෙනි විනිසුරුතුමාව තෝරගෙන තිබුණා. දෙවෙනි විනිසුරුතුමයි 13 වෙනි විනිසුරුතුමයි අතර ජ්‍යෙෂ්ඨත්වයේ අවුරුදු 6කට ආසන්න
2: ජනමත විචාරණයක් පැවැත්වීම පිළිබඳ අධිකරණය තීන්දුවක් ගනු ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
5: තීන්දුවෙන් පිට ජනමචාරණයක් දෙන්න කාටවත් බෑ. ඒ ජනමචාරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීම හෝ ජාතික ජනබලවේග ලෙස ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වීම අතර කිසි සම්බන්ධයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට යම් නීති සංශෝධනයකට අදාළව පෙස්සන් ඉදිරිපත් කරාට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරනවා. කවර විනිශ්චයකරුවන් ප්‍රමාණයක් සහිත විනිශ්චය මණ්ඩලයක් දානවද? ඒ විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයකරු කවුද කියන එක. ඒක අභියෝග කරන්න මොකක් කර රටේ නීතියක් තිබෙනවද කියන එක මගේ දැනුමේ නැහැ. ඉන්න ඔක්කොම ටික ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වාඩි වෙන්න ඕන කියලා එහෙම නීති කොහෙද තියෙන කියලා අපි දන්නේ නැහැ. රජයේ වෛද්‍යලරංගයේ සංගමයේ මේකට මැදිහත් වීම ගැන ඇහුවා. ඒක අදාළ නැද්ද කියන එක, ඒක දේශපාලන පක්ෂයක් නෙවෙයිනේ කියන එක, ඒක මම හිතන්නේ නැතරම් අදාළ නැහැ. ඒ රාජ්‍යීන අවස්ථාවම වෛද්‍යලරංගයේ සංගමයටත් තියෙනවා. ආයෝජනාත්මක ඉල්ලා සිටිනවා රජයේ වෛද්‍යලරංගයේ සංගමයෙන් 22 වෙනි සංශෝධනය වගේ දෙයක් ලක් කරගෙන, ඒ දඩමීමා කරගෙන ඔබ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරනවා නම් කරුණාකරලා ඒක කරන්න එපා.
2: හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් හමුවේ සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසුවයි. සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. 2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ දින පෙළපාලියට සහභාගී වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබා දීම සඳහා ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ ගිණුමෙන් පුද්ගලික ආයතනයකට රුපියල් 3,30,000ක මුදලක් ගෙවීම ඔහුට එරෙහි චෝදනාවයි. අදාළ මුදල් ගෙවීම සඳහා එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි පියංකර ජයරත්න විසින් ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ විධායක නිලධාරියා පොළඹවා ඇති බව අධිචෝදනාවල සඳහන්. සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇති බවයි බන්ධනාගාර කොමසාරි සහ මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න පැවසුවේ. මේ අතර සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් සහ හමුදා බුද්ධිහංක්ෂ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු 3 දෙනා ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ලබා දුන් නියෝගයකට අනුවයි. ඔවුන්ට නඩු පවරා ඇත්තේ කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු 2 දෙනෙකු වෙඩිතබා ඝාතනය ඇතුළු චෝදනා කිහිපයක් මතයි. කාත්තන්කුඩිහිදී TMVP පක්ෂයේ සමාජිකයෙකු ඇතුළු 2 දෙනෙකු වෙඩිතබා ඝාතනය සහ වවුනතිව් ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනයද සැකකරුවන්ට එරෙහි චෝදනා අතරට අයත්. මෙම ඝාතන සම්බන්ධයෙන් පිල්ලයන් හමුදා බුද්ධිහංක්ෂ තොරතුරුකරුවන් 2 දෙනා සහ ලන්ඩනයේ පදිංචි මොහොමඩ් ෆයිස් නැමැත්තා ඇතුළු 10 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කළා. නඩු අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ සැකකරුවන් ඉදිරිපත් කෙරුණා. කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ. ලන්ඩනයේ සැඟව සිටින මොහොමඩ් ෆයිස් නැමැත්තාට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ අතර මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ හිටපු දේශපාලනඥයන් 5 දෙනෙකු රඳවා සිටිනවා. ඒ මහින්දානන්ද අලුත්ගමගේ නලින් ප්‍රනාන්තු, ප්‍රියංකර ජයරත්න, සරණ ගුණවර්ධන සහ දුමින්ද සිල්වායි. බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත්කිරීමට යෝජනා වී ඇති නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
5: අධිකරණ පද්ධතියේ සිදු කරන ප්‍රතිසංස්කරණ ගණනාවක් අතරේ මේ නීතිමය ප්‍රතිසංස්කරණ සිදු වෙනවා. බන්ධනාගාර වල තිබෙන ප්‍රමාණය අඩු කරන්නට, මම කලින් කිව්ව රස පරීක්ෂ දෙපාර්තමේන්තුවේ වාර්තා කඩිනම් කරගන්නට, ඒ වගේම සමහර අප ලබා දිය හැකි සමහර පොඩි හේතු මත අප ලබා දීමට නොහැකිව හිර වෙලා ඉන්න අයට අප ලබා දීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ කරන්න, බන්ධනාගාරයෙන් පිට මෙවැනි අය නිවාස රඳවා තබා ගනිමින් තමන්ගේ දඬුවම් කාලය ගත කරගන්න ආදී ප්‍රතිසංස්කරණ ගණනාව පිළිබඳව සාකච්ඡා කරමින් සහ නීති සම්පාදනය කරමින් ඉන්නවා. මේ සමස්තය තුළ තමයි අධිකරණ විශේෂකරුවන්
2: සෙවනගල සීනි කර්මාන්ත ශාලාව කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියා. ඔහු පැවසුවේ සේවක ගැටලු සහ වැටුප් ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා මේ වන විට කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ අමාත්‍යංශ අතර සාකච්ඡා පැවැත්වෙන බවයි. මේ අතර හිඟව පැවති පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ මේ වන විට ප්‍රාදේශීයව මිලදී ගැනීම සිදු කරන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
5: දැනට ෆිල්ගස්ට්‍රීම් කියන ඖෂධය අපි ප්‍රාදේශීය මිලදී ගැනීම සිදු කරලා රජය මුදල් වියදම් කරලා ප්‍රාදේශීය මිලදී ගැනීම ලෝකල් පර්චේස් සිදු කරලා අවශ්‍ය රෝගීන් ලබා දෙනවා. ඒකට දැන් යම් ප්‍රමාණයක සමාහන් වෙන්න පවතිනවා. අපේ රටට ඒ ඖෂධය ගෙනාපු සමාගම් කීපයක් ඉන්නවා. ඒ කියන්නේ එළිය වෙළඳපොලේ ඖෂධය පවතිනවා. ඒක අපි මිලදී අරගෙන ලබා දෙනවා. ඊට අමතරව අපිට තව ටිකක් විශාල ප්‍රමාණෙන් ඒක තව සති කීපයක් ඇතුළත ලබා දෙන්න පුළුවන්කම ලැබෙයි. දැනට ප්‍රශ්නය යම් පමණක විසඳෙමින් යනවා.
2: මේ අතර ප්‍රජාපාදක විශෝධන සංශෝධන පනත් කැටුම් පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සහ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.
5: කලින් සඳහන් කරපු ආකාරයටම බන්ධනාගාර ගත නොවන දඬුවම් වැඩිදුරටත් භාවිතා කිරීම තුළින් බන්ධනාගාර තදබදය අවම කිරීමට දායකත්වය සැලසීම සඳහා නීතිමය නවීකරණයක් සිදු කිරීම එක අරමුණක්. ඊළඟට වැරදිකරුවන් නැවත සමාජගත කිරීම අඳුන්වා දෙන්න පුළුවන්. යොවුන් සමාජගත කිරීමේදී හැබැයි යම් වගකීමක් සහිතව තමයි කළ යුතු වන්නේ. අන්න ඒ කටයුතු පවතින නීතිමය බාධාවන් ඉවත් කර ගැනීම සහ ඒ කටයුතු විධිමත් කිරීමටයි මේ සංශෝධනය ගෙනෙන්නේ.
2: පයාගල කොස්හේන ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමට සම්බන්ධව බවට සැකකෙරෙන යතුරුපැදියක් ගිනිගෙන තිබියදී සොයාගෙන තිබෙනවා. එම යතුරුපැදිය ගිනිගෙන තිබියදී සොයාගෙන තිබුණේ දොඩංගොඩ ඇලදුව ප්‍රදේශයේ රබර් වත්තක තිබියදී. සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. පයාගල කොස්හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊ රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ස්වයංක්‍රීය ගිනිඅවියක් භාවිත කරමින් වෙඩිතැබීම සිදු කර තිබුණේ ඊ රාත්‍රී 9ට පමණයි. බරපතල තුවාල ලැබූ 30 හැවිරිදී අදාළ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ඔහු දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර නිලංග නැමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිසිය පැවසුවේ. කුඩු සලිඳු සහ පානදුර නිලංග යන පාර්ශ්ව දෙක අතර පවතින ගැටුමක් හේතුවෙන් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවට සැක පළ වුණා. මෙ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ රාජකාරිය ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ පත් කර තිබෙනවා. එම තනතුරේ රාජකාරී කළ ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධූරය සඳහා උසස් කිරීම හේතුවෙන් ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර නියෝජ්‍ය පොලිස්පති ලෙස රාජකාරී කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටහාශය සඳහන් කළේ.

0: තවමත් ඒ විදිහට බලපානවා කියලා. ඒකනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඉන්ධන මිල ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා. ඊළඟට ඒගොල්ලෝ කියන අනිත් ප්‍රශ්නේ තමයි බදු සහ ආයනික ගාස්තු. බදු අඩු නොවුනොත් ලෝක වෙළඳපොලේ මිල අඩුවීම සම්පූර්ණයෙන්ම මෙරට මිලට නොඑන්න පුළුවන් කියලා. ඉතින් ඒක රජය විසින් පාලනය කළ යුතුයි කියලා තමයි මගේ අදහස.
1: මේ අතර සංචාරක පැමිණීමට සාපේක්ෂව සංචාරක ආදායම අඩු වී ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ සංගමයේ එකමුතුව පවසනවා. එහි සභාපති සමීර සේනකද සිල්වා පැවසුවේ මෙරටට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගත යුතු බවයි.
2: ලංකාවට සාමාන්‍යයෙන් සංචාරකයෝ පැමිණෙනකොට ওই ගුවන් තොටුපළ ගාස්තු ඊට පස්සේ මෙහෙ මොනවා හරි කෑවොත් පිව්වොත් එහෙම ඒ මුදල තමයි ලංකාවට ඉතිරි වෙන්නේ. අනිත් සියලු මුදල් ඔවුන්ගෙන් ලබාගෙන තමයි යම් යම් නියෝජිත ආයතන විසින් තමයි ලංකාවට විදේශිකයින් එවන්නේ. එතකොට අපේ උජලයින්ට අපේ ලංකාවේ ඉන්න සංචාරක ව්‍යාපාර කරන අයගේ ආදායම ඒ ආකාරයෙන් අඩු වෙනවා. ඒ වගේම ලංකාවට ලැබෙන්න තියෙන විදේශ විනිමයත් අහිමි වීමක් සිද්ධ වෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා අපි නොයෙක් කතාවල් වල රජයේ ඉල්ලා සිටිනවා. තියෙනවා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මේ වෙනකොට ඉතරම් අපි සෑහීමකට පත්වන සත්‍ය ක්‍රියාමාර්ග නෙමේ අරගෙන තියෙන්නේ.
1: ලබන මාසයේ සිට වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්නගේ මේ බව සඳහන් කළේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
3: ඉතා ප්‍රබල එල්නිනෝවක් බව ප්‍රබල එල්නිනෝවක් බවට වර්ධනය වෙලා නැහැ. ඒ වගේම පහුගිය අවුරුදු 75 ආපු එල්නිනෝ වලට වඩා ප්‍රබලව ඒවා අභිභවාගිය ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමට තියෙන සම්භාවිතාව 69% විදිහට තමයි ගෝලීය පුරෝගතන තියෙන්නේ. අපි මේ මාසයේ තමයි වියලි කාලගුණයේ පවතින කාල පැතිවල මේ මාසයේ තමයි කොහොම හරි දරා ගන්න ඕනේ. ඊට පස්සේ ඔක්තෝබර් මාසේ ඉඳලා පට වැස්ස පටන් ගන්නවා. ඒක දෙසැම්බර් මාසේ වෙනකම් යනවා. ජනවාරි මාසෙත් සාමාන්‍යයෙන් ගත්තොත් ඇවරේජ් වගේ වැස්සක් තියෙනවා. අපිට මේකේ තද බලපෑම එන්නේ පෙබරවාරි මාර්තු අප්‍රේල්
1: එල්නිනෝ තත්වයට මුහුණ දීම සඳහා චක්‍රලේඛ සංශෝධනය කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක කියා සිටියේ.
4: කාර්යාලයේ ජනපතිතුමාගේ උපදෙස් මත පවතින කමිටු මගින් අපිට ලබා දීලා තියෙන උපදෙස් අනුව පවතින චක්‍රලේඛ වෙනස් කරන්න අපි කටයුතු කරනවා කඩිනමින්ම. ඉදිරියේදී අපි කොහොමද එල්නිනෝ තත්වයකදී ජනතාව ආරක්ෂා කර ගැනීමට අලුතෙන් නීති රීති සකස් කරන්නේ කොහොමද, ඒ අය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා චක්‍රලේඛයේ අපි කඩිනමින් සකස් කරනවා. ඒ කාර්යයත් ඉදිරියෙන් පවතිනවා.
1: ජලගැලීම් හේතුවෙන් නේපාල ටිබෙට් දේශ සීමාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පවසනවා. නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කළේ අතුරුදන් වූ සංඛ්‍යාව 3925 දෙනෙකු ලෙස තහවුරු කරගෙන ඇති බවයි. ත්‍රිශුලි ගංගා ආශ්‍රිත උමන් මාර්ගයේ තවදුරටත් කම්කරුවන් 600ක් පමණ සිරවී සිටින බව අනාවරණ වුණා. ඔබන් මාර්ගවල සිරවී සිටි පුද්ගලයන් අතරින් 279 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති බවයි නේපාල බලධාරීන් සඳහන් කළේ.
5: ක්‍රීඩා සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: සංචිත ගත කළ ක්‍රීඩකයන් හා පුහුණුකරුවන්ට ගෙවීම් ආරම්භ කර ඇති බව ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
6: ක්‍රීඩකයෝ 144ක් ජාතික තලයේ තෝරගෙන කැටගරි 4කට වෙන් කළා. පළවෙනි කැටගරි එකේ ක්‍රීඩකයන්ට මාසෙට 210,000ක දීමනාවක්, පෝෂණ දීමනාවත් සහිතව 210,000ක දීමනාවක් දෙන්න අපි ආරම්භ කරා ගිය අවුරුද්දේ අප්‍රේල්. එතකොට ඒකේ 4වෙනි කැටගරි එකේ ක්‍රීඩකයන්ට 110,000ක් හම්බ වෙනවා. 110,000යි, 135,000යි, 150,000යි, 210,000යි මාසෙට දෙනවා. ඒ අයගේ කෝච්ලටත් අපි ගෙවන්න ගත්තා. පළවෙනි කාණ්ඩයේ කෝච් කෙනෙකුට මාසෙට 100,000ක් ගෙවුවා. ලංකාවේ පළවෙනි වතාවට තමයි කෝචස්ලට සහ මේ වගේ ක්‍රීඩකයන්ට ගෙවන්න පටන් ගත්තේ. මොකද ක්‍රීඩකයන්ට ගෙවන්න නැතුව, ක්‍රීඩකයන්ගේ ආර්ථිකය හදන්න නැතුව ජාතික තලයේ සහ ජාත්‍යන්තර තලයේ දිනන්න බැහැ.
1: යලි සිරස්තල. පූර්ණ විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. පියංකරට සිරදඩුවා. සිඅයිඩියට නව අධ්‍යක්ෂවරේ. ලබන මාසේ වැසි වැඩිවන ලකුණු. නේපාලයේ මියගිය සංඛ්‍යාව දහස ඉක්මවයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මේළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රයක්.
5: ලොව
7: ලොව පුරා සැරිසරා සත්‍ය

0: Town.
1: එයා මුලින්ම රෙජිනට ඇන්දා.
2: ඊළඟට එයා ඇන්දේ බින්තැන්න නංගිට.
3: බින්තැන්නේ අයියා හඳුන් පතම දුයියා කතපල්ලි වගේ අම්මීම අයියා.
1: අමන්දේ උත්පලීගේ අලුතෙන් රිලීස් වුණු බින්තැන්නේ අයියා මියුසික් වීඩියෝ එක ගැන එයා අපිට මෙහෙම කිව්වා.
4: මේ මියුසික් වීඩියෝ එක ඩිරෙක්ට් කරේ විශ්ව බාලසූරිය. එතකොට රවීන් වෙත්තසිංහයා තමයි මේකේ VFX and AI ආටිස්ට් වෙන්නේ. කොරියෝග්‍රාෆි කරේ අසංගදි සිල්වා අයියා.
2: අපි දැක්කා මොඩර්න් විදිහ වැදි කල්ච එක,
5: පොඩි ෆැන්ටසි වැදි ටයිප් එකක් තමයි කන්සෙප්ට් එක ඇතුලේ මවමු කියලා අපි කතා වුණේ. වැදි ජන සංස්කෘතිය ඇතුලේ රැජිනා කියන කන්සෙප්ට් එකක් අපි අහලා තිබුණේ. අපිට අන්නේ ඒක තමයි ගේන්න ඕනුනේ.
3: පැණිවද කැඩුවේ අතලෙව කන්නනේ.
1: කොහොමද ලහිරුගෙන් හම්බුනේ සපෝට් එක?
5: එයාට ඕනනම් තිබ්බ සින්දුව කරලා එයාගේ ඔඩියෝ ඉන්ජිනියරින් පාට් එක ඉවරුණාට පස්සේ සද්ද නැති වෙන්න. හැබැයි එහෙම නෙවෙයි. නංගි මේක වෙනවද විෂුවල් එක කොහොමද කරන්නේ කියලා
2: හරි සහෝදරත්වයකින් කරපු වැඩක්. ඔයාගේ කොන්සර්ට් එකත් ළඟ ළඟම එනවා නේද?
5: රජිනට ඇඳා ලයිව් ඔන් ස්ටේජ් 4.0 කොන්සර්ට් එක තමයි මගේ ඊළඟ ජීවිතේ ලොකුම ටාගට් එක. සැප්තැම්බර් 12 වෙනිදා මියුසියස් කොලේජ් ඔඩිටෝරියම් එකේ තියෙන්නේ සවස 7ට. මේ සැරේ මගේ අලුත් ගීත තුනක්ම එළි දක්වනවා මේ ප්‍රසංගය ඇතුළත.
0: Talk of the Town.
1: එකම තැනක එකම ස්ටේජ් එකක ෂෝස් 30ක්.
2: මේ වෙද්දි කිසිම ආටිස්ට් කෙනෙක් කරලා නැති මේ අමුතුම වැඩේ ප්ලෑන් කරලා තියන්නේ වර්ල්ඩ් ෆේමස් සිංගර් හැරි ස්ටයිල්ස්.
1: නිව්යෝර්ක් වල ෆේමස් මැඩිසන් ගාඩන් එකේ තමයි හැරි මේ ෂෝස් 30ම ප්ලෑන් කරලා තියෙන්නේ.
2: වර්ල්ඩ් ටුවර් එකක් කරනව වෙනුවට එකම අයිකොනික් වැනිව් එක තමන්ගේ හෝම් ස්ටේජ් එක කරගන්න හැරිගේ මේ මූව් එක ගැන මේ වෙද්දි මුළු මියුසික් ඉන්ඩස්ට්‍රි එකම කතා වෙනවා.
1: ඒ වගේම හැරි ස්ටයිල්ස් පටන් ගත්ත මේ අලුත් කන්සෙප්ට් එක ඉස්සරහට අලුත් කොන්සර්ට් කල්චර් එකක් වෙයි කියලා ගොඩක් ෆෑන්ස්ලා කියනවා.
0: Talk of the Town.

0: පිරෙන්න සියත.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබටත් නිතර ඇතිවන කොන්ද වේදනාවක් තියෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: කොන්ද වේදනාව අපි අතර බොහෝ දෙනෙකුට තියෙන සුලභ රෝගී තත්ත්වයක්. මේ වේදනාව විවිධ පුද්ගලයන්ට විවිධාකාර විදිහට හැදෙන්න පුළුවන්. ඔබ විවේකයේ සිටින විට, එහෙම නැත්නම් ඔබ ඇවිදින විට, ඔබ යම්කිසි කාර්යයක් කරන විට, ඔබ යම්කිසි බරක් ඔසවන විට, එහෙම නැත්නම් ඔබ ව්‍යායාමයක් කරන විට ආදී වශයෙන් කොන්ද වේදනාව විවිධාකාර විදිහට හැදෙන්න පුළුවන්. සමහරුන්ට මෙම වේදනාව සති ගණන්, මාස ගණන්, එහෙම නැත්නම් වසර ගණන් තියෙන්න පුළුවන්. සමහර විට මේ කොන්ද වේදනාව ඔබට තියෙන යම්කිසි භයානක රෝගයක මූලික රෝග ලක්ෂණයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබගේ කොන්ද වේදනාව දිගු කලක් තියෙනවා නම්, ඒ වේදනාව ඔබගේ දෙපා දක්වා ගමන් කරනවා නම්, වේදනාව සමගම ඔබගේ දෙපාවල යම්කිසි හිරිගතියක් හෝ දුර්වලතාවයක් තියෙනවා නම්, ඔබගේ සිරුරේ බර අඩු වීමක් තියෙනවා නම්, ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ඒ වගේම කොන්ද වේදනාව සමගම ඔබට උණ මුත්‍රා කිරීමේදී යම් යම් වෙනස්කම් ඇතිවීම හෝ මලපහ කිරීමේදී වෙනස්කම් ඇතිවීම තිබෙනවා නම්, ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මාංශ පේශිවල හෝ ලිගමන්ට්වල ඉරියාම් හෝ ඇදීයාම්, ඔබගේ කොන්දුවට පෙළී ඇති අස්ථිවල ඇතිවන රෝගී තත්ත්වයන් වගේම වෙනස්කම් නිසා ආතරයිටිස්, ඔස්ටියෝපොරොසිස් වගේම ඔබගේ කොන්දුවට පෙළෙහිත්, ඒ වගේම ඔබගේ උපුල්ලස්සවලත් ඇතිවන ප්‍රදායක තත්ත්වයන් නිසාත් ඔබට කොන්දේ වේදනාව ඇතිවෙන්න පුළුවන්. ඔබට ඇතිවන කොන්දේ වේදනාව කිසිම විටකත් නොසලකා හරින්න එපා. බොහෝ දිනකට තිබෙන කොන්දේ වේදනාව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්. අපි හෙටත් උදෑසන හමුවෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
1: මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
4: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankuwa ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්.
12: මෙන්න ප්‍රශ්නය. රනිල භෝගවල වැඩිපුරම ඇති පෝෂ්‍ය පදාර්ථය කුමක්ද? 1. කාබෝහයිඩ්‍රේට්. 2. ප්‍රෝටීන.
13: ප්‍රෝටීන.
14: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානදුර රුවිරු විදුන් අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දින්දා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 අපිට WhatsApp කරන්න.
15: සියත පොකට් මනී.
14: හෙට උදේ 5යි කාලට සියතහන්න.
13: සංකේතකයෝ කියලා කියන්නේ අමුත සත්ව කොට්ටාශයක් නෙවෙයි.
15: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
13: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
15: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
13: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
15: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
13: මේ chance එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම

0: දැමලව රාත්‍රී 7යි විනාඩි 5යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

රාත්‍රී 7යි විනාඩි 12යි. හිනා වෙලා ඉන්න ඕනේ හරිද? සතුටින් ඉන්නත් ඕනේ. නිදහසේ ඉන්නත් ඕනේ. ලස්සනට ඉන්නත් ඕනේ. අලුත් මාසෙක සියත ආදර රේඛාහන පළවෙනි පැය. ආදරේ දැනෙන විදිහ, ආදරේ විඳින විදිහ, ආදරේ කරන විදිහ, ආදරේ බලාපොරොත්තු වෙන විදිහ. ඔව්, අලුත් නැවුම්, ලස්සන සුවඳ, මැජික් එකක් වගේ තමයි ආදරේ ලැබෙන්න ඕනේ. වාගේ ජීවිතේට හමු වෙන්න ඕනේ. මෙහෙම පටන් ගන්නම්කෝ. ආදරේ ඉල්ලන අය නෙවෙයි. ආදරේ මහ කොටක් දෙන අය. ආදරේ දෙන මිනිස්සු. ඔයාගේ ජීවිතයට ලැබෙන්න ඕනේ ගරුත්වයක් හොයන මිනිස්සු නෙවෙයි. ඔයාගේ ගරුත්වය රකින මිනිස්සු. එතකොට ඔයාගේ ජීවිතේ ඔයාගේ අඩුපාඩු හොයන මිනිස්සු නෙවෙයි. ඔයාගේ ළඟ තියෙන දුර්වලකම් මදිපාඩු ඉවසන මිනිස්සු තමයි ඔයාගේ ජීවිතයට ලැබෙන්න ඕනේ. මොනවද කළේ කියලා අහන මිනිස්සු නෙවෙයි. ඔයා කරපු දේවල් මතක තියෙන, කළගුණ දන්න මිනිස්සු තමයි ඔයාට හම්බ වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා දවසින් දවස ඉහළට යද්දී පහළ ඉන්න පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි. ඒ අයවත් එක්කම, ඒ අයවත් අරගෙන ඉහළට යන, අත දෙන ලස්සන මිනිස්සු තමයි ඔයාගේ ජීවිතයට හම්බ වෙන්න ඕනේ. තව මොන වගේ මිනිස්සුද දන්නවද? ප්‍රශ්න අහන මිනිස්සු නෙවෙයි. ඔයා ළඟ තියෙන ප්‍රශ්න අහන් ඉන්න පුළුවන් කෙනෙක් ඔයාට ලැබෙන්නත් ඕනේ. අන්න ඒ වගේ මායාකාර ආදරණීය මිනිස්සු තමයි ඔයාගේ මේ ජීවිතයට මල් පිපෙනවා වගේ ලැබෙන්නම ඕනේ. සියත ආදර රේඛා පය දෙකක් විශ්මිත් එක්ක කතා කරන ගමන්, ලස්සන සින්දු ටිකක් අහන ගමන්ම අපි ආදරේ රසතැන්, ඔයා ආදරය කරන මතක ගැන, ආදරේ ඕ ආදරේ හැටි මෙහෙමනේ නේද? එන්න කතා කරමු. මං විශ්මි.

0: ඇත්තක වහම ඇත්තටම පැත්ත යනවාද
1: නඩු කියීත් තිරත් දන්න සාවි කියලනකම රැස්සීම වලට
2: ඉන්දියාවේ දේශපාල රැලිවලට එච්චර ලොක කට උද්ගන්න
3: ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: හෘදය සාක්ෂියක් සහිත මාලිමාවේ අභ්‍යන්තර මතවාදයේ දෝංකාරය.
5: විපක්ෂය ඔක්කොම පාර්ලිමේන්තුවේ පොඩු ටිකට් හේතු කළ සීල් ගහලා ඉවර.
6: කිසිදු ආකාරයක සෑහීමකට පත් වෙන්න බෑ.
7: කොහොමද සැපද දුන්නම වංගික මිටට
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
9: 2500ක අඩුව මාසික පාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: Avance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: Avance ticket එක pay.
12: අයියා මට Apple මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, Daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, Camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
12: අයියා මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි. සස්ටා තේෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන්ඩ් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස් වුඩ් සිටි.
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.70133 දා අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
15: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.

0: Anna, da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: සියතේ ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
12: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් උණු පුදුම රජෙක්.
13: කාජිරිය ගොබ්බයා.
14: එයි, හතද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
15: නිලබල කරේති ඔලමුල පුරේ.
16: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
17: සියත TV තුලින්.

රාත්‍රි 7යි විනාඩි 31යි. දන්නවද මම මෙහෙම දෙයක් කියන්නද? මං විශ්වාස කරනවා සහ මං දැකලා තියෙනවා ඔයාගේ ජීවිතයට ගොඩාක් ලොකු අතිවිශාල හොඳ දෙයක් ලැබෙන්න කලින් හිතන්න නැති විදිහේ ජීවිතයට සිද්ධ වෙනවා හිත්‍රිතීම් සිය දහස් ගානක්. ඔයා රෑ අඬනවා හිතන් නැති විදිහට. හේතුවක් නැතුව වුණත් ඇනම් බැනම් අහන්න සිය දහස් ගණනකින් ඉඩකට තියෙනවා. හිතරිතයි හිතන්නේ නැති තැන්වලින්. ඔව්, ඒ තරමට බාධා වෙනවා ඔයාට දෙයක් වාගේ මේ ලෝකෙ ලැපෙන තියෙන ලස්සනම විශාලම දෙයක් ලැපෙන්න කලින්. සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් කවුරු කොහොම මාව ඇතවට්ටලා දානවද කියලා. හිතන්න ඇති ලස්සන දෙයක් සිද්ධ වෙන්න කලින් අන්න ඒ විදිහේ පොඩි පොඩි සිග්නල් ඔයාගේ ජීවිතයට ලැබෙන්න පටන් ගන්නවා. හැබැයි අන්න එතනදි තමයි ඔයා පටන් ගන්න ඕනේ, නෑ මං ශක්තිමත්, මං ආදරණීයයි, මං මේ දෙයටත් කොහොම හරි මුහුණ දීලා තමයි මගේ ආදරය මං දිනාගන්නේ. මං බලාපොරොත්තු වෙන ආදරේ මට ලැබෙනවා. සමහර වෙලාවට අපි ජීවිතේ අපේ වැටිම ශක්තිය, කාලය, අපේ හැඟීම් ගොඩාක් වෙලාවට වටිනාකමක් නොදෙන මිනිස්සු වෙනුවෙන් වැය කරනවා වෙන්නත් පුළුවන්. ඒතුව දන්නවද, දවසක් එනවා තමන්ටම ආදරය කරන්න, තමන්ගේ සතුට ගැන හිතන්න, තමන්ගේ ජීවිතය තමයි අංග එක කියලා හිතන. අන්න එහෙම ආදරය කරන්න පටන් ගත්තොත් ඔයා හිතන්නේ නැති විදිහට ඔයාට ලැබෙනවා සැබෑ ආදරයක්. ඔයා ගැන හොයන, ඔයාව බලන, ඔයා මැත්තේම නැහෙන. අපිට අයිති නැති දේවල් බලෙන් අල්ලගෙන ඉන්නවට වඩා ඒ දේවල් නිදහස් කරලා ඔයාගේ කමනට අවධානය දීලා ජීවිතය හිතා ගන්නවත් පැරි විදිහට ලස්සන වෙන්න පුළුවන් නම් සමහර විට ඔයාටම අවශ්‍ය දේවල් ලැබෙන්නේ ටිකක් පහු වෙලා වෙන්නත් පුළුවන්. මොකද මම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඇත්තම කිව්වොත් මම මේ මුළු විශ්වය විශ්වාස කරනවා. හැබැයි ඊටත් වඩා මං විශ්වාස කරන්නේ ඔයාගේ වටිනාකම, ඔයාගේ ආදරය. එයා වෙනුවෙන් තාමත් ආදරේ පිරෙනවා නම් ඒ ආදරේ කවමදාකවත් නැති වෙන්නේ නැහැ. විශ්වාස කරන්න, ආදරේ ලැබෙනවාමයි. ඉතින් එන්න ආදරේ කවුන්සිලත් FM අපේ Facebook page එකට ඇවිත් වාගේ හිතට දැනෙන දේවල් අත පෝස්ට් එක යටින් කමෙන්ට් කරන්න. වගේම 0711982894 අපේ WhatsApp number එකටත් එයා වෙනුවෙන් වාගේ හිත තාමත් ආදරෙන් පිරෙනවා නම් ඒ කවුද, කොහොමද ඒ ආදරේ නැති වෙන්නේ? නැ විශ්වාසයෙන් ඉන්න. ඒ ගැන මට ලියන්න රෑ 9ට කලින්.

0: LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න
2: ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
4: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
5: 1500cc turbo engine මකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
6: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
7: real mapat experience එකකට නැල්වත්ත බට
8: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles
9: ඔබ අස කරන සැප නින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
11: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115 880 400 LOLC රන්සලි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන
12: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
13: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
14: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
15: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ
16: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
17: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
18: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
17: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා
18: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
19: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
20: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
21: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
22: Avance Ken Kona Deyak Adagivanna Ganna.
23: Avance Ticken Ticka Pay.
24: Vishwase Arakshava Saha Ehelama Pratilabha Samagin, Commercial Banquet Stavara Tanpatu Sandaha, Siyata Ekulahak දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
25: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
26: මෙන්න ප්‍රශ්නය. රනිල භෝගවල වැඩිපුරම ඇති පෝෂ්‍ය පදාර්ථය කුමක්ද? 1. කාබෝහයිඩ්‍රේට් 2. ප්‍රෝටීන
0: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානදුර රුවිරු විදුන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්දා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 7යි විනාඩි 55යි. සමහරක් දේවල් මේ පුංචි මොලේට තේරුම් ගන්න අමාරු වෙලාවල් ඕන තරම් තියෙනවා. හැබැයි තවත් සමහර දේවල් ඔයා හිතනවටත් වඩා ඉක්මනට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් මල් ළඟ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සමහරක් වෙලාවට අපේ ජීවිතේ අපි විශ්වාස කරන දේවල් මෙන්න මෙහෙම පිළිවෙලට වෙන්න පටන් ගන්නේදී දැනෙන සතුට එක වචනෙන් කියලා නිම කරන්න බැරි තරම් නේද? ඒ වගේම තමයි තාමත් එයා වෙනුවෙන් ඔයාගේ හිත ආදරෙන් පිරෙනවා නම් ඒ ආදරේ කවදාවත් ඔයාට නැති වෙන්නේ නැහැ. ඒකත් මගේ විශ්වාසයක්. මං හිතනවා සියත ආදරේ කහන ඔයාටත් ගොඩක් වෙලාවට එහෙම දැනෙනවා ඇති. වරි වෙන්න එපා, දුක් වෙන්න එපා. ආදරේ සුන්දරයි, අවංක, ලස්සන, ඔයාට ගරු කරන, ඔයාව අගෙන ආදරයක් ලැබුණාම. ඉක්මනට WhatsApp එක පැත්තට, නැත්තං ඉතින් අදත් messages delete everyone තමයිනේ. KTH messages 3ක් එවලා තියෙනවා. හොඳයි හොඳයි කියලා. පස්සේ ඉතින් මම දැම්ම emoji එකක් send කළා. ඔයාට හොඳයිද කියලා අහලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි මගෙන් ඒ ගැන ඇහුවට. ටිකක් විතර හොඳයි. ඉක්මනට හොඳ වෙයි. ඔයාලගේ wishes හින්දාම. ඔයා හොඳින්ද? ඒ ගැනත් කියන්නක බලන්න. එතකොට අපේ මාලි කියනවා, මාලි මට ගොඩක් වෙලාවට කතා කරන්නේ විශ්මි කියලා නෙවෙයි, විෂු කියලා. විෂු ඔයා දකින්න නොලැබුණත් ඔය වයසට ඔයාගේ හිතට කතා කරන්න විශ්වයෙන් එන පණිවිඩද කියලා මගෙන් අහනවා. වෙන්න ඇති. ඔයා විශ්වයේ එහෙම කෙනෙක්ද කියලාත් අහනවා. මං ඒ නම නොකිව්වේ එහෙම මගේ නම ඒ වගේ කෙනෙක්ට සමාන කරන්න සුදුසු නෑ. හැබැයි ඔයාට හිතුණ දේ ගැන මට හරිම සතුටුයි මාලි. Thank you so much. මාලි කියන්නේ ගොඩාක් වෙලාවට එක පරණ මතකයක් එක්ක, එක පරණ ආදරයක් එක්ක දවසින් දවස වයස කීය වුණත් ආදරේ දැනෙන, ආදරේ කරන, සියත ආදරේ කහන ආදරණීය කෙනෙක්. Thank you so much. ඔව්, KTH චුට්ටක් හෙම්බිරිස්සව හැදෙන්න වගේ. ඇත්ත ෆිට් එකේ ඉන්න ඕනේ. ඔයත් එහෙම තමයි. ඊළඟ පැයේදී තව ලස්සන මැසේජ් එකක් තියෙනවා. මේ සින්දු අහලම අපි ඊළඟ පැයේදී මේ ආදරය ගැන, සුන්දර ආදරය ගැන විතරක් කතා කරමු. 0711982984 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවලා තියන්න ඕනේ තේ.

0: මිනිස්සයට ලියුම් වලින් රණ්ඩු වෙනවා කියනක හරිම අමාරු වැඩ.
1: බෑනේ සිංහ.
0: ලියුම් වලින් රණ්ඩු වෙන බැලියුමක් ගිහිල්ලා ආයි එනකොට ඔයාගේ තරහ නිවිලා.
1: මකලෝ.
0: මොකද?
1: මට හිතනවා නිකන් අර ඒ කාලේ ලියුම් ලියපු විදිය ගැන 100 කෙනෙක්ගෙන් කතන්දර අහනවා වගේ හැඟීමක්.
0: ඕ වෙන්න ඇති. අවුරුදු 3-4 මොලයක් දී. ඒව තමයි දැනෙන්නේ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනී.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස්
9: මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම් ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න අද තමයි එදෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
7: සින්දු සියත අනුග්‍රහය
10: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාතාරේ
7: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
11: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
12: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදි සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න
13: සෙනසුරාදා උදේ 8ට
14: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
15: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්න නැහැ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි.
14: ඈ?
15: ජින්තු පිටියේ මොමෙනෝ ජින්තු පිටියේ මොමෙනෝ
16: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
17: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
16: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
17: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
16: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
17: හිතන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55-60-47ට අපිට WhatsApp කරන්න.
16: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: සිත අදරකහන දෙවනි පැය රාත්‍රිය 8 විනාඩි 8යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

රාත්‍රි 8යි විනාඩි 15යි. අවිත් තියෙන මෙහෙම මැසේජ් එකක්. කොහොම ඇහුවත් කොතෙක් ඇහුවත් එපා නොවන හඳ ඔබේ ඔබේ ලස්සන බලන්නට රෑහාසේ සඳ හොරහින් එපේ. පෙර සසරේ කළ පෙනක් හින්දයි විශ්මින ලැබුණේ ඉබේ. රසික ලෝකයේ කල්ප ගණනක් පවතිනවා නම් නම ඔබේ. වෙන කවුදිතින් මේ වගේ මැසේජ සෙවන්නයා ජගත්, ඔයාට ගොඩාක් ස්තුතියි. දෙවනි පැය ආදරේ, මේ ලෝකයේ ලස්සනම හැඟීම මං හැමදාමත් කියනා වගේම අපි බලාපොරොත්තු වෙන සමහරක් අය විඳින මේ ආදරය. එක දවසක දරාගන්න බැරි තරම් හිත රිදුනත් අනිත් දවසේ ඒ හිතටම ආදරය කරන්න හේතුවක් හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා අද තියෙන වේදනාව අවසානයක් කියලා හිතන්න එපා. සමහර අවසාන වීම් පිටුපස අපි කවදාවත් හිතුවෙන් නැති ලස්සනම ආරම්භයක් තියෙන්න පුළුවන්. KTH ඔබ නිවැරදි. මං හිතන්නේ තොය විදිහට තමයි ඉතින්. ආදරේ ලැබෙන්න ඕනේ පුංචි පුංචි දේවල් වෙන්න පුළුවන්. සාමාන්‍යයිනේනේ අපි මිනිස්සු. හැබැයි කෙනෙක් ගෙන් මෙහෙම කියන්නම්කෝ, ප්‍රශ්න අහන්න එපා. හැබැයි ඒ ප්‍රශ්නවලට හොංකන් දෙන්න පුළුවන් ආදරණීය කෙනෙක් වෙන්න. එන්න රණවේ වෙනකන් කතා කරමු.

0: පිරෙන්න සියත.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: හුලන්දා ඔය හරස් කරලා හදපු මේ ජලාශය මොකක්ද? 1. උඩවලව ජලාශය 2. චන්ද්‍රිකා වැව
3: සියතසුකත් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ඇඹිලි පිටියේ මදාරා දිල්රුක්ෂි.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
3: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි.
3: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
0: අනුග්‍රහය
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
2: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
6: මොකද මේ වගේ කියන්නේ?
2: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

රාත්‍රිය අටයි විනාඩි 31යි. අපේ මාලි අපිට මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. හිත වාවන්නේ නැතිව ආයිමත්තාවත් සමාව දෙන්න තරම් හිතක් ආවේ නැත්තේ හීන බොඳ වෙලා කිය නිසා වෙන්න ඇති. ඒත් තනි වෙලා කියලා දැනගත දා ඉඳලා ඇහැට කඳුලක් ආවේ ඉබේමයි. මට තේරෙනවා මාලිනී. එහෙම තමයි ඉතින් සමහරක් තේවලනේ. එයා වෙනුවෙන් තාමත් ඔයාගේ හිත ආදරෙන් පිරෙනවා නම් ඒ ආදරේ කවදාවත් නැති වෙන්නේ නැහැ. අත මං ඔයත් එක්ක බෙදාගත්තේ ඔන්න ඔය වචන ටික. එයා වෙනුවෙන් තාමත් ඔයාගේ හිත ආදරෙන් පිරෙනවා නම් ඒ ආදරේ කවමදාක්වත් ඔයාගෙන් නැති වෙන්නේ නැහැ. හිම කියද්දී තව මේ විදිය මැසේජ් එකක් ඇවිත් තියෙනවා. හමුවීම් හම්බයක් කියලා හිතුවට අපි මේ විශ්වය අපිට කලින්ම ඒ හමුවීම ලියලා තියාගෙන ඉන්නේ. අපි නොහිතපු වෙලාවක කෙනෙක්ව අපේ ජීවිතයට එවනවා. ඒකට තමයි අපි දෛවය කියන්නේ. හිතේ තිබුණු හිස්තැනක් ඒ කෙනාගේ පැමිණීමෙන් හෙමින් හෙමින් පිරෙන්න පටන් ගන්නවා. ඒකට තමයි අපි ආදරය කියන්නේ. ඒ විදිහට ආදරය කරද්දී අනිත් කෙනාව පීඩා කරන්න එපා. අනිත් කෙනාව පීඩනයට ලක් කරන්නත් එපා. අනවශ්‍ය ප්‍රශ්න හදන්නත් එපා. ආදරේ කියන්නේ කෙනෙක්ව තමන්ට ඕන විදිහට තියාගන්න එක නෙවෙයි, එයාගේ සතුටට ඉඩ දීලා විශ්වාසවන්තව තමන්ගේ මුළු හිතෙන් ආදරය කරන එකට. හරිම ලස්සනයි KTH, බොහොම ස්තුතියි. මං හිතනවා සියත ආදරයක අහන් ඉන්න කවුරුම හරි ඔයා මේ ලියන කියන දේවල් වලින් හොඳ පැත්තක්, හොඳ දෙයක්, ආදරයක් හිතට ගනී කියලා. ආදරේ විශ්වාස කරන්න. ආදරණීය හිතවලට ලැබෙන්න ඕනේ හිතනවටත් වඩා වැඩියෙන් ලස්සනට. හැබැයි මං කලින් පැයේ වගේම මේ පැයෙදිත් මතක් කරා ආදරේ කරන්න, පාලනය නොකර. ප්‍රශ්න අහන්න එපා. ප්‍රශ්නවලට හොංකන් දෙන්න. එන්න තව විනාඩි 20ක් තියෙනවා අපිට මේ විදිහට කතා කරන්න.

0: නොයව සිල්ලට තිත තියන්න සීමා අභිභවන ශක්තිවන්තයා පැමිණියා. නවතම Toyota Hilux 2026 ධාවනය කර බලන්න. දැන් රුපියල් මිලියන 23.5 සිට ඉහළට. වැඩි විස්තර 0112 939.3.
1: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718-492-492 0711-327-777. මෙන්න ප්‍රශ්නය. ශ්‍රීපාද කන්ද පිහිටා ඇති දිස්ත්‍රික්කය මොකක්ද? 1. රත්නපුර දිස්ත්‍රික්කය 2. කෑගල්ල දිස්ත්‍රික්කය
3: 1. ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න මීගමුවේ සිතුම් පෙරේරා අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් වින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152 අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනී.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

එයා මට මගහැරුණා. අතහැරුණේ නෑ. මොකක්ද අපිට වුණේ? මං තාමත් කල්පනා කරනවා. ආදරේ ගොඩක් දුර අපි ආවා ලස්සන ලස්සන තැන්වල නතර වෙවි. ලස්සන දේවල් කතා කර කර අපි කෙවපු අතීතය මතක් වෙවි. මේ හිත යා වෙනුවෙන් තාමත් ආදරෙන් පිරෙනවා. එයා නිහඬ වුණා. මාව එපා කිව්වේ නෑ. මං එහෙම කිව්වෙත් නෑ. මං හිතනවා ඔයා මට නැති වෙන එකක් නෑ කියලා. මගේ හැම හීනයකම ඔයා ඉන්නවා. හැම සුසුමකම ඔයා ඉන්නවා වගේ දැනෙනවා. මගේ තයිවේ ඔයා ලියවෙලා තියෙනවා නම් ඒ ඔයා ඔයා ලැබෙයි. මගේ ආදරේ ඔයා වෙනුවෙන් හැමතාම පිරිලා තියෙනවා. ඔව් ජගත්, මං ඒ දේ හොඳටම දන්නවා. එයා ලැබෙයි. ඇත්තටම ආදරේ නම් එයා ඔයාට ලැබෙයි. කුලනි කුලනි කුලනි, හායි. ඉතින් කොහොමද? ඔයාගේ මැසේජ් එක ඉස්සලා මාව ඊයේ නේද? රිද්ම කිල්ලුව සින්දුවත් මට ඊයේ දෙන්න බැරුව ගියා. හැබැයි ඊළඟට රෙඩි කරන් ඉන්න, ලෑස්ති කරන් ඉන්න ලස්සන රීමික්ස් හින්දි සොන්ග් එකට ඔයාවයි ඔයාගේ යාළුවා හනාවත් කොටක් ආදරෙන් එකතු කරගන්නම්. අත රික්වෙස්ට් කරපු සොන්ග් එකත් මට දෙන්න බැරි වෙනවා. කමක් නෑ නේද? තරහ නෑ නේද? ගොඩක් ස්තුතියි ඔයාගේ මැසේජ් එකට. යාළුවවත් විශ්මි මතක් කරා කියන්න, හරිද? යන්න වෙලාව තමයි මේ විදිහට ඇවිත් තියෙන්නේ. හැබැයි හෙටත් රෑ හත වෙද්දී අතරේ මහ ගොඩාක් කරගෙන ඔයා ළඟට එනවා. ඒක පොරොන්දුවක්. හෙටත් ඔබේ හඳත් එක්ක අතරේ එක පාට කරන්න හතට එන්නලු. හා KTH, එහෙම කරන්න. මයික් එක ඔන් කරනවා 8:10 වෙද්දී. හැබැයි එන්නේ 7:00. හරි නේද? ආදරේ සුන්දරයි. ඒ ආදරේ විඳින්න මහා ලොකුවට දේවල් හිතන්න එපා. අපි ජීවත් වෙන්නේ අවුරුදු 100,000 ගාණක් නෙවෙයිනේ. ආදරෙන් ඉන්න, කරුණාවන්ත වෙන්න, ඉවසලිමත් වෙන්න. ආදරෙන් ආදරේක පාට කරන්න. මං විශ්මි, ඔබට සුබ රාත්‍රියක්.

0: හිත පිරෙන්න සියත සියත පාත්තරය උදේ 7:50ට සතුටුම යුගයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්මානීයට බඳුන් වීමේ අවස්ථාව. එහෙම බැලුවම නේද ඉතින් බෝම්බත් ගහලා සතුටුම යුගයේ ජනාධිපතිනෝ යුද්ධ තිබ්බ කාලේ පට්ට සතුටුම යුගයේ ජනාධිපති කියලා දව කරන්න පුළුවන් ඕඩ් සින්න පුළුවන්. සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
2: ලියුම් වලින් රණ්ඩු වෙනවා කියනක හරිම අමාරු වැඩ.
3: බෑනේ ඉතින්.
2: ලියුම් වලින් රණ්ඩු වෙන බැලියුමක් ගිහිල්ලා ආයි එනකොට ඔයාගේ තරහ නිවිල.
3: මකලෝ.
2: මොකද?
3: මට හිතනා නිකන් අර ඒ කාලේ ලියුම් ලියපු විදිහ ගැන 100 කෙනෙක්ගෙන් කතන්දර අහනවා වගේ හැඟීම.
2: ඕ වෙන්න ඇතිදී අවුරුදු 3-4 මොලයක් දී. ඒව තමයි දැනෙන වෙයි.
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
5: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
6: කතාවට දක්ෂණං මාකටින් දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
6: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: ඔබ මාව දැකලා හැංගුණානේ?
9: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
10: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නෑනේ.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත TV තුලින්.

0: Anna, da sunt un contigene e Disney.
1: Benin Anna. Satieta was la hawas dekata.
2: Sieta, hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: තායිලන්තයේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718 492 492. 0871 132 77.
6: Amme, man thamai me sare wediyenma lakunu ganne.
7: Nae nae, man thamai wediyenma ganne.
8: Hari hari, api balamu kohenam siyata pocket money prashna walata kawuda hariyatama uttara denne kiyala.
9: Hariyata uttara dunnot rupiyal 5000 kut thammena.
10: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
14: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ
14: නැහැ. දකින හින පිනන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
14: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
18: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
19: 98.2 FM.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
2: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
1: තෙබුකොළ තෙබුකොළ දෙනවා තනකොළ.
3: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබල එක 7FM breakfast drive අනුග්‍රහය
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වෙන්නේ.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: පැලස් ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
13: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
14: ඕනම කැමක් temperature කරගන්නට නියම බත්තල්වත්ත බට
15: real මපට experience එකකට ඇල්වත්ත බට.
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
17: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
19: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන 0111-580-400. LOLC රන්සලි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන තැන.
20: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
21: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
22: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
23: ගංගාතරට සුවිසිලඟට දැන් මම බය නැහැ.
24: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
25: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
26: ඊරා ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
25: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
26: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
27: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
28: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක්. හවල් H6, හවල් GT, ටැන්ක් 300 හා ටැන්ක් 500 රත. දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්.
29: 2500ක අඩුම මාසික වාරිකයකට ඕඩියෝ සිස්ටම් එකක් කරගන්න.
30: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
29: අවන්ස් ටිකෙන් ටික පේ.
28: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 111% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
31: ගෙයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
32: මෙන්න ප්‍රශ්නය. කලාත්මක ලී කැටයම් නිර්මාණ දක්නට ලැබෙන ස්ථානයක් වන්නේ 1. ලංකාතිලක විහාරය, 2. ඇම්බැක්කේ දේවාලය.
33: ස්කෝලේ 6 වසරින් ඉගෙන ගන්න සෙවනගල ශමල්ක අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
34: යවත පොකට් මනි.
35: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
36: අනුව
0: 98.3 98.4

0: ඉරෙන්න සියත සියත පාත්තරේ උදේ 7:50ට
1: අල වගේ රැගෙන ආ කෝටි දහහක අයිස් කන්ටේනරයක් වරා එන්නල්ලයි. අල වගේද ගෝවා කිව්වට ඒ වගේද මේව? ඈ සකපිට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට පකිස්තානයේ සිට ගෙනාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුගේ නමින් කන්ටේනරේ උඩින් තුවා අසුරා යටින් අයිස් හංගලා. දැන් අල වගේ පේනවා, තුවා වගේ පේනවා. අන්තිමේ එකක්වත් නෙමේ තිබිලා තියෙන්නේ. අයිස් පිට කලිනුත් එක එක කන්ටේනර් ආවනේ. අර 300 ගණන් එහෙම ආවා ආවා ගියා.
0: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: ලියුම් වලින් රණ්ඩු වෙනවා කියනක හරිම අමාරු වැඩ.
3: බෑනේ ඉතින්.
2: ලියුම් වලින් රණ්ඩු වෙන බෑ. ලියුමක් ගිහිල්ලා ආයි එනකොට ඔයාගේ තරහ නිවිලි.
3: මකලෝ.
2: මොකද?
3: මට හිතනවා නිකන් අර ඒ කාලේ ලියුම් ලියපු විදිය ගැන 100 කෙනෙක්ගෙන් කතන්දර අහනවා වගේ හැඟීම.
2: ඕ වෙන්න ඇතිදී අවුරුදු 3-4 මොලයක් දී. ඒව තමයි දැනෙන වෙයි.
4: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි
7: පළවෙනි වචන 10 15 ඕ

0: SMS में प्रमुख आवने बजाज सिटी 100 हा प्लेटिना 100 मोटरसाइकिल संधा पहासुम लीसिंग पहासु लीसिंग वारे का कड़ीनाम अनुमति सह अवमलिया केविले हेलमेट टिका कुत नॉमिले एसेट लाइन फिनेंस अदमेन अदमारण्यन अमतन विन्वाय एकाए का यात्राई हट सीआईसीआ
1: अदम सीए श्रीलंका समग्रली आपदिंचवे लोवम पेलिकत चार्टेड अकाउंटेंट किने कुवन्ना सीए श्रीलंका बिंदुवाई हत्तेवाई हार सीआई पनस पाये कुलहा
2: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
3: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්න නැහැ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි. ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
4: තමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
1: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: Siapa pocket money?

රෑ 10 ගී 10 එක එකතු වෙන්නේ මම මම ඇක්ටර් කෙනෙක් විදියට සය ඇක්ටර් ට්‍රේනර් කෙනෙක් විදියට කතිකාචාර්යවරෙක් විදියට වැඩ කරගෙන යනවා. ඇත්තටම අද ඔයගලන්ට අහන්න වෙන්නේ මම විසින් තෝරපු ගීත 10ක් සහ මගේ ජීවිතය හා සම්බන්ධ වෙච්ච මට දැනිච්ච තැන්වල ගීත 10ක්. ඉතින් අද රෑ 10 ඉඳලා 11 වෙනකන් අපිත් එක්ක රැඳී ඉන්න මේ ගීත 10 අහගෙන. මගේ නම ප්‍රදීප් රාමවික්‍රම. මගේ 10 වන ගීතය විදිහට මම තෝරගන්නේ රවි රොයිස්ටගේ හමාර බණවර. ඒක මම හිතන්නේ ලියලා තියෙන ඉරේෂ අහේම මාලේ. එතකොට මම මේ ගීතය තෝරගන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද පොඩි කාලේ ඉඳලා දෙමාපියොත් එක්ක ඉන්න කැතුළු අපි හැමෝටම ජීවිත සම්බන්ධකම් තියෙනවා. දැනිච්ච දේවල් තියෙනවා. ඉතින් එහෙම බලද්දී මගේ තාත්තා සම්බන්ධයෙන් මට තියෙනවා ලොකු අගය කිරීමක් සහ ආදරයක්.

0: තත්ත්වයක්. මොකද අද අපි මේ තැන්වලට එන්න මුලින්ම කියන්න ඕන මගේ තාත්තා කරපු කැපකිරීම්, ඒ දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් සමහරක් වෙලාවට ගීතයත් එක්ක බැඳෙන දේවල් අනන්තවත් තියෙනවා. බොහෝ වෙලාවට අධ්‍යයන කාර්යයන් වල නිරත වුණත් ජීවත් වීම කියන එක ඇතුළේ වුණත් තාත්තගෙන් ලබාගත් දේවල් ගොඩාක් තියෙනවා. මොකද ඒ දේවල් තමයි අපි මේ ආර්ට් එකක් ඇතුළේ බොහෝ වෙලාවට ප්‍රසාරණය කරන්නේ. ඉතින් මං හිතනවා මේ ගීතය මගේ ජීවිතය සමීප වෙන්න එක ප්‍රධාන කාරණයක්. මොකද ඉස්කෝලේ යන්න බැරි මොහොතකදී සල්ලි නැති වෙලාවට පොල් ගහට නැගලා පොල් ගෙඩිය කඩලා එලි ගහලා මේ පොල් ගෙඩිය විකුණලා ඉස්කෝලේ යව මොහොතවල් අනන්තවත් තියෙනවා. ඉතින් ඒ දේවල් මතක් වෙනකොට අපි ආර්ට් කියන විෂය ඇතුළේ ජීවත් වෙනකොට මේ දේවල් නිර්මාණ ඇතුළට එනවා අපි දන්නේම නැතුව. එතකොට සමහරක් වෙලාවට මේ නිර්මාණ වලින් ඇහෙන ශබ්ද රසය වේවා, අර්ථ මාධුර්ය වේවා, ඒ ඕනෑම තැනකදී අපේ අතීතය මතක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මං හමාර බණවර ගීතය තෝරගන්න හේතුව.
1: අංක 10.

0: ගීතයයි.
1: අත සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ප්‍රදීප් රාමවික්‍රම.
2: මම නවීන ගීතය විදිර තෝරගන්නේ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසිට කියන ගීතය. මේක මම දන්න විදිහට කරුණාරත්න අබේසේකරයන් තමයි රචනා කරලා තියෙන්නේ. මේක මගේ කුඩා කාලේ ඉඳලා බැඳෙන දෙයක්. මොකද මේකේ රංගනේ නිලයන්නේ ගාමිණී ෆෝන්ස් එක මහත්මයා. මොකද මම නළුවෙක් කියන්නේ පෙරුම් පුරන කාලේ මම මේක විෂයක් විදිහට තෝරගන්න හදන කාලේ මම නැවතලා හිටියා මාතර ගෙදරක. ඒ කියන්නේ ආච්චි සහ සීයා එක්ක. මොකද පොඩි කාලේ මගේ ගම මාතර තිහගොඩ වුණාට මම මාතර ටවුන් එකට මාව එක්කන් එනවා. ගෙදරින් කැමැත්ත ඇතුව ආච්චි සීයා යටතේ තමයි හැදෙන්නේ. ඒ කාලේ සීයා ගොඩක් ඔය චිත්‍රපටි බලනවා ගාමිණී ෆෝන්ස් එක මහත්මයාගේ. එතකොට එයා ගොඩාක් වෙලාවට ෆිල්ම් හෝල්ට මාව එක්කන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ මොහොතවලදී බොහෝ වෙලාවට ගාමිණී ෆෝන්ස් එක කියන සහ එච්.ආර්. ජෝතිපාල කියන්නේ අපේ ජීවිතේ යම් දේවල් එකතු කරපු කලාකරුවන්. ඉතින් එහෙම සිහියත් එක්ක ගියපු මොහොතක හිතර දැනිච්ච ගීතයක් තමයි දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසිට කියන ගීතය. ඉතින් මොකද නළුවෙක් වෙන්න මුලින්ම අඩිතාලම් තියෙනකොට මේ දේවල් තමයි අපේ බ්ලඩ් වලට එකතු වෙන්න ගත්තේ. ඉතින් මේ දේවල් දැන් ඇහෙද්දිත් සමහරක් වෙලාවට අපේ නිර්මාණ ඇතුළට මේ දේවල් ගින මොහොතක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ගීතය මගේ රංගන ශිල්පී කීමේ ආරම්භය ඇතුළෙදිම ලේවලට එකතු වෙච්ච ගීතයක්.

0: පිරෙන සියත රැදායයි ගීතායයි
1: අත සුඳුරු මුණගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ප්‍රදීප් රාමවික්‍රම.
2: මම අටවැනි ගීතය විතර තෝරගන්නේ පාරට කිට්ටුව දිල්ගස මුදුනේ කියන ගීතය. මේ වගේ වෙලාවට ටිකක් වේග රිද්මයේ ගීතයක් වෙන්නත් පුළුවන් ඇතම් විට. නමුත් මේක මගේ ජීවිතයේ බැඳිච්ච අත්දැකීමක් නිසා තමයි මම මේක තෝරගන්නේ. උපාලි කන්නංගර තමයි මේකේ රචනා කළා තියෙන්නේ. ඒ වගේම ගීතය ගායනා කරන්නෙත් උපාලි කන්නංගරයන්. මොකද ඒකත් මගේ ජීවිතේ පවුලට සම්බන්ධ දෙයක් සහ තාත්තා හා සම්බන්ධ වෙච්ච දෙයක්. මොකද අපේ තාත්තා නිතරම මේක ටිකක් ජීවිතය අත්දැකීමක්. සමහර අයට මේක විනෝදයක් වෙන්න පුළුවන්, සමහර අයට වෙන රසයක් වෙන්න පුළුවන්. මොකද බොහෝ වෙලාවට අපේ ගම්වලනේ මම මාතර 30 කට අපේ ගෙදරට යහපැත්තෙන් තියෙනවා ලොකු දෙල් ගහක්. ඔය දෙල් ගහ බොහෝ වෙලාවට මේ ගෙදරට හරි කරදරයි වුණාට. මොකද එහා ගෙදරට කරදරයි, මෙහා ගෙදරට කරදරයි. මොකද දෙල් දැන් වගේ අපි කඩෙන් දීලා කන එකක් නෙවෙයි. ඉස්සර අපේ ගම්වල ගෙදර අවටම වැටෙන්නේ මේ දෙල් ගෙඩි. පයින් ගියත් පයින් ගහගෙන යන ගානට තමයි දෙල් ගෙඩියේ තත්ත්වය තිබුණේ. දැන් දෙල් ගෙඩිය ගොඩක් ගණන් වුණාට ඉතින් මේ එහෙම අවස්ථාවක දවසක් දැන් අපේ තාත්තා නිතරම සාමාන්‍යයෙන් අපේ ගොඩක් අයගේ තාත්තල බුණනවා. ඒකනේ අපේ ජීවිතේ මුලින්ම අපිට හම්බෙන තැන තාත්තා. ඉතින් එහෙම ගොඩක් වෙලාවට බිව්වට පස්සේ අපේ තාත්තා ටිකක් ගම පුරාටම හැෙන්න කතා කරන එහෙම කෙනෙක්. ඒ දේවල් ඇත්තටම හරි විනෝදයි. නමුත් ඒ මොහොතේදී එක විදියකට දුකක් ගෙනාවට අඬන්න සිද්ධ වුණාට තාත්තා එක දවසක් දැන් එහා ගෙදර නිතරම බයිනවා කියලා වදයක් කියලා බීපු වෙලාවක ගෙදර තියෙන පොරවත් අරන් ගිහිල්ලා වාරවල් දෙකකින් දෙල් ගහ කපලා දැම්ම. තඩි දෙල් ගහක් පොරෝපාරවල් දෙකින් කපලා කෙලින්ම මේ ගහ වැටුණේ ඒ අල්ලපු ගෙදර වහලට. ඒක තමයි ප්‍රශ්නේ. ඒ ගීතය කියන්නේ ඒ ගීතය මට සම්බන්ධ වෙන්නේ මට දැනෙන්න ගන්න අහනකොට සාත්ව තමයි නිතරම මතක් වෙන්නේ. මොකද ඇත්තට මේකෙන් කිසි හානියක් වුණ නැහැ කාටවත්. නමුත් ඒක හරි සුන්දර අත්දැකීමක් මගේ ජීවිතයේ පොඩි කාලේ මට ලැබිච්ච. මොකද ඒක ඊට පස්සේ පොලිසිය දක්වා යන තැනට පත් වුණා. සහ තාත්ත දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් රණ්ඩු දාගන්නවා, වලි දාගන්නවා, එහෙම තැනකට පත් වෙච්ච එකක්. ඒක නිසා මොකද අදටත් ඒ මිනිස්සු අපිත් කතා කරන්නේ නැහැ ඒ වෙච්චලා අභිය සහ මේ දේවල් එක්ක. ඉතින් මෙතනත් ගම්මට ගියත් ඒ මිනිස්සු පොඩ්ඩක් හිනා වෙන්නේ හොරට. අහක බලාගෙන වගේ හිරා වෙන ගතියක් තියෙනවා. ඉතින් මේ සින්දුව ඇහෙන හැම වෙලාවකම මට දැන් මගේ වයසත් එක්ක, මොකද මේක පොඩි කාලේ මම අවුරුදු 10 දී වගේ තමයි වෙච්ච අත්දැකීමක්. මේ වෙනකොට මතක් වෙද්දී හරි ඉතින් හිනා යනවා අපි තාත්තගේ පැත්තෙන්. ඒ වගේ දේවල් කරන මිනිස්සෙක් තමයි අපේ තාත්තා. බිව්වට පස්සේ මම හිතන ගොඩක් තාත්තලා බිව්වට පස්සේ ගොඩක් වීරගම් කරනවා. හැබැයි අපේ ආදරේ ඉතින් ඒ වගේම තමයි.

0: ඉලසීම ජනප්‍රිය රංගන ශිල්පී ප්‍රදීප් රාමවික්‍රම.
1: මම හත්වෙනි ගීතයේ විදියට තෝරගන්නේ මීනනුවන් යුග කඳුළු සදාගෙන සේනානායක වෙල්ලි අධ්‍යයන්ගේ කපිල කුමාර කාලිංග මහත්තයා තමයි එක ලියලා තියෙන්නේ. ඉතින් මේක තෝරගන්න කිව්වොත් ආයිත් යනවා මගේ ගමට මම. මොකද ඉස්කෝලේ යන කාලේ ගොඩක් ආසම කරපු කෙනෙක් තමයි වෙල්ලියද්ද මහත්මයා. මේ සින්දුව කියන්නේ හැබැයි වෙල්ලියද්ද මහත්තය නෙවෙයි, චාමර විරසිංහ. දවසක් මම ඉස්කෝලේ ඇරලා, මොකද ආසයි ගොඩක් චාමර අයියට, ඒ කියන්නේ ආසයි දැන් ගොඩාක්, මොකද මගේ ජීවිතේ ආසම කරන ගායකයා චාමර විරසිංහ. නමුත් මේ පොඩි කාලේදී මේ චාමර විරසිංහ කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. එතකොට මම ඉස්කෝලේ 6 වසරේ, ඕ 7 වසරේ යනකොට මාතර බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙනවා ලොකු නුග ගහක්. ඒක නුග ගහක් තමයි. ඔව්, ඒ නුග ගහයට දවසක් ඔය එක තියෙනවා FM channel වලින් ඇවිල්ලා ලොරි නම් අත්තර සින්දු කියනවා. ඉස්සර සින්දු කරපු පස්සේ ඒවට තෑගි දෙනවා, ඔරලෝසු දෙනවා. ඒ වහෙම දවසක් ඉස්කෝලේ යනකොට කෙනෙක් සින්දුවක් කියනවා. ඒක හංගෙද්දි නිකන් වේලියද්ද මහත්මයාගේ තමයි ඇහෙන්නේ. බලනකොට නෑ, එයා නෙවෙයි. කවුද? කළු මිටි අමුතු පොරක්. එතකොට පොඩි නිකන් කැප් දාලා, බැගී දාලා, කලිසම් නිකන් අමුතු විදිහට රස්ත මොඩල් එකේ තමයි පේන්න ගත්තේ. හැබැයි මම කල්පනා කරා මේ කවුද කියන කෙනා ඉස්කෝලේ ඇරලා ගෙදර යන්නෙත් නැතුව, මොකද ගෙදරිනුත් බැනුන් එහෝ ගෙදර යන්නේ නැතුව වෙලාවට මේක අහගෙන හිටියා. මොකද ඊට පස්සේ සින්දු දෙක තුනක්ම කිව්ව එයා. ඒක අහගෙන හිටියා. එයාට තමයි මම හිතන්නේ ඒ වෙලාවේ වින් කරේ. මම හිතන්නේ යාර වොච් එකක් දෙනවා ඉස්සර. ඒක ගත්තේ චාමර අයියා. මේ ඔන්න ඔය සින්දුව තමයි කිව්වේ. ඒ කියන්නේ මට, ඒ කියන්නේ හිතට දැනෙච්ච සින්දුවක්, මීන නුවන් යුග කඳුළු සදාගෙන කියන ගීතය. ඒ වගේ කොහේ කොතනක ඉඳී විදෝ කියන ගීතයත් එතනදි ගායනා කරා. නමුත් චාමර වීරසිංහ ඊට පස්සේ තමයි මං හිතන්නේ ඒ වෙනකොටත් සමහරට පර්පල් රේන්ජ් බෑන්ඩ් එකත් එකතු වෙලා සින්දු කියන්නේ. ඉතින් මේ එක දවසක් මං ගිහලා ඉතින් ළඟට කතා කරා. ඊට පස්සේ අයියා මරු සින්දුව, අයියා ගායකයෙක් නේද කොහොමද කියලා. නෑ නෑ මල්ලි, මේ මං ඉතින් නිකන් එහෙම ගායකයෙක් නෙමෙයි, මේක නිකන් මේ කියපු සින්දුවක්, දන්නේ නැද්ද කියලා චාමර අයියා. එහෙම තමයි. ඉතින් අර තමන්ගේ හැකියාව ගැන කතා කරනකොට ඉතින් කැමැත්තක් නෑ. ඒක සාමාන්‍ය කලාකරුන්ගේ තියෙන එකක් නේ. කොහොම හරි ඒ මතකය දැන් අද වෙනකොට චාමර අයියා මං හොඳටම දන්නවා. චාමර අයියා කියන්නේ හොඳ කටහඬක් තියෙන මිනිස්සුන්ගේ ආකල්පවලට, හැඟීම් වලට තට්ටු කරන්න පුළුවන් කටහඬක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අදටත් එයාගේ ආරම්භය මතක් වෙනවා චාමර විරසිංහගේ.

0: Сията.
1: රැදායයි ගීතායයි.
2: අත සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ප්‍රදීප් රාමවික්‍රම.
3: මම 6 වෙනි ගීතය විදිහට තෝරගන්නේ ග්‍රේෂන් ආනන්දගේ දිලිඳුනේ දරුවනේ මගේ කියන ගීතය. ඒක ලියලා තින්නේ මං හිතන්නේ සෝම්පාලි ලනන්ද මහත්මයා. මම මේ ගීතය තෝරගන්න එක හේතුවක් තමයි ගත් මගේ ජීවිතයට සම්බන්ධ ගමහා සම්බන්ධ වෙච්ච දෙයක්. සාමාන්‍යයෙන් ඉස්සර ගම්වලවි දැන් ශ්‍රේකෝල හදාගෙනම බෑන් ප්ලේ කරන කාලයක් තියෙනවනේ. ඉස්සරදී මම පොඩි කාලේට මගේ අයියා ඒ වගේ දේවල් වලට අපේ ගමේ හිම කීප දෙනෙක් හිටියා. අපේ නම් විදියට කිව්වොත් ඔය ඉන්නහල පාල මාමල බාපල මුජමල ඔක්කොම එකතුලා තමයි මේ වගේ දේවල් කරන්නේ. ඉතින් අපේ අයියත් එහෙම බෑන්ඩ් එකක වැඩ කරා. ගමේ කට්ටියක තුල හදාගත්ත ඔය මියුසිකල් ෂෝ කරන, එක්ස්රේ කොල්ල ගාගෙන මහා රෑට් ට්‍රේනින් කරන, ගමෙන් බැනුම් අහන අර ඒ වගේ කණ්ඩායමක්. ඉතින් මගේ අයියා ටිකක් තෝරගත්තේ ඔක්ටෝපෑඩ් එක කියන අංශයෙන්. ඉතින් එයාට ඒ කියන්නේ හරිම කියන්නේ හිම ලකුවට මියුසික් ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. නමුත් අර සෙන්ස් එකකින් අපි කියන්නේ ප්ලේ කරනවා කියලා හරියට අර මේ ඇක්ටිං වල වගේම සෙන්ස් එකකින් ප්ලේ කරන එකක් තියෙනවනේ මියුසික්. ඉතින් එහෙම දවසක දැන් ඒගොල්ලෝ ඩ්‍රම් එක ප්ලේ කරනවා. දැන් කොහොම හරි රිහර්සල් නෙමෙයි මේක ෂෝ එකක්. ගමි ෆස්ට් ටයිම් කරපු ෂෝ එකක් තිබ්බ සහස්‍රා රිදම් නයිට් සංගීත ප්‍රසංගය කියලා. ඉතින් ඕක ටිකක් අපේ අයියට ඒ වෙලාවේ තිබුණේ මේ ඒකේ ඩ්‍රම් ප්ලේ කරපු අපි හිටියා දිනේෂ් අයියා කියලා. ඉතින් මගේ ඥාතියෙක් වෙනවා. එයා තමයි මේ වෙලාවේ සින්දු කිව්වේ. නමුත් අපේ අයියට තමයි මේ වෙලාවේ ඩ්‍රම් එක ප්ලේ කරන්න තිබුණේ. හරි බයෙන් තමයි මම දැක්ක. ඒ කියන්නේ අර මිනිසුන්ගේ ආරම්භය තුළ තියෙන බය ඒ මොහොතේ මම දැක්කා. ඉතින් අර ප්ලේ කර කර ඉන්නකොට එක සැරේටම අර ගමේ කට්ටිය පොඩ්ඩක් කෑ ගහන්න ගත්තා. මේ මොනවද මේ ෂෝ කියලා කරන්නේ, මොනවද මේ කරන්නේ, ගමේ කොල්ලා මේ කොල්ලෝ මේවද කරන්න ඕනේ එහෙම කියලා පොඩි වලියක් ගියා. ඉතින් ওই වලිය තුළ තමයි අපේ අයියා ඩ්‍රම් එක ප්ලේ කරනකොට ස්ටික් එක වැටෙනවා යගේ අතින්. ওই සමහරණින් ඒ වගේ දේවල් දැන් ගොඩක් මම දැකලා තියෙන ෆිල්ම් වල ඒ වගේ දේවල් තියෙන. නමුත් මේක ඇත්ත ජීවිතේ වෙච්ච ඇත්ත දෙයක්. එහෙම ස්ටික් එක වැටෙන පස්සේ හූ කියපු හැටි ගමේ අය පොඩ්ඩක් පාපොච්චාරණය කරපු දේවල් එක්ක මට ඒක හැමතිස්සෙම මේ සින්දුව මතක් වෙනවා. මොකද ඒ සින්දුව තමයි ජරස් ගල නතර වෙන්න ගත්ත එක සැරේට. ඉතින් මේ ඒක නිසා තමයි සාමාන්‍යයෙන් මේ ගීතය ඇහෙද්දි මට ටිකක් මගේ ජීවිතේ ඒ වගේ පොඩි පොඩි දේවල් මතක් වෙන අවස්ථාවක්. ඒක නිසායි මම මේ සින්දුව තෝරගත්තේ.
2: අංක 6.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ප්‍රදීප් රාමවික්‍රම.
2: අද රෑ දහයයි ගීතයයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මේ සින්දු ටික අහන්න. මොකද මගේ ජීවිතයේ අද්දකීම් එක්ක සම්බන්ධ වෙච්ච ගීත 10ක් තමයි අපි මේ ලාවේ ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. කොහොමරි මං පස්වෙනි ගීතය විදිහට තෝරගන්නේ රාජ් සෙනවිරත්නගේ මල්මී වසන්තයේ කියන ගීතය. මිල්රෝයි ධර්මරත්න තමයි මේක ලියලා තියෙන්නේ. කොහොමරි මේක මගේ ජීවිතේට ටිකක් සම්බන්ධ වෙන්නේ. මොකද මේක ගොඩක් ඈත අතීතයේ බිහිවෙච්ච ගීතයක්. මම හිතන්නේ 80 ගණන් වල 90 ගණන් වල වගේ. ඔව්. කියන්නේ සංගීතය කියන දේ පොඩි වෙන ආරකින් භාවිතා කරපු ගායකයෙක් රාජ් සෙනවිරත්න කියන්නේ. මේ ගීතය මට අහන්න සලස්සන්නේ මගේ ගුරුතුමා මහේන්ද්‍ර පෙරේරස. මොකද අපි නිතරම ওই වර්ක්ෂොප්ස් වලට යනකොට එක එක දේවල් වලට යද්දී අපි නිතරම අහන ගීත කට්ටුවක් තියෙනවා. ඉතින් මේ ඒ අතරින් එකක් තමයි මල්මී වසන්තය කියන්නේ. මොකද මම සමහරක් වෙලාවට සින්දු කියන්න මට සාමාන්‍ය සින්දු කියන්න ටිකක් හොරයි. මම මගේ හොඳ නෑ එහෙම ගීත කටහඬ. ඉතින් මං ඒ වගේ වෙලාවට ට්‍රයි කරන එක සින්දුවක් තමයි මේක. ඒ වගේම මේ මොකද මං ඒක ගුරුතුමා හා සම්බන්ධ බද්ධ කරන්නේ මගේ ජීවිතේ රංගන ජීවිතයේ ගොඩාක් වෙලාවට සමහරක් දේවල් නෙවෙයි ලයිෆ් එක තුලින් ගත්තත් බොහෝ වෙලාවට ජීවිතේ දෙවිනි තාත්ත වෙන්න පුළුවන් ගුරුවරයා වෙන්න පටන් ගන්න මහේන්ද්‍ර පෙරේරස. ඉතින් එයා යම් යම් තැන්වලදී කියපු සමහරක් දේවල් විෂයානුබද්ධ කාරණා ඇතුළේ පිටතම ප්‍රායෝගික ජීවිතේ වෙන්න පුළුවන් ඒ ඕනම තැනකදී ඒ කතාව අවසන් වෙන්නේ බොහෝ වෙලාවට මෙන්න මේ ගීතයෙන්. මල්මී වසන්තය කියන ගීතය. ඉතින් මේ එක බොහෝ වෙලාවට මගේ ජීවිතයට සම්බන්ධයි මේ ගීතය. කියන අර්ථ මාධූර්ය පැත්තෙන් නෙමෙයි. කියන්නේ ශබ්දය කියන දෙයත් එක්ක සහ ඒකේ මේ වචනවල තියෙන අර්ථය වෙන විදිහකට ගත්තොත් අපේ ජීවිතයට සම්බන්ධයි තමයි. නමුත් මේ ගීතය එහෙම තෝරගන්න හේතුව මොකද ගුරුවරයා හා මගේ අතර තියෙන සම්බන්ධතාවය ඇතුලේ ගොඩනැගිච්ච ගීතයක්.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ප්‍රදීප් රාමවික්‍රම.
2: මම අද හතරවෙනි ගීතයේ විදිහට තෝරගන්නේ රූකාන්ත ගුණතිලක මහත්මයාගේ දවසක් දා පුතක් බලන්න හිතුණා කියන ගීතය. මේක තෝරගන්න එකම හේතුවක් තමයි මම හිතන්නේ මගේ ජීවිතයේ ඕලෙල් වලින් පස්සේ තමයි මට ප්‍රථමතාවට විදේශීය සංචාරයකට යන අවස්ථාවක් ලැබෙන්නේ. ඒ අභිරූපණ තරඟ සඳහා සහ ඒ සම්බන්ධව තියෙන සංස්කෘතික සවේකට. ඉතින් අපි කණ්ඩායමක් ගියා මෙහෙන් ළමා කුසලතා සංවර්ධන වැඩසටහන කියන ආයතනය හරහා. අපි ඉන්දිය ටුවර් එකක් ගියා. ඔය අතරේදී අපි කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් එක එක කියන්නේ පිරිමි ළමයි ඉන්නවා, ගෑල් ළමයි ඉන්නවා, සහ ජීවිතයේ සමහරක් දේවල් දැනෙන්න ගන්න කාලෙනේ. කියන්නේ මේ මේ කියන්නේ යන්නේ පොඩි ආදර සම්බන්ධතාවයකට පැටලෙන්න නිකන් පළවෙනි වතාවට නිකන් උත්සාහ කරන කාලේ. ඉතින් බොහෝ වෙලාවට දැන් ඉන්දියාවට ගියට පස්සේ බැංගලෝර වලින් චෙන්නායි වල, චෙන්නායි වලින් කල්කටා වලට, කල්කටා වලින් මුම්බයි වලට වගේ අපි යන්නේ බොහෝ වෙලාවට ට්‍රේන් එකේ. ඉතින් මේ ට්‍රේන් එකේ යනකොට අපි වගේ නෙවෙයි සාමාන්‍යයෙන් දවස් ගණන් ගත වෙනවනේ. ඉතින් එහෙම මොහොතකදී මේ අපි එකට කට්ටි යනකොට දැන් ඉතින් අර අපිත් එක ගියපු ගෑල් ළමේ යම් සිදු කර දැන් හිතෙන්න ගත්තා. ඉතින් යාළුවොත් ඉන්නවා, ඉතින් පොඩි විහිළු කරනවා. ඉතින් දැන් ඒ කාලේ අපි පොත්වල සාමාන්‍ය කවි ලියන්න තෝරගන්නේ වගේවනේ. දවසක් කොහොම යනකොට අපි මා හිතන්නේ බැංගලෝ ඉඳලා චෙන්නායි වගේ යනකොට ට්‍රේන් එක ඉස්සරහා මේ සහ කියන මූණට මූණ වාඩි වෙලා ඉන්නේ. ඉතින් දැන් සින්දුවක් කියන්න කිව්වොත් මට නිකන් ඔළුවට එන්නේ නැහැ කිසි දෙයක්. ඒ කාලේ එහෙම සින්දු කියන, අදටත් එහෙම සින්දු කිව්වොත් දැන් තමයි ටිකක් හරි සින්දු කියන දේවල් ගැන හිතන්නේ. ඒ වෙනකොට ආපු සින්දුව තමයි දවසක් දා පුතක් බලන්න හිතුණා කියන ගීතය. ඒ මොහොතේදී ඒ ගීතය කිව්වට පස්සේ ඒක පොඩ්ඩක් කියන විරුද්ධවාදී අදහසක් එන්න ගත්ත, පොඩි කනට එකක් වැදුනා. ඉතින් ඒක ජීවිතේ පොඩි අමතක නොවන තැනක්. ඒ කියන්නේ සම්බන්ධී ඉතින් ඒක එහෙම එතනින් ඉවර වුණා. ඒක එතනින් මේ ගමනේම ඉවර වුණා. නමුත් අර ඒ සින්දුව මතක් වෙන්නේ ඒක පළවෙනි පාරට නිකන් අර පොඩි විරුද්ධ දෝෂාරෝපණයක් කෙනෙකුට පොඩි ඒ අත්දැකීම අමතක කරන්න බෑ. ඉතින් එහෙම අත්දැකීමක් එක තමයි රුකාන්ත ගුණතිලක මහත්මයාගේ ඒ ගීතය බැඳෙන්නේ. ඒකයි මම ඒ ගීතය මේ වෙලාවේ තෝරගත්තේ.

0: ගීතයයි.
1: අත සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ප්‍රදීප් රාමවික්‍රම.
2: මම අද තුන්වෙනි ගීතයේ විදියට තෝරගන්නේ දුක හාදු දින රැයි කියන ගුණදාස කපුගේ මහත්මයාගේ ගීතය. මේ ගීතය මට තෝරගන්න හේතුවක් තමයි මගේ පාසල් අවධියට යනවා මගේ අත්දැකීම් ටිකට. මම ස්කවුටින් කරා ඉස්කෝලේ. ඒකට මට හොඳ යාළු කණ්ඩායමක් හිටියා ඔය ස්කවුට් කියන බාලදක්ෂ කණ්ඩායම ඇතුලේ. ඉතින් අපි ඉස්සර ගොඩක් ඔය ස්කවුටින් වලින් කැම්පින් යනවා, ඊට පස්සේ හයික් යනවා. ඔහොම හිටපු ළඟම යාළුවෙක් තමයි මනෝජ්, මගේ යාළුවෙක් හිටියා. ඉතින් මේ යාළුවා බොහෝ වෙලාවට දැන් මේ වෙනකොටත් මනෝජ්ගේ ජීවිතේ පුඩි වෙනම පැත්තක ඉන්න කෙනෙක්. නමුත් ඒ කාලේ අපි හරි සුන්දර කාලයක් අපේ නිතරම, ඒ කියන්නේ අපි රණ්ඩුවක් වුණත් මොනව කරත් කැම්පින් ගියත් කොහේ ගියත් නිතරම කියන ගීතයක් තමයි මේක. මේ දුක හාදු දෙන් රයි, ඒ කියන්නේ එයා නිතරම හිතන දෙයක් තමයි එයා ගුණදාස් කපුගේ මහත්මයා වගේ කියන ටෝන් එකේ ඉඳගෙන තමයි කියන්නේ. දවසක් එයාට මේ එහෙම ගීතයක් කිය කී ඉන්නකොට, ඒ කියන්නේ ඔය සින්දුව කිය කී ඉන්නකොට අපේ දැන් සර් කෙනෙක්ට ඔක පොඩ්ඩක් මාටුනා. මොකද ඉස්සර අපිට ස්කෝලේ එහෙම කැම්පින් ගියාම අනවශ්‍ය තැන්වලදී නිකන් එහෙම සින්දු කියන්න බෑ. ඒ කියන්නේ සීරුවෙන් හිටිනා සීරුවෙන් ඉන්නවා, පහසුවෙන් දැම්මනම් පහසුවෙන් ඉන්න. ඒ වගේ මොහොතක මේ කියන්න නිකන් එයාට කියන සාමාන්‍ය බැන්නත් මොනවාරි කිව්වත් නිතරම කටින් එන සින්දුවක් තමයි දුක හාදු දින් රයි. ඒ සමහරක් අයට දැන් ওই කිචි ගැවුම නිකන් කුණහරුප වගේ එළියට එන. ඒ වගේ මේකත් නිකන් පොඩි තට්ටුවක් දැම්මත් කිලිම සින්දුව එන්නේ මේ සින්දුව තමයි. ඉතින් දවසක් ඔය ස්කවුන්ටින් කැම්ප් එකේදී වගේ පෝලිං කරලා තිනලාගේ වගේ ගීතයක් ඔහොම ටක් කරලා කටින් එළියට පැන්න. ඉතින් ඒ වෙලාවේ පොඩි අපේ තිබ්බා පොඩි හට් එකක්. මේ හට් එක ඇත්තටම කිව්වොත් පොඩ්ඩක් මේ ඒ මොහොතේම ගලවගෙන වැටුණ මේ ගීතය කිව්වට පස්සේ ඉතින් අපි හැමදේසම උට විහිළු කරන්න ගත්තේ. මේ ඔබේ කටහඬට තමයි වගේ දේවල් වෙන්නේ. අපිට කැම්ප් එකවත් ගිහිල්ලා හරියට ඉන්න නැහැ නේ කියන එක. මනෝජ් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. අදට කාලෙකින් අපි හම්බෙලා නැහැ. නමුත් අර මතකයේ තියෙන යාළුවෙක් විදියට මේ වගේ අවස්ථාවකදී ඒ වගේ ගීතයක් මතක් වෙනවා.

0: පිරෙන්න සියත. රැදායයි ගීතායයි
1: අත සුඳුරු මුණගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ප්‍රදීප් රාමවික්‍රම.
2: අද මම දෙවැනි ගීතය විදිහට තෝරගන්නේ කසුන් කල්හාරගේ කවුළු පියන්පත් වහන්න කියන ගීතය. මේක ඇත්තටම තෝරගන්න හේතුව ඒකත් මගේ පාසල් ජීවිතේ යනවා. මම ශිෂ්‍ය භටයෙක් විදිහට රන්ටැඹි කැම්ප් යන කාලේ මගේ ආදරණීය ගුරුවරයෙක් හිටියා, ගිහාන් විජේසූරිය සර්. අදටත් අපේ ජීවිතේ සමහරක් දේවල්, ඒ කියන්නේ විනය තුලින් ගත්තත් ජීවත් වීමේ අරමුණු සියලු දේ අපේ පිළිවෙලක් බවට පත් කරේ. මේ ගිහාන්ස සා ෆිසිකලි ගත්තත් මේක දින ෆිසිකල් මූවමන්ට් ගොඩක් වෙලාවට නීඩ් වෙන්න හේතුව තමයි ශිෂ්‍යපට ජීවිතේ ලැබිච්ච අත්දැකීම් සහ ඒ ට්‍රේනින් එක. ඉතින් එහෙම මොහොතක අපි රන්ටැඹේ ගියපු බොහෝ වෙලාවට මම ශිෂ්‍යපටෙක් විදිහට, ලාන්ස් කෝපල් කෙනෙක් විදිහට, කෝපල් කෙනෙක් විදිහට සහ සාජන්වරයෙක් විදිහට ගියපු හැම අවස්ථාවකදීම අපිට මේ අහන්න ලැබෙන ගිහිතයක් තමයි මේ, කියන්නේ අපි ප්ලැටුන් එක, කියන්නේ බිලට් ටිකට ගියාට පස්සේ අපි බිලට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි නැවතිලා දැන්ට. ඉතින් ඒක ඇතුළට ගියාට පස්සේ බොහෝ වෙලාවට මේ ගිහාන්සර්ගේ කටින් එළියට එන සින්දුව තමයි මේ කවුළු පියන්පත් වහන. ඒ කියන්නේ සර් සින්දු කියන්න බෑ. එහෙනම් අර සර් සින්දු කියන්න පුළුවන් කියලා හිතාගෙන අර ඒක කියන්නේ හරියට කමාන් කරනවා වගේ. ඒ කියන්නේ කවුළු පියන් එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ ඒක මේ ඒ සර්ගේ විදිය. ඉතින් අපිට හරි විනෝදයි. මොකද මේ බොහෝ වෙලාවට සර්ගේ අපිට හම්බෙන්නම හරි නිකන් පරෝ, ඒ කියන්නේ බයින හැමදෙස්සම නිකන් අර ආමිකේ, ඒ කියන්නේ නිලධාරියෝනිකල් ඒගොල්ලෝ නිසා අපිට හැමදෙස්සම කතා කරන්නේ ප්‍රදීප් මෙහෙම අර එහෙම කතා කරන්නේ. ඉතින් සින්දුව කියන්නේත් ඔය විදිහට තමයි. ඉතින් ඇත්තටම ගියාන් සර්ට මම මේක මතක් කරන්නේ ඒක මේ යාට තියෙන ගෞරවය සහ ආදරය නිසාමයි මේ ගීතය මතක් කරන්නේ. ඉතින් අපිට හැමදාම නින්දට යන්න කලින් මේ ගීතය අහන්න ලැබෙනවා. ඒකත් අහන්න වෙන්නේ කමාන්ඩ් කරනවා වගේ තමයි. ඉතින් මේ මොකද ඒ සින්දු ඇහුවට පස්සේ අපිට නිින්ද යන්නේ නැහැ. මොකද නිින්ද යන්නේ තික හේතුව නිින්දෙනොත් hina යනවා අපිට. සර්ට එන්න කොයි වෙලාවකත් අපි hina වෙලා නැහැ. නමුත් අපි හැමදෙස්සම ඕක මතක් කර කර hina වෙනවා. ඒකයි මම මේ වගේ අවස්ථාවක ඒ වගේ ගීතයක් තෝරගත්තේ.
3: අංක

0: ගීතයයි.
1: අද සුඳුරු මුණගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ප්‍රදීප් රාමවික්‍රම.
2: අද අපි එකතු වෙලා ඉන්නේ රෑ 10යි ගී 10යි වැඩසටහනත් එක්ක. මේ තමයි මම හිතන්නේ අවසාන මොහොත. අපි ඇත්තටම ඔගොල්ලෝ මගේ මේ අත්දැකීම් එක්ක ගොඩනැගිච්ච මේ ගීත අහගෙන ඉන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. කොහොම වුණත් අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙලා හිටිර ගොඩක් ඔයගොල්ලන්ට ස්තුතියි. ඒ වගේම කියන්න ඕන මේ ප්‍රෝග්‍රෑම් එක මට ආරාධනා කිරීම ගැනත් මට ගොඩක් සතුටුයි. ඒ වගේම මේක ගොඩක් මිනිස්සු අහන්න ඕන වැඩසටහනක්. මොකද මිනිස්සුන්ගේ ජීවිතේ බැඳිච්ච දේවල් ආට් හරහා එකතු වෙලා එනකොට ඒ දේවල් තවත් කෙනෙක්ට ආදරණීය විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්, සමීප වෙන්න පුළුවන්. එතකොට සමහරක් වෙලාවට රැයට නිින්ද යන්නේත් අපිට මේ අත්දැකීම් එක්කමයි. ඉතින් මේ වැඩසටහන සාමාන්‍යයෙන් මිනිසුන්ගේ සංඥතාවය, ජීවත් වීම, අවබෝධතා හැරවීමට බොහෝ වෙලාවට මේවා අපිට වැදගත් වෙනවා. ඉතින් මේ වගේ වැඩසටහනක් මේ වගේ දිගින් දිගටම කරගෙන යන එක සම්බන්ධයෙන් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ගීත අහගෙන හැමෝටම සුබ රාත්‍රියක් කියලා මම කියනවා. ඒ වගේම මගේ පළවෙනි ගීතය විදියට මම තෝරගන්නේ දුවෙක් ඉන්නම ඕන පණයද්දි ළඟ ඉන්න. ඒක මේ මෑතක නිර්මාණය වෙච්ච ගීතයක්. මංගල ඩෙනික්ස්, අභිෂා ජයකොඩි තමයි මම හිතන් ලියලා තියෙන්නේ. මොකද මට ලැබුණේ දුවෙක්. මොකද ජීවිතේ අපි බඳිනවා, ඊට පස්සේ මේ වයසේදී ළමයි හදනවා, මේ වයසේදී අපි මේ වගේ දේවල් කරනවා කියලා අපි හිතාගෙන ඉන්නේ නැහැ. නමුත් ජීවිතේ අනපේක්ෂිත වෙන සිදුවීම් ගොඩක් වෙලාවට අපිට හරි රසවත්. සා ජීවිතයේ තව දේවල් අපි කියන්නේ මැචුවර්ඩ් කරනවා, අපේ පෞරුෂත්වය වැඩි කරනවා. ඒ කියන්නේ තාත්ත කෙනෙක් වීමත් මගේ ජීවිතේ මම හිතන්නේ නළුවෙක් වෙන්න අවශ්‍ය බොහෝ සාධක ඇතැම් විට ඉමෝෂනල් දේවල් ගෙනෙන්න ගොඩාක් වැදගත් වුණා තාත්ත කෙනෙක් වීම. ඉතින් සාමාන්‍යයෙන් දුවෙක්ගේ තියෙන වැදගත්කම ගොඩක් අය කියනවා අහලා තියෙන විතරයි. නමුත් දැන් දැනෙනවා බොහෝ වෙලාවට ඒ දරුවෙක්ගේ තියෙන සෙනහස, ආදරය හැමදේම අපිට ලැබෙන්න ගන්නකොට අපේ ඇඟපුරා වැඩ කරන ලේ උනත් වෙනස් වෙන්න පටන් ගන්නවා. අපි වෙනත් විදිහකට ජීවිතය දිහා බලන්න පුරුදු වෙනවා. ඒ වගේම ඒක මං නළුවෙක් වෙන්න ට්‍රයි කරන මොහොත ඇතුළටත් ඒක හරිම වැදගත්. ඉමෝෂනල් දේවල්, ඒ කියන්නේ යටපත් වෙච්ච හැඟීම් බොහෝ වෙලාවට මේ දරුවගේ රියැක්ෂන් එක හරහා නැවත නැවතත් ස්පාක් වෙනවා. එතකොට මම හිතනවා මම ජීවත් වෙන මිනිස්සෙක් බවට නැවත නැවතත් පත් වෙනවා. ජීවිතයේ අරමුණු තවදුරටත් ශක්තිමත් වෙනවා සහ අරමුණු වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මගේ දුවගේ නම ස්කයිලා රාමවික්‍රම. එයාටත් එයාවට තියෙන ආදරය සහ ඒ දේවල් වෙනින් තමයි මම මේ ගීතය තෝරගත්තේ. මේ ගීතයත් හැමෝම අහන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.

0: Luna da Sudu Kotigena e Disney.
1: Danin Anna. Satya Tavasala Havasa Dekata.
2: Theater Hot and Spicy with Sudu Kochi.
1: Godak Kadare.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, number 221, Dharmapala Mawatha Kolamba 7.
4: Sri Lankiya Reality Vedikave Alutma Peraliya. Theatre Voice of Family. Talent ekata vitarakma place ekak hambena ekama pawule dennek ekata sinkarana davantama vedikawa. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ඉලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැහැ බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාළුවත් ආසයි දෙක දෙක ලැබෙනවා නම්. ඩබල් දෙක. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියොත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාත්තරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමක සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
4: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
4: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 44ට අපිට WhatsApp කරන්න.
4: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
6: මෙන්න ප්‍රශ්නය. රනිල භෝගවල වැඩිපුරම ඇති පෝෂ්‍ය පදාර්ථය කුමක්ද? 1. කාබෝහයිඩ්‍රේට් 2. ප්‍රෝටීන.
7: ප්‍රෝටීන.
8: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානදුර රුවිරු විදුන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්දා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
8: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

0: හිත පිරෙන්න සියත සියත පාත්තරේ උදේ 7:50ට සතුටුම යුගයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්මානයට බඳුන් වීමේ අවස්ථාව. එහෙම බැලුවම නේද බෝම්බත් ගහලා සතුටුම යුගයේ ජනාධිපතින යුද්ධ තිබ්බ කාලේ පට්ට සතුටුම යුගයේ ජනාධිපති කියලා දව කරන්න පුළුවන් ඕඩ්ස් ඉන්න පුළුවන්. සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණිතන කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සිය ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455
2: සෙනසුරාද උදේ අතට
3: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
4: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි. ජින්තු පිටියේ මොවෙනෝ
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවි.
6: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
7: ගැජිරිය ගොබ්බයා.
8: එයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
0: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
0: 98.4 මෙගාවාට් ක්ෂේත්‍ර

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

சதகம் சேர்த்த බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක් ලොමු

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේකවලින් ආර

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උද

ගුණභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සෑමුණු රජතුමාණන් විසින් රන් පතු කළා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

0: свята Pocket Money.
1: හයි විනාඩි විසි හතයි දැන් වෙලාව. ගුඩ් මෝනිින් මාශී.
2: ගඩ් මෝනිින් නිශාන්.
1: ජීවිතයේ සමහර තැන්වලදී හපිට හිතෙනවා කැන් ඕ කාන්ට්. හැබැයි කාන්ට් කියලවට හිතුනොත් එම නැතන් කරන්න අමාරුයි කියලා හිතුනොත්ව ඇත්තියෙන්නේ එකම එක කික් එකක් දෙන්න ටී අකුරට. එතකොට වැඩේ කරන්න පුළුවන් වෙනවා. කැන් අපි ගාව තියෙන නරක එනර්ජීස් එහෙම නැත්නම් බෑඩ් එනර්ජීස් හිතට ආපු හැම වෙලාවකම ඍණාත්මක අදහස් හිතේ පිරුණු හැම වෙලාවකම හිතන්න නෑ අපිට මේක කරන්න පුළුවන්. Yes, I can. Oh, මට පුළුවන්. ඒ ශක්තිය හොඳටම ඇති. තව පියවරක් ඔබව ඉස්සරහට අරගෙන යන්න.
2: ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්නවා අද දවසේ ඔබව පියවරක් ඉස්සරහට අරගෙන යන්න. පොකට් මනී අරගෙන ඔන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද දවසෙත් සුපුරුදු විදිහටම ප්‍රශ්න හතරක් තියෙන උත්තර දෙන්න තමයි තියෙන්නේ. අපි රුපියල් 5000ක් පොකට් මනී දෙන්න ලෑස්ති. ඉතින් මැසේජ් එකක් එවන්න කියලා මතක් කරනවා. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක.
1: උදේ 7 වෙනකන් අපි ඉන්නවා. පොඩ්ඩ 4 දිනකුයි අම්මා කෙනෙකුයි අදත් තරඟ කරන හැටි ඔයාටත් අහන්න පුළුවන්. ටිකටම සියත අහගෙන හිටියොත්. මම නිශාන්.
2: මම ආශි.